0: Smart Money.
1: Good morning. එහේ කිව්වම මොකද අපි කියන්නේ?
2: Good morning කියලා තමයි කියන්නේ.
1: කවුරු හරි කෙනෙක් අපිත් එක්ක hina වුණොත් හරි. අපි කවුරු හරි කෙනෙක් එක්ක hina වුණත් හරි වාශේ අනිවාර්යයෙන්ම hinaවට hinaවක් අපි බලාපොරොත්තු වෙනවා.
2: අනිවාර්යයෙන්මයි.
1: කවුරු හරි දිහා ටිකක් තරහින් වගේ බැලුවොත් එහෙම අපිත් බලනවා නේ ආදී. මොකද මෙයා මන් දිහා බලා ඔරවන්නේ. සමහර වෙලාවට මන් දැකලා තියෙනවා නේ ඔයා ඔෆිස් එකේ ඉන්නෝනේ. සමහර අය දිහා ඔරෝරෝ බලනවා. ඒ වෙලාවට ඒගොල්ලෝ ඔයා දිහා බලන්නේ නැත්තේ. හොඳ දෙයක් කළොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ වගේම තමයි අපි වැරදි දෙයක් කළොත් ඒකට ඒ වගේම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.
2: හැබැයි
1: අපි දන්නවා ඔයා කියන්නේ හරිම හොඳ කෙනෙක් නේද?
2: අනිවාර්යයෙන්ම.
1: ඔයාට හොඳ කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරන්න ලැබුණොත් තමයි ඔයා බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔබට පුළුවන් දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න 15ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතුවකට. වාර්ෂික සපල පොලිය අනුපාතයේ 11.84. එතකොට අවුරුදු 3කට 13.5ක් ගෙවනවා. වාර්ෂික සපල පොලිය අනුපාතයේ 12යි. එතකොට අවුරුද්දකට 12.5යි. වාර්ෂික සපල පොලිය අනුපාතයත් 12.5. එතකොට මාස 6 මාස 3 ඔව් පුළුවන් පුළුවන් මාස 6කට 11යි මාස 3කට 10.5. ඉතින් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් ඔබේ තැන්පතුවට ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා. විශ්වසනීයත්වය ගැන ආයෙ සැකයක් නැහැ. එතකොට ප්‍රතිලාභයේ ඉහළයි ස්ථාවරත්වයත් ඉහළයි. විස්තර දැනගන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න. ආයෝජනයක් කරන්න පුළුවන් නම් අනාගතය ගැන බයක් වෙන්න දෙයක් නැහැ.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982294ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: Yota Pocket Money.
1: විනාඩි 49යි දැන් වෙලාව. සමහර පොඩ්ඩු ඉක්මනට ඉස්කෝලේ යනවනේ. සමහර අය ඉස්කෝලේට ළඟින්ද ටිකක් වෙලා අරගෙන යන්නේ. ඉතින් එහෙම වෙලාවට අපිට ඉක්මනට යන අයට ඉක්මනට වෙලාව දෙන්න වෙනවා. ඉස්කෝලේට යන්න තව පොඩි වෙලාවයි තියෙන ස්කූල් වෑන් එකනකම්. දැන් ඉන්න අපිත් එක්ක චුටි දුවෙක් කතා කරන්න බලාපොරොත්තු වෙන. Good morning. මට ඔයාගේ නම කියන්නකෝ.
2: Good morning.
3: ඔයාගේ නම කියන්න බලන්න අපිට. හිමායා දහම්දි.
1: හිමායා කොහෙද ගෙවල්?
2: ඉඳුරංගල.
1: හරි. මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
2: දේශදිවිඳාගේ කන්‍යාරාම.
1: හරි. දැන් ලෑස්තිද ප්‍රශ්න හතරට උත්තර දෙන්න?
2: ඔව්.
3: අර රුපියල් 5000ක් තියෙනවා. මේ 5000 දිනා ගන්න නම් ප්‍රශ්න හතරටම උත්තර දෙන්න ඕන. අපි තප්පර 5ක් ඔයාට දෙනවා. එහෙනම් හිමායා මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: හිමායට පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ ඉතිහාසයේ පාඩමෙන්. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉගෙන ගන්න පුළුවන් විශ්වසනීයම මූලාශ්‍රයක් තමයි සෙල් ලිපි. ලෙන් ලිපි, කිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි ලෙස සෙල් ලිපි කොටස් හතරයි. අපි අහන්නේ හිමායා. පැරණි සෙල් ලිපිවල අලකපය මහරජ කියලා හඳුන්වන්නේ කවුද? 1. දුටුගැමුණු රජතුමා. 2. පළමු කාශ්‍යප රජතුමා.
3: හිමායා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි අමු 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාවෙන් තමයි ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ හිමායා ඔයාගෙන්. බුදුන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය ගැන කියන ග්‍රන්ථය තමයි අමාවතුර. මේක ලිව්වේ ගුරුළු ගෝමි පණිතුමා විසින්. අමාවතුරත් ග්‍රන්ථේ පරිච්ඡේද 18 කුත් තියෙනවා. අපි අහන්නේ අමාවතුර ග්‍රන්ථයේ රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝටී යුගයේ. 2. පොළොන්නරුව යුගයේ.
3: අමයා ගැතේ දැන් රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ අමායා ඔයාගෙන්. පෘථුවේ ජීවය පැවැත්මට ශාකවල ආහාර සෑදීමට අත්‍යවශ්‍ය ප්‍රධාන ස්වභාවික සාධකයක් තමයි හිරු එළිය. ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියටත් හිරු එළිය අත්‍යවශ්‍ය වෙනවා. මෙන්න අමායා ප්‍රශ්නය. හිරු එළියට නිරාවරණය වී සිටීමෙන් ශරීරයට වැඩිපුර ලැබෙන විටමින් වර්ගය වන්නේ 1. විටමින් E. 2. විටමින් D.
3: අපි ප්‍රශ්න තුනක් ඇහුවා. මේ වෙනකොට අමායා අතේ රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. අපි බෝනස් ප්‍රශ්න දැන් තෝරගන්න අවස්ථාව තියෙනවා අමායා.
1: 10,000 කරගන්න පුළුවන් බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නත්. මිනිසා සහ අශ්ව හිස යනු ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික කැටයමක්. වාඩි වෙලා ඉන්න මිනිසුරුවක් වගේම අශ්වයේගේ හිසක් මේ කැටයමේ අපිට දකින්න පුළුවන්. අපි අහන්නේ අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය දැකගත හැක්කේ කොහේද? 1. මහමෙවුනා උයනේ. 2. ඉසුරු මුණියේ. යමයා මෙදුමාශී රුපියල් 5000ක් දිනාගත්ත ප්‍රශ්න පහ හතරටම හරි උත්තර දීලා.
3: රුපියල් 5000ක් දිනාගත්ත කියලා දැන් ඉස්කෝලේ ගිහලා යාළුවන්ට කියනවද?
2: ඔව්.
3: හරි අමයා ජය වේවා. අමයා වගේ ඔන්න අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවන්න 0714-151-151 අපේ WhatsApp නම් එක.
1: අපි වෙලාව බලලා කමර්ෂල් බ්‍රේක් එකකටත් ගිහින් ලෙමු. දැන් වෙලාව උදේ 5:53.

0: පිරෙන්න සියත
1: සෙනෙහ කොල කියලා ඒ කාලේ කියන්නේ.
2: ඔයා ඔය කියන්නේ මකල ඇතුළු ගොඩාක් කල් ඒවා දැන්.
1: මොන ගොඩාක්?
2: ගොඩාක් කල් මකල.
1: 90 දශකේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
2: ඔයාලට ඒ අත්දැකීම තිබ්බට ඇත්තටම අපිට නැහැ.
1: නෑ නේද?
2: නෑ.
1: අකුරු බෑනේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුවක් ඔබේ වර්ධනයට
6: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනා ගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
7: සෙනසුරාද උදේ 8ට
8: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මායික් ඇයි උඹ එකපාරටම තරහ වුනේ Facebook උත් බ්ලොක් කළා බාව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
9: නෑ
8: එහෙනම්
9: උඹ CCTV හයි කරන තැනකනේ ජොබ් එකට ගියේ
8: ඈ
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
11: 98.2 98.4

0: දැන් වෙලා උදැල්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: දුම්රිය වර්ජනය අරබයි සියත 17 වන සංවත්සරය අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යලි වර්ජනයකට සැරසෙයි හදිසි ගංවතුර ඇතිවීමේ අවධානම
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: Money.
1: ඒ විනාඩි 6යි මාෂි ගුඩ් මෝර්නින්. ඔන්න අපේ දෙවෙනි පැය පටන් ගත්තා මේ විදිහට. අපි මේ වෙනකොට පොඩ්ඩ දෙන්නෙක් එක්ක කතා කළා. එයාට පොකට් මනි දුන්නා. තව දෙන්නෙක්ට මේ පැයේ චාන්ස් එක තියෙනවා. මේ වෙලාවේ ඉක්මනට මැසේජ් එකක් දානවා නම් අපි ටක් ගාලා අපේ ෆෝන් නම්බර් එක මතක් කරමුකෝ. WhatsApp මැසේජ් එකක් මේ නම්බර් එකට එවුවොත් එහෙම ඔන්න ඔයාට පොකට් මනි දිනා ගන්න චාන්ස් එකක් හිට ගන්න පුළුවන්.
2: 0814151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එක.
1: අපි පුංචි ආලුවෙක් ඉන්නවා මේ වෙලාවේ ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න. දැන් ඉස්කෝලේ යන බලාපොරොත්තු

0: හරි, ඔන්න ප්‍රශ්න හතරක් අර තියෙනවා නේද?
1: අපි බලමු කොහොමද සවින් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා. එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න අපි සවින්ට දෙනවා තප්පර 5ක්. සවින් සද්දට උත්තර දෙන්න ඕන. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: සවින් පුතාට පළවෙනි ප්‍රශ්න ලැබෙන ඉතිහාසයේ පාඩමෙන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා. ඔහු ක්‍රිස්තු වර්ෂ 1788 ඉඳලා 1815 අතර කාලේ මහනුවර රාජධානිය පාලනය කළා. 1815 දී ඔහු බ්‍රිතාන්‍යයන් යටත් විජිතයක් ලෙස ලංකාව පවරා ගන්නකොට ඔහු අත්අඩංගුවට ගත්තා. මෙන්න අපේ ප්‍රශ්නය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කළ ප්‍රදේශය වන්නේ, 1. ඉන්දියාවේ බතාවියට, 2. ඉන්දියාවේ වෙල්ලෝරයට. උත්තරේ
1: සවින් රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යය තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ අපි අහන්නේ. දිග විස්තරයක් වෙනුවට එක වැකියකින් අදහසක් පැහැදිලිව ප්‍රකාශ කරන්න සිංහල භාෂාවේදී ප්‍රස්තාව පිරුළු භාවිතා කරනවා. ප්‍රස්තාව පිරුළු වලින් අදහස මතක හිටින විදිහට කියන්න පුළුවන්. අපි අහන්නේ, හිල් කූඩෙන් වතුර අදිනවා වාගේ මේ පිරුලේ අදහස වෙන්නේ, 1. අසීරු ක්‍රියාවක් කිරීම, 2. නිෂ්ඵල කාර්යයකට වෙහෙසීම.
1: ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා.
0: ඉතින් ක්‍රීඩා කරන අපේ පුංචි ක්‍රීඩකයා, එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ගුගල් විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය අපි සවින් ඔයාගෙන් අහන්නේ. මොරගහකන්ද ජලාශය අබන් ගඟ මත ඉදිකරන ලද විශාල වාරිමාර්ග ව්‍යාපෘතියක්. මේ ජලාශයෙන් ලැබෙන ජලය උතුරු නැගෙනහිර හා රජරට ප්‍රදේශවල ගොවිතැන සඳහා භාවිතා කරනවා. මෙන්න අපේ ප්‍රශ්නය. මොරගහකන්ද ජලාශය පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද? 1. කුරුණෑගල දිස්ත්‍රික්කය, 2. මාතලේ දිස්ත්‍රික්කය.
1: සවින් හරි උත්තරේ මාතලේ දිස්ත්‍රික්කය. හරි, දැන් මේ වෙද්දී අපි ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකටම උත්තර දීලා රුපියල් 500ක් සවින් අතේ තියෙනවා. සවින් බෝනස් ප්‍රශ්නට යමුද?
0: බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් ඔයාගේ අතේ තියෙන රුපියල් 500 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් සවින්.
1: හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
0: ලුණු නේවායක් කියන්නේ මුහුදු ජලය වාෂ්ප කරලා ලුණු නිපදවා ගන්න භූමියක්. සූර්යාලෝකය සහ වියලි සුළං භාවිතයෙන් ජලය ඉවත් කරලා ලුණු තැන්පත් කිරීම මෙහිදී සිදුවෙනවා. අපි අහන්නේ, ලංකාවේ විශාලතම ලුණු නේවාය පිහිටා ඇත්තේ කොහේද? 1. පුත්තලම, 2. හම්බන්තොට.
1: සවින් හරි උත්තරේ වෙන්න ඕනි පුත්තලම. අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා.
0: කමක් නෑ සවින්, එහෙම තමයි නේද? දිනනවා පර දිනනවා, ඒක තමයි හැටි. අපි ආයෙත් දවසක පොකට් මනේ ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ම පොකට් මනේ දිනාගමු. ජය වේවා. එහෙනම්
1: සවින් වගේ මේ අභියෝගයට මුහුණ දෙන්න ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. අම්මලාටත් පුළුවන් අපිට මැසේජ් එකක් එවන්න මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට 0714 151 151.
2: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook by Fitch. මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.

0: ඉරෙන්න සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සීලම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහනට වීදු කරන්නේ. එයාට මයික් එක දුන්නා වගේ කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එහෙම නෑ.
3: අර මන්ත්‍රීවරුන්ට කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
3: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: ලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයිශීල්ඩ් පර්පල් ෆය දැන් වෙළඳ පොලේ. දැන් හිතන පරක්කුවට LB ෆයිනන්සකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්තවේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනන්සකට එන්න. ඔබ
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University the place to be
2: finishing wahalak lesa color of flow wajabena
3: sit padagani kal pavati
2: avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color of samai
4: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
5: avance ken ona deyak adage wanna ganna
6: avance ticket tika pay
7: arigiye harima tanata giye inda lolc ekenne loan ekak gatte
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492 0711-327-777
13: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
14: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔබ මාව දැකලා හැංගුණානේ.
16: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
14: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
17: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්න නෑනි.
14: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
18: සියත TV තුලින්.

0: Money. හයයි විනාඩි 24යි. දැන් ඔන්න පොඩ්ඩ තුන් දෙනෙක් මෙවිදි දිනලා තියෙන්නේ මාෂි. ඔන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන හතරවැනි අපි යන්නේ අකුරැස්ස පැත්තට.
1: අකුරැස්සෙන් ඉන්න නිමුතු නෙත්සර. Good morning නිමුතු.
2: Good morning.
0: නිමුතු අපි හොඳින් ඇහෙනව නේද? ඉස්කෝලේ හත වසර ඉන්නේ ගාල්ල රිච්මන් විද්‍යාලයේ තමයි කන කන්නේ. නිමුතු ඔන්න අද ලෑස්ති ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න නේද නිමුතු?
1: ලෑස්ති නේද?
2: ඔව් ලෑස්ති.
1: හරි, මේ තමයි නිමුතුට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසයේ විශේෂයෙන් තමයි නිමුතු ඔන්න ප්‍රශ්නේ හදලා තියෙන්නේ. නායක්කර් වංශය ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානිය පාලනය කරපු අවසන් රාජකීය පෙළපතයි. ඔවුන් වසර 76ක් රට පාලනය කළා. ඒ 1739 සිට 1815 දක්වා. අපි අහන්නේ උඩ රට රාජ්‍යයේ බලයට පත් පළමු නායක්කර් වංශික රජු වන්නේ 1. ශ්‍රී විජය රාජසිංහ රජු, 2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු.
1: නිමුතු හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නකොට අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය. නයිල් ගංගාව උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක්. ලෝකයේ දිගම ගඟත් නයිල් ගඟ. දිග කිලෝමීටර 6650ක්. මෙන්න ප්‍රශ්නය. නයිල් ගංගාව මුල් කරගෙන ඇරඹුණු ශිෂ්ටාචාරය වන්නේ 1. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, 2. ඊජිප්තු ශිෂ්ටාචාරය.
1: නිමුතුගේ අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. අපි යමු නිමුතු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යා පාඩමින් තමයි ඔන තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. ආර්ය සමමිතිකයක් දක්වන සත්වයෙක් යනු දේහය මැද අක්ෂයක් වටා කැපුව විට ඕනෑම දිශාවකින් කැපුවත් සමාන කොටස් ලැබෙන සතුන්. මේ සතුන්ගේ දේහ සිලින්ඩරයක් හෝ රෝදයක් වගේ හැඩයක් ගන්නවා. මෙන්න ප්‍රශ්නය. ආර්ය සමමිතිකයක් දක්වන සත්වයෙක් වන්නේ මේ අතරින් 1. මුහුදුමල, 2. ගොළුබෙල්ල.
1: මේ වෙනකොට නිමුදු අතේ රුපියල් 1000ක් පොකට් මනි තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද නිමුදු? හරි උත්තරේ දුන්නොත් ඔය 1005 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 1500ක් වෙනකන් අඩු වෙනවා.
0: චන්ද්‍රිකාවක් කියන්නේ තොරතුරු සහ අභ්‍යවකාශ ගවේෂණයට මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්. 1957 දී තමයි මුල්ම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ. අපි අහන්නේ ලොව මුලින්ම ගුවන්ගත කරපු කෘතීම චන්ද්‍රිකාව වන්නේ 1. ස්පුට්නික් 1, 2. ඇපලෝ 11.
1: නිමුතු හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ ස්පුට්නික් 1.
0: ඔව්, එතකොට ඇපලෝ 11 යානයෙන් තමයි සඳ තරණය කළේ.
1: අපි ආයෙමත් දවසක උත්සාහ කරමු නිමුතු.
0: හොඳ උත්සාහයක් ගත්තා නිමුතු. ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දෙන්නමු ඊළඟ අවස්ථාවේ. දැන් ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත් මාෂි, ඔයාට අවස්ථාව තියෙනවා ගනුදෙනු කරද්දි ඔයා වගේම හොඳ කෙනෙක්ව තෝරගන්න. මොකද එහෙම නොවුනොත් ඔයාගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඔයාගේ මුදල් වලට ලැබෙන ආරක්ෂාව නැත්තටම නැති වෙලා යනවා. තිබ්බ අතේ සතෙත් නැති වෙන වැඩක් වෙන්නේ. ඉතින් ආයෝජන කරද්දි හොඳට කල්පනා කරන්න ඕනේ ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජනය තමයි ස්ථාවර තැන්පතු. දැන් ඔයා වගේම හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න ඕනේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක හොඳම හොඳ පොලියක් තියෙනවා. අවුරුදු 5කට ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් එහෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් 15% පොලියක් හම්බ වෙනවා. 111.84 වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු තුනකට නම් 113.5, අවුරුද්දකට 112.5, එතකොට මාස 6කට 111, මාස 3කට 110.5. තව විස්තර ගොඩක් තියෙනවා. 13.19ට කතා කරන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති ඔබට මේ හැමදේම හරියට පැහැදිලි කරලා ඔයාගේ මුදල් වලට උපරිම ආරක්ෂාව

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දුම්රිය වර්ජනය අරබෙයි. සියත දාහත් වන සංවත්සරයාත. විශ්වවිද්‍යාල ආචාරවරුන් යළි වර්ජනයකට සැරසේ. මට්ටක්කුලි රියානතුරින් පුද්ගලයන් තුන්දෙනෙක් මරුට අටක් රෝහල් ගත කෙරේ. සෞතියෙන් තෙල් පිට කිරීමට විකල්ප මාර්ගයක්.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පැද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සෙයි මඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
5: සියත ටීවී 17 වන සංවත්සරයේ අදටේදී තිබෙනවා. මෙවර සියත ටීවී සංවත්සරයේ සමරන ලබන්නේ සොඳුරු හදවතක් අපට 17ක් යන තේමාව යටතේ. දැනුම, බුද්ධිය හා සදාචාරය මෙන්ම අපේකම රටටත් ලොවටත් බෙදා දීම සඳහා සියත ටීවී ආරම්භ කළේ 2009 වසරේදී. සියත ටීවී ආරම්භ වී වසරක් ගත වීමට පෙර 2010 වසරේදී සියත බැදිරි සංකීර්ණයට මිලිච්ච ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් නිහඬ කළ නොහැකි සියත ටීවී අද වන විට සියලු ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය අතට ලක් වූ රූපවාහිනී නාලිකාව බවට පත් අවසන්. 17 වන සංවත්සරයට සමගාමීව අද පෙරවරුවේ විශේෂ සැමරුම් වැඩසටහනක් ඔබ වෙත ගෙනීමට සියත ටීවී සූදානම්. ඒ අද පෙරවරු 8 සිට 10 දක්වායි. වැඩසටහනට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි. සියත ටීවී 17 වන සංවත්සරයට සමගාමීව විශේෂ සංගීත ප්‍රසංගයක් අද රාත්‍රී 10 සිට සජීව ලෙස විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්. සන්ෆ්ලවර්ස් සංගීතයට දිවිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් 17 දෙනෙකු ගීත ගායනා කිරීමට නියමිතයි. මට්ටකුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක ගැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 4 හැවිරිදි පිරිමි දරුවෙක්. ඔවුන් කොළඹ 15 සහ බත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. දහවනිය මෝටර් රථයේ මාර්ගයේ තිබූ වාහන කිහිපයක් අනතුරට ලක් කර ඇති අතර සිදුවීමත් සමග වහම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කළේ. මේ වන විට පුද්ගලයන් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති 32ක් ඒකාපත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුම්රිය ස්ථානයේ සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. ලොකුමටිය නිලධාරීන්ගේ සංගමේ ලේකම් SRCM සේනානායක සඳහන් කළේ වර්ජනයෙන් දුම්රිය ගමන්වර රසකට බලපෑම් එළවනු ඇති බවයි.
6: දුම්රිය සේවය සාමාන්‍යයෙන් අපේ දුම්රිය ගමන්වාර 450කට අධික ගානක් තිබ්බා. ඒක දැන් අඩු කරගෙන ඇවිල්ලා දුම්රිය ගමන්වාර 184කට වගේ ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් අඩාල වෙයි අපි බලමු. අපි හිතනවා මේක සෑහෙන ප්‍රමාණයකට අවලංගු වීමක් සිදු වෙයි කියලා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රාමික දුම්රිය රිය දුරන් ඇතුළු ශ්‍රාමික කාර්ය මණ්ඩල කැඳවලා තියෙනවා. එහෙම ඔවුන්ගෙන් යම් කිසි දුම්රිය ප්‍රමාණයක් දුවන්න උත්සාහ කරමින් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා.
5: දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
7: මේ තත්ත්වයට දුම්රිය දෙපාර්තමේන්තුව කවදාවත් පතලා නැහැ. අත්දැකීම් නැති බාහිර පුද්ගලයෝ දාගෙන ඔවුන්ට කඩේ යන දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් කීප දෙනෙකුත් එක්ක එකතු වෙලා මේ දුම්රිය තල්ලු කරන්නේ රජයේ අපකීර්තියට පත් කරන තැනකට කියන එක අපි නැවත නැවතත් කියනවා.
5: ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
8: ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ අපි තද වැසි අපේක්ෂා කරනවා. නමුත් ඒක අර අපි ඒ කාලෙට තියෙන අන්තර් මෝසම් කාලේ සංවහන වැසි. උදේ හොඳට පායලා හවස්වරුවේ තමයි අකුණුත් එක්ක ගිගුරුම් සහිතව වැසි ලැබෙන්නේ. ඔය වැස්සේ වැඩිවීමක් තියෙන, ඒ වැස්සේ තීව්‍රතාවය. ඒ කියන්නේ අපි ගත්තොත් දවසකට ඔය කාලෙදී මිලිමීටර 50ක් 60ක් 100ක් වගේ සමහර තැනක 100ක් 150ක් වහින්න පුළුවන්. ඒක එල්නිනෝ සංසිද්ධියත් එක්ක මේකේ තීව්‍රතාවය. දැන් අපි හිතමු භාගයකට මිලිමීටර 50ක් 100ක් වහින වෙලාව 75ක් කර වහින වෙලාවල් තියෙනවා. අන්න ඒක තවත් ඊට වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ ඉන්ටෙන්සිටි එක, ඒක තීව්‍රතාවය වැඩි වුණාම අර ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් එන්න පුළුවන්. අන්න ඒවත් ඒවෙන් තමයි අපට හානි වෙන්න පුළුවන්.
5: පොල්කොල්ල ජලාශයේ ජල ඉවත් කිරීමට නියමිත බවයි ජලපාලන ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ.
9: සැත්තැම්බර් 25 වෙනිදා රෑ 12 ඉඳන් සැත්තැම්බර් 27 වෙනිදා හවස 6 වෙනකන් පොල්ගොල්ල ජලාශය හිස් කරනවා. ගේට් වල රිපයර් එකක් තියෙනවා. ඒ වගේම කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් වල සමහර තවුතු දැන් ටික රිපයර් කරන්න තියෙනවා. ඒ නිසා තමයි ඒක කරන්නේ. ඉතින් මේ හේතුවෙන් පොල්ගොල්ලෙන් සහ බලගොල්ලෙන් ජලය ලබා ගන්න පාරිභෝගිකයන් විශේෂයෙන්ම දෙන ජලය අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරලා ලුහන් තරම් ජලය ආරක්ෂා කරලා අපිට උදව් කරොත් ආර්ථිකව කරන්න පුළුවන්. කොත්මලේ පවජනසෙන් නවතිනවා. මොකද පොල්ගොල්ල හිස් කරන හින්දා විදුලියත් පොඩ්ඩක් පුළුවන් නම් ඉදිරි කරොත් අපිට රටේ එනර්ජි එක ඉතුරු කරගන්න පුළුවන්.
5: ආපතා තත්ත්වවලදී සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගිත් දනසූරිය සඳහන් කළේ.
10: සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් ආපදා සහන සේවා නිලධාරීවරුන් අපි අනුමත කළා තියෙනවා. ඊයේදී ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයක් තුල සහන සැලසීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපට මුදල් අමාත්‍යාංශයෙන් සහතික වෙලා තියෙනවා ලබා දීම සම්බන්ධයෙන්. මේ වෙද්දී ඉතිරි කාල සීමා සඳහා මිලියන 4300ක් මුදලක් මේ වෙද්දීත් වෙන් කරලා තියෙනවා.
5: මේ අතර බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. සංකේත වැඩ වර්ජනයකට යොමු වීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. ඒ සභාපති මහාචාර්ය රුචක ප්‍රනාන්දු සඳහන් කළේ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා මෙතෙක් විසඳුම් හිමිව නොමැති බවයි. මෙම සතියේ කළු සතියක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශයට පත් කළා. ආචාර්යවරුන් ඊයේ කළු ඇඳුමින් සැරසී රාජකාරී සඳහා වාර්තා කළ බවයි සභාපතිවරයා සඳහන් කළේ.
11: ලබන සතිවල මහජනතාව දැනුවත් කරන්න සහ තවත් සංකේත වැඩවර්ජනයක් සහ ඊට සමගාමීව මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න අපි දැනට සාකච්ඡා කරගෙන යනවා. ඒ තීන්දුව අනුව අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද වෙනකම් මේ තියෙන විශ්වවිද්‍යාලවල තියෙන උග්‍ර පහසුකම් හිඟය සහ අධික ශිෂ්‍ය තදබදයට අපිට පැහැදිලි විසඳුමක් මේ වෙනකල් ලැබිලත් නැහැ.
5: අධ්‍යාපනය පුද්ගලීකරණය වෙමින් පවතින බවයි විදුහල්පති ශ්‍රේණිධරින්ගේ සංගමේ ප්‍රධාන ලේකම් නිමල් බුදුන්කොටුව සඳහන් කළේ.
12: මොකද මේ පාසල් වලට අවශ්‍ය භෞතික සම්පත්තික සම්පූර්ණ කරන්නේ නැහැ. එතකොට දරුවෝ අස් කරගෙන යනවා පෞද්ගලික පාසල් වලට. පාසල් වලට අවශ්‍ය මානව සම්පත් සම්පූර්ණ කරන්නේ නැහැ. පාසල් වල උගන්නේ නැහැ කියලා දරුවෝ අරගෙන යනවා පෞද්ගලික පාසල් වලට. ඒ වගේම තමයි තස්පෙළ ලියපු ළමයි විශ්වවිද්‍යාල වලට බඳව ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. එතකොට ඒ ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න සිද්ධ වෙනවා. ආ මේ මුදල් තියන අය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යනවා. කඩාකප්පල් කිරීම ඇත්තන මේවා සිතාමතාම නිලධාරීන් කරන දේවල් මේවා හොයන්න ඕන ජනාධිපතිතුමා. මේ සියල්ල හරහා රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනවා.
5: මේ අතර වෛද්‍යවරුන්ට හිමි ප්‍රවාහන දීමනා ඉදිරි අයවැයෙන් ලබා දෙන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝ නිල්ලා සිටියේ.
13: මේ 22.99 අපේ රජයේ වෛද්‍යලාගේ සංගමේ සහ ලංකාව තුළ සිටින සියලුම විශේෂඥ වෛද්‍යවරු අනුගතයි. අපිටත් ඒක නිත්‍යානුකූල හම්බ විය යුතුයි. මේ දැනට පවතින තත්ත්වයත් තමන්ගේ අතින්ම වේදන් කරගෙන හිම යන්නේ අමාරුයි. අනිත් පැත්තෙන් අපිට හම්බෙන්න ඕන මේ 22.99 කියන එක අවුරුදු ගාණක් සාකච්ඡා කරලා හම්බෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ රජෙන්
5: විපක්ෂයේ බැතිවරණයකට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දෙසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
14: අර තෙල් ඇමතුමා මේ ඊයේ පෙරේද මම හිතන්නේ කිව්වා තෙල් ටික තව වැඩි කරන්න වෙනවා කියලා. අර අද කතා කරන්නේ නැහැ වරායට බාන ගන්නට තෙල් ටික දෙනවා කියලා කියන්නේ. දැන් කියන්නේ හෝමුස් වහලා අරක වහලා මේක වහලා එන්න අමාරුයි, රක්ෂණ වැඩි, මේ වැඩි වැඩි කරන්න ඕනේ කියලා. අපි නම් කැමති මැතිවරණයක. ඒක පළාත් සභා මැතිවරණ වෙන්න පුළුවන්. මේ 22 වෙනුවෙන් ජනමත විචාරණ වෙන්න පුළුවන්. අපි සූදානම් මැතිවරණයක.
5: විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලැබුණු පසු පළාත් සභා ඡන්ද විමසීම පවත්වන බව අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළා.
15: පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට දැනට ඡන්ද ක්‍රමයක් නැහැ. ඒ ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ කාරක සභාවේ වාර්තාව ලැබුණාට පස්සේ අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දය පවත්වනවා. ඡන්ද කල් දෙමීමේ වුණාවක් රජයට නැහැ. එකම දේ තියෙන්නේ පළාත් සභා මැතිවරණයට දැනට ඡන්ද ක්‍රමයක් නැති එක. ඒ ක්‍රමය විශේෂ කාරක සභාවෙන් ඉදිරිපත් වුණාට පස්සේ අපි පළාත් සභා මැතිවරණ පවත්වනවා.
5: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
16: මේක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය. තමන්ට අභියෝගයක් තර්ජනයක් තියෙන එක්කෙනෙක්ව දැකේ ගමන් නඩු දාන. නඩු දාන්නේ ඒකෙම පේනවනේ අභියෝග මෙයා කියලා. ජනතාවට උපරිම නායකත්වය දෙන්න ඕන තැනදී අපි පක්ෂය දෙනවා. ජනතාව වෙනුවෙන් ජනතාවගේ දුන්න පොරොන්දු යුතු කරගන්න මේ ආණ්ඩුව අපි ජනතාව වෙනුවෙන් හිටිනවා. උසාවි රිමාන්ඩ් භාරයේ හිරේවල් පෙන්නුවට අපි ඉස්සර තිබ්බ පය ආපස්සට ගන්න පක්ෂයක් නෙමෙයි.
5: ඉරානයට එරෙහි යුද්ධයේ බලාපොරොත්තු සහගතව අවසානය කරා ළඟාවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මේ පිළිබඳව ඉරානය සමග ඍජුව සාකච්ඡා කළ බවයි. අකණ්ඩ අවහිර කිරීම් මැදේ හෝමු සමුද්‍ර සන්ධි විවෘත කිරීමට තීරණය කළ බවද අමෙරිකාව නිවේදනය කළා. අමෙරිකාව ප්‍රකාශ කළේ ඉරාන් හමුදා විසින් වාණිජ්‍ය නෞකාවට එළකන ප්‍රහාර හමුවේ වූද උපාය මාර්ගික ජල මාර්ගයේ මගින් තෙල් බැරල් මිලියන 100ක් පමණ ප්‍රවාහනය කළ බවයි. බාබ් මැන්ඩේප් සමුද්‍ර සන්ධි හරහා සෞදි ඉන්දර නෞකා ප්‍රවාහනය නොකිරීමට ගත් තීරණය සමග අමෙරිකාව වසා දැමුණු හෝමුස් සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කිරීමට කටයුතු කළා. මේ අතර හූතිවරුන් විසින් මක්කමට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ගල්ෆ් කලාපීය රටවල් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. හූති ප්‍රහාර මැද්දේ යුරෝපයට තෙල් සැපයුම අත්හිට වීමටයි සෞදි අරාබිය ඊයේ කටයුතු කළේ. සෞදි අරාබිය ඕමානය හරහා අමතර බොරතෙල් නෞගත කිරීම සිදු කිරීමට යළි තීරණය කර තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වැත්තේ ඩොලර් 101ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 105ක් ලෙසයි. යලි සිරස්තල දුම්රිය වර්ජනය ආරම්භයි. 117 වන සංවත්සරය අත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යලි වර්ජනයකට සැරසෙයි. මට්ටක්කුලිය රියානුතුරින් පුද්ගලයන් 3 දෙනෙක් මරුට, 8ක් රෝහල් ගත කෙරේ. සෞදියෙන් තෙල් පිට කිරීමට විකල්ප මාර්ගයක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත බීලග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
17: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: සවුන්. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් තමයි මායාබෝංචි.
1: ඩිරෙක්ටර් පාලිත පෙරේරා ඒ ගැන අපිට මෙහෙම කිව්වා.
2: මේක තාලවලින් පස්සේ මම කරන චිත්‍රපටිය තමයි මායාබෝංචි කියන්නේ ඊළඟ කොටස වගේ තමයි ඇත්තටම කිව්වා. මගේ ළමා කාලේ කියන්නේ හරිම දඟකාර ගියාලුවෝ මගේ අයියලා ඔක්කොම හරිම දඟයෝ සහ හරිම හිතුවක්කාර ළමයි. මේ ළමංගි තියෙන එක්සස් එනර්ජි එක නිර්මාණශීලීව කොහොමද යොදාගන්නේ වැඩකට කියන එක පිළිබඳව ළමයින්ට පොඩි මොරාල් එකක් එන චිත්‍රපටයක් තමයි මායාබෝංචි කියලා කියන්නේ.
0: කාලෙට ගැලපෙන ස්ටෝරි එකක් නේද ෆිල්මකේ තියෙන්නේ.
2: මිනිසුත් එක්ක ගැටෙන අලි ඉන්න තැන් ටික හොයන්න පුළුවන් විදිහේ ඇප් එකක් හදන එක තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ. ඊට එහා ගිය තව පොඩි කෝට ප්‍රාප්තියක් තියෙනකද මම කියන්නේ නෑ. ෆිල්ම් එක ආවම බලන්න පුළුවන්. තව විවිධ ස්කිල්ස් තියෙන ළමයි හතර වෙනි තමයි මේගොල්ලෝ. හැබැයි පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙන ළමයි නෙමෙයි.
1: කවුද දැන් ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ?
2: ඒමල්, බිමල් ජයකොඩි, කෞශල්‍ය, ප්‍රියන්දසිරි කුමාර්, තිලක්ෂණී රත්න, මයුර මේ වගේ චාලා ආටිස්ලා පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තව ළමයි ගොඩකුත් ඉන්නවා. ඊටත් වඩා විශේෂයි ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් ඉන්නවා කැලේ අලි.
0: කවද්ද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
2: මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි. දිවෙන පුරාම තිරගත වීමට නියමිත. ඉතින් මම ළමයින්ට දෙමව්පියන්ට සහ සියලු දෙනාට මේක වෙන අත්දැකීමක් වෙන චිත්‍රපටයක් වෙයි.
0: අවුරුදු 80ක් හැබැයි තාමත් එයාගේ වැඩ නවත්තන්න කිසිම අදහසක්
3: නැහැ.
1: බොලිවුඩ් ලෙජන්ඩ් අමිතාබ් බච්චන් රිටයර් වෙන්න යනවා කියලා පහුගිය දවස්වල කටකතා පැතිරුණානේ.
0: හැබැයි මේ හැම කතාවක්ම බොරුයි කියලා ඔප්පු කරලා තමන් තවමත් රිටයර් වෙන සූදානමක් නැහැ කියලා අමිතාබ් බච්චන් ඔෆිෂියලි කියලා තියෙනවා.
1: ඒ කියන්නේ බොලිවුඩ් වල බිග් බීගේ ඇක්ටින් එකත් ඒ අයිකොනික් වොයිස් එකත් අපිට තවදුරටත් බලන්න අහන්න පුළුවන්.
0: Talk of the town.

0: experience එකකට නැල්වත් බට
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක
5: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
6: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
7: සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
8: Listen up, Colombo. Vietnam is calling.
9: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
10: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. Bibma 2026 by NIBM. Where innovation earns rich.
12: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
13: ඈත්තුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අයවට පේන්නේ නැනිකෙන්.
14: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
18: ඒක හරිම අපූරු ලෝකයක්.
19: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
20: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
21: මියුසික්.
22: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
23: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
22: යාගේ නම සීතා.
21: සීතා!
22: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
24: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
25: 98.2 98.4

0: Cash Money. මාෂි ගුඩ් මෝනින්. ඔන්න පොඩ්ඩොන්ගේ අවස්ථාවෙන් ඒගොල්ල හොඳට ප්‍රයෝජන ගත්තා. දැන් තියෙන්නේ අම්මලා පොකට් මනි දිනන්නේ කොහොමද කියලා බලන්න.
1: අද මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙන ලෑස්තිලා ඉන්නවා ගම්පොල ඉඳලා තිලිනි නිසංසලා. ගුඩ් මෝනින් තිලිනි. අපිට කියන්නක බලන්න ඕගෙන විස්තරයක්. තිලිනි ප්‍රශ්න හතරක් තියෙනවා. ඔයා හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වට පොකට් මනි දිනා ගන්න පුළුවන්. අපි එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න තප්පර 5යි දෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නත් රුපියල් 250ක් ආඩ දිනා ගන්න අවස්ථාව තියෙනවා.
0: අද මමිස් පොකට් මනි අභියෝගය බාරගන්නේ ගම්පොළ තිලිනි නිසංසලා කල්පගේ.
2: මමිස් පොකට් මනි.
1: තිලිනි, මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: 1969 සඳගමනින් පස්සේ මිනිසාගේ කුඩා පියවරක්ම මනුෂ්‍යත්වයේ මහා පිම්මක් වුණා. තිලිනි, අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ සඳ තරණය ගැන. සඳගමනට ගගනගාමීන් 3 දෙනෙක් එක්ුණා. මුලින්ම සඳ මත පා තැබුවේ නිල් ආම්ස්ට්‍රෝන්. පස්සේ බස් ඕල්ඩ්‍රින් සඳ මත පා තැබුවා. දවස් 4කට පස්සේ සාර්ථක සඳ තරණයකින් ඔවුන් ආපහු පෘථිවියට ආවා. මෙන්න ප්‍රශ්නය. මේ ඓතිහාසික ගමනට එක් වූ යානාව මොකක්ද? 1. ඇපලෝ 11. 2. ඇපලෝ 13.
3: ඇපලෝ 11.
1: තිලිනිගේ උත්තරේ හරි. රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි අමු තිලිනි දෙවැනි ප්‍රශ්නෙට.
0: සිලෝන් ටී කියපු ගමම්ම මුළු ලෝකෙම ආදරය කරන ලංකාවේ බ්‍රෑන්ඩ් එක. 1867 දී තමයි වාණිජ වගාවක් විදිහට තේ වගාව ලංකාවේ පටන් ගත්තේ. තේ කොළවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න ලංකාවේ කඳුකර දේශගුණය හේතුවක් වුණා. තේ කර්මාන්තයේ පියා විදිහට සැලකෙන්නේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර්. මෙන්න අපේ ප්‍රශ්නය. ජේම්ස් ටේලර්ගේ පළමු තේ වත්ත වන්නේ 1. ලබු කැලේ වතුයාය. 2. ලූල් කඳුර වතුයාය.
1: තිලිනි, ඔයා හරි. ලූල් කඳුර වතුයාය තමයි උත්තරේ වෙන්නේ. මේ වෙද්දි රුපියල් 500ක් තියෙනවා. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
0: සෙත් සිරි දෙන මහා ගුණ මුහුදානන් සත්හට වන බව දුකට වේදානන්. මේ කවිය තිලිනි සමහර විට මතක ඇති. ලොවැඩ සඟරාවේ තමයි මේ කවිය තියෙන්නේ. ලොවැඩ සඟරාව බෞද්ධ උපදේශ කාව්‍යයක්. වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ රචනයක්. ලොවැඩ සඟරාවෙන් මිනිසුන්ට හොඳින් ජීවත් වෙන කලාව කියා දෙනවා. මෙන්න ප්‍රශ්නය. ලොවැඩ සඟරාව රචනා වුණේ කිනම් යුගයේද? 1. දඹදෙණි යුගයේදී. 2. කෝට්ටේ යුගයේදී.
1: තිලිනි, ඔයාගේ උත්තරේ හරි. ප්‍රශ්න 3ටම උත්තර දීලා මේ වෙද්දි රුපියල් 1000ක් ඔයා පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නේ අභියෝගෙ බාර ගන්න පුළුවන් තිලිනි. බෝනස් ප්‍රශ්නට යමුද?
0: තිලිනි, පුංචි කාලේ දතක් වැටුණහම අපි ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් දියෝ කියලා ඒ දත විසිකරපු හැටි මතකද? තිලිනි, දරුවෙක්ට කිරිදත් මාස 6 ඉඳන් අවුරුදු 3 වෙනකන් එනවා. කිරිදත් ලදරුවෙක්ට ආහාර හපන්න වගේම කතා කරන්නත් උදව් වෙනවා. අවුරුදු 6ත් 12ත් අතර කාලෙදි මේ කිරිදත් වැටිලා ස්ථීර දත් එන්න පටන් ගන්නවා. මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1. 20යි. 2. 24යි.
1: තිලිනි, බෝනස් ප්‍රශ්නටත් හරි උත්තරේ දීලා අද දවසේ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. බොහොම ස්තුතියි තිලිනි, අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
0: සියතා පොකට් මනි. අපි ඕනම දෙයක් කරන්න ගියාම මාෂි හොඳට හොයලා බලනවා.
1: ඕ නිෂාන්, අපි බයයි වරදිනවට.
0: ආයෝජනයක් කරන්න යනකොටත් ඔයා හොඳින් හොයලා බලන්න ඕනේ. ඔයා වගේම හොඳ තැනකද, ඔයා වගේම හොඳ අයත් එක්කද මේ ආයෝජනය කරන්න යන්නේ කියලා. ඔන්න ලෝකේ තියෙන රිස්ක් එක අඩුම සාර්ථකම ආයෝජන වලින් එකක් තමයි ස්ථාවර තැන්පතු. ඔයා වගේ හොඳ කෙනෙක්ට දැන් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්නවා නම් යන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. 15ක පොලියක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවනවා අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත්. එතකොට අවුරුදු 3කට 13.5, අවුරුද්දකට 12.5, එතකොට මාස 6කට 11, මාස 3කටත් පුළුවන් 10.5ක පොලියක් එයාලා ගෙවනවා. අදම කතා කරන්න 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට.
1: අපිටත් මැසේජ් එකක් එවලා තියන්න 0714-151-151 අපේ WhatsApp නම්බර් එකට. අපි හෙට දවසේ පොකට් මනි දෙන්න ලෑස්ති. මම ආශි.
0: මම නිශාන්.

0: වෙලාව දේ 7යි විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

good morning. Bible මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රේමය කිසිදා අසාර්ථක නොවේ. අසාර්ථක වුණොත් එය ප්‍රේමය නොවේ කියලා. Good morning.

0: අමතරව ඇඟපත වේදනාව, උදාසීන බව, එවැගේම ඇඟේ ශක්තිමත් භාවය වගේම ලිංගික බෙලහීනතාවය වැනි ගැටලු නිසා තමයි මේ විදිහට බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය අහන්නේ. මෙවැනි ගැටලු ඇති වෙන්න හේතු කීපයක් බලපානවා. විශේෂයෙන්ම වයසට යාමේදී පිරිමි සහ කාන්තා පාර්ශ්වයන් දෙකේදීම ඇති වෙන හෝමෝන උණතාවය නිසා මේ තත්ත්වය ඇති වෙනවා. එවැගේම යම් යම් පෝෂණ උණතාත් ඊට අමතර ව්‍යායාම වදිකවත් මේ සඳහා බලපානවා. එවැගේම තමයි ඔබගේ මානසික සෞඛ්‍යයත් මේ සඳහා විශාල බලපෑමක් ඇති කරනවා. සාමාන්‍ය යම් පුද්ගලෙක් වයස 30 පසුගලට පසුවත් හොඳ පෝෂදායී ආහාර ලබා ගැනීමත්, එවැගේම අධික සීනි සහිත ආහාර, පිටි සහිත ආහාර අඩුවෙන් ගැනීමත්, දිනපතාම ව්‍යායාම කිරීමත්, හොඳ මානසික සෞඛ්‍යකින් පසුවීමත්, එවැගේම හොඳට දියර වර්ග පානය කිරීමත්, නිතර හොඳින් පළතුරු එළවලු ආහාරට ගැනීමත්, හොඳ සුවදායී නිින්දක් ලබා ගැනීමත් මගින් ඔබට මේ තත්ත්වයන් මගහැර ගන්න පුළුවන්. නමුත් සමහර විට ඔබට මෙවැනි දේවල් ප්‍රායෝගිකව කරගන්න බැරි වෙන ඉඩ තියෙනවා. එවැගේම තමයි සමහර විට යම් යම් ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී විටමින් එකක් හෝ සප්ලිමන්ට් එකක් භාවිත කිරීමේ වැරැද්දක් නැහැ. හැබැයි ඔබ මෙවැනි දෙයක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026/NIBM where innovation earns recognition. බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්, හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රත, දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින් අදම ඔබේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරවා ගන්න. අමතන්න 0117888666.
2: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
4: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: රූපවාහින ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
10: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
11: මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
12: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
13: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
14: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම ගිග් ප්ලස්

0: account එකත් එක්ක ඔබ හැමදාම හීනදකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combat.lk වෙත පිවිසෙන්න.
1: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL fireguard wire. දැන් දම් පාටින් ACL fireguard wire. flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500
3: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික
6: ඒ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: බුද්ධිමත්
1: සිමිය
0: බුද්ධිමත් උගත් බුද්ධිමත්
1: උස
0: උස
1: හරි
0: උස තියෙනවා රූමත් සැමියා
1: උගත් බුද්ධිමත් උස රූමත් සැමියා
0: පවුලද සමග තවත් පවුලක් සොයයි
1: මොකටද දන්නේ
0: බුද්ධිමත් සැමියා
1: මොකටද දන්නේ හොයන්නේ
0: සැමියා වෙලා තින් හොඳයි පාවලා තියෙන පවුල් ජීවිතේ
1: සීරියස්ලි මොකක්ද උන්නේ අනේ මොකක්ද උනේ මගේ අරවින්ද අයියලාට
0: ගත් බුද්ධිමත් සැමියා සැමියක කුලියට දීවට තියෙන ලොහුණු දැන්නේ
1: මොකක්ද උනේ කියන්නකෝ ගෙදර අවුලක්ද ප්‍රශ්නයක්
0: ගෙදර වලියක්
1: හා ඕකේ
0: දැන් මේ හරි අමාරුයි මේ පවුල් කණේ කවර තේරෙනවද
1: තප්පරයක් දෙන්න අරවින්ද ගෙයි ගිනි පිටතට දෙන්නේ නෑ නේද
0: කොහෙට දෙන්න ඕනේ නැත්තේ
1: පිටතට දෙන්නේ නෑ නේද ගෙයි ගිනි
0: පිටතට කියන වචන කියා ගන්න පුළුවන්
1: එහෙනම් උදේට චුට කවර දෙන්නේ නෑ නේද ඒක හිතලද කියන්නේ හොඳට
0: ගෙයි ගිනි පිටතට දෙන්නේ તો කොහෙට දෙන්නේ
1: ඒක හරි නෑනේ ගෙදර
0: එතකොට හරිද නැද්ද කියලා දන්නේ ඔයා කොහොමද මමනේ දන්නේ හරිද නැද්ද
1: කියලා දෙන්න ගිනි දෙ ගිනි දෙ
0: ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය නම් කියන්න උගත් බුද්ධිමත් උස ලස්සන කඩවසම් සැමියේ කුලියට දීමට ඉන්නෝ.
1: මටත් එපා. කවුරු හරි ඕනේ නම් කියන්න. හරි.
0: අපි හලෝ ඉඟුරු දීලා මිරිස් ගන්නෑ. ඉඟුරු දීලා
1: මිරිස්
0: ගන්නෑ මේ අරවින්ද.
1: හරි හරි.
0: මේ අරවින්ද. ගෙදර වලි බේරන්න අමාරුයි. දැන් අද උදේ විශාල උබතෝ කෝටිකයක්.
1: හරි.
0: අපේ පොඩි එකා මේ මේ මේ මේ සතියට වතුර බෝතල් 3ක් නැති කරගත්තා.
1: හා
0: වතුර බෝතල් 3ක්.
1: 3ක් හරි.
0: සල්ලිනේ.
1: ඒක නම් ඇත්ත.
0: ඉතින් අද අපේ ගෑණි ළමයට වතුර දීලා තියෙන shopping bag එකේ පොරව.
1: ඕ.
0: ඉස්කෝලේ යන්න මේක බෑම කියන එක අරගෙන.
1: හරි.
0: wife කියනවා නෑ යන්න ඕනේ කියලා. ඒකල wife කියනවා තමුසේ ඇත්තරදිලු මම දන්නේ නෑ ඒක කොහොමද වෙන්නේ.
1: ඔයාගෙත් වැරදි වෙන්නේ කොහමද?
0: නැතිකරන සැරේට වතුර බෝතල් ගෙන දුන්නේ මමලු.
1: ආ හරි නේද? වැරදි තමයි.
0: දැන් ඒක ගේට්ටුව ගාවටලා shopping bag එකකට වතුරවත් පුරවගෙන ඉන්නවා දැන් ඉස්කෝලේ යන්නේ. බැහැම කියනවා.
1: අනිතික
0: ෂොප් කියලා නෑ ඒකෙන් යන්නම ඕන. මේවා කොහමද? ඔයා ගැන මමත් උදේට මේ කීයක් හරි මොනක් හරි කරගන්න.
1: රස්සාවට එන
0: මනුස්සයානේ. ආ පීඩනේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
1: අනිතික shopping bag එකකුත් රුපියල් 5ක්. එම්බලෝ මේකත්
0: පාඩම තේරෙනවා ඒක කැතයි shopping bag එකේ වතුර පුරලා ගිනියන අමාරු ඉස්කෝලේ නෑ උඹ අද ඕක කරන්න ඉස්කෝලේ යන්නේ අර කෙනා නෑ ගන්න බෑලු
1: අනේ පව්වානේ
0: තාම ඇති ඉතින් අද ඇයි දන්නේ මම තනිකර මම මේ පිස්සු වැටලා ආවේ දැන් මට විශ්ඳ ගන්න බෑනේ මටත් දෙයට අපිට එන සීමිත කාලයක්නේ තියෙන්නේ
1: yes yes
0: හරි
1: එතකොට එහෙනම් දැන් ඉවරයක් වෙන්න යන්නේ කියන්නේ නේ දැන් අඳුන දේත් එක්ක මොකක් හරි
0: නෑ නෑ මට ඊගෙනේ මොන මිනිස්සුද දරන්න පුළුවන් සීමාවක් තියනවනේ ගෙදර ප්‍රශ්න නේද නේ
1: මම ඔයාට උපදේශන සේවයක් දෙන්නම්
0: නෑ නෑ නෑ ඕනේ
1: හයි ඕනි
0: මේ ප්‍රශ්න හොඳයි ඔයා උපදේශන සේවාවක් මට ඕනේ පොඩක් ඉන්න බලන්න
1: මොකක්ද
0: පොඩක් පොඩක් කල්පනා කරලා බලන්න.
1: ඕකේ ෂුවර්.
0: පිරිමි හිතක් ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලස්සන මේකක් ලියලා දෙන කවුද මේක ලියපු මිනිස්සයා මේ?
1: බලන්න අග නම තියනද?
0: පොඩ්ඩක් ඉඳ බලන්න. නම් ගොඩාක් තියෙනවා. මේක දමිත්ද මන් දන්නේ නැහැ ලියලා තියෙන. දමිත් කියලා කෙනෙක් වෙන්න තියලා තියෙන. පිරිමි හිතක් මට දැනෙන විදිහ කියලා ලියලා තිනවා. මට මේ දැනෙන විදිහම තමයි මට මේ කවි ලියන්න බැරි විතර අවුලකට තියෙන්නේ. පිරිමි හිත හරි වෙනස්. බොයිස් වැඩිකල් අහන් වයිෆ්ට හැන තමයි දාන්න කියන්නේ ඔව්
1: ඕකේ
0: එයාලට බඩගිනි දැනෙනවා අඩුයි
1: ඕයි මොකද
0: රස කෑම වලට වැඩි කැමැත්තකුත් නැහැ ලස්සන විලාසිතා කරන්න ලස්සන ඇඳුම් ගන්නත් වැඩි ඕමනාවකුත්
1: නැහැ
0: එයාලගේ ගෙවල් වලත් එයාල වෙනුවෙන් ලুকু ඉඩකුත් නැහැ ගෙදර කල්මාරියක උනත් පිරිමියාට වෙන් වෙලා තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි.
1: හරි.
0: සපත්තුව ලෙල්ලටම ගෙවිලා වුණත් කකුල මහ පොළුවේ ගෑ වුණත් එයාලට නම් තාමත් ඒක ගෙවිලා නැහැ. පිරිමි අඬනවා හරි අඩුයි.
1: ඕකේ.
0: කෙටියෙන් කිව්වොත් පිරිමින්ට Taman වෙනුවෙන් සිටීමටවත් වෙලාවක් නැහැ. අනුන්ගේ සතුට වෙනුවෙන් ආත්මය කැප කරන ඔවුන් යම් දිනක නික්ම යන්නේද බොහෝ දේ ඉතිරි කරමින්. අපිරිසුදු ඇඳුමත් අපිළිවෙල මේසයත් දරදඬු සිතත් දකින මේ සමාජය පිරිමියා නිර්වචනය කරන්නේ බොහොම අඩුවේ. ඒ නිසා ගැහැණු හිතට ලියවෙන ගීපද කිසි දෙනක පිරිමි සිත වෙනුවෙන් නොලියවෙනු ඇති.
1: ඒක තමයි මම කියන්නේ කි මං හෙව්ව සින්දුවක්. ඇතරු සින්දුවක් නෑනේ. පිරිමි ගැන අතීතින් අනේ මන්ද.
0: අපි ආය. අපිට අනල ඉවරයක් නෑ ගෑනුවා. ගෑණියෙක් කේපන් පිරිමි කර මත සත්තරනේ බෑ ඉන්න බෑ කරගන්න විදිහක් නෑ ඔයා නැතුව මය. එහෙම සින්දුවක් නෑ. අපි අපි ආය. සංක මචං උඹලත් වැඩක් නෑ. කිසිම වැඩක් නෑ.
1: මෙච්චර ආදරයක් අපිට.
0: අදාගත්ත කම්මයි.

0: හඳට ගෙල් අවුරුදු පණහක්ද හොයද පිරණ වෙලාවේ මේ කරපු පොතක් මට හම්බුණා.
1: ඒට
0: පරණ ප්‍රින්ටයක් ඇත්තරම සරසය භක්ෂ පේදල අම්මුණේ මට ලියපු මේ මාත්මයගේ නම මතක නෑ, මම මතක දයන්නේ මට අමතකුණයි. ඒ පොතේ මේ හඳ ගැන කියනකොට තනක මේ හඳ ගමනත් එක්ක බැඳිච්ච මහා විශාල තොරතුරු ගොඩක්. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න චන්ද්‍රයෝ ගැන, අපේ හඳ ගැන. මටත් මේ ඉන්ෆෝ එක හරියටම ගියේ ඒ පොත කියවනකොට තමයි. ඔයාගෙන් නිකන් මං ඇහුවොත් සයිස් එකෙන් අපේ හඳට අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ හම්බ වෙන්නේ කීවෙනි තැනද කියලා ඔයා ගොළුවේ තියනවද? දැන් අපි සමහර ග්‍රහලෝක වලට දැන් බ්‍රහස්පති ලට, සෙනසුරු ලට 20-30 ගණන් හඳවල්
1: තියෙනවානේ. ඔව්,
0: 20-30 ගණන් තියෙනවා හඳවල්. මම වගේ ප්‍රශ්නයක් අහන්න, අඟහරුට හඳවල් තියෙනවද?
1: අඟහරුට තියෙනවානේ. අනේ මම මතක නෑ යන්නේ.
0: තියෙනවා, දෙන්නෙක් ඉන්නවා. විශාලත්වය අතින් ගත්තොත් එහෙම අපේ හඳට හම්බ වෙන්නේ පස්වෙනි තැන. හැබැයි තමන්ට අයිති ග්‍රහලෝකයට සාපේක්ෂව විශාලතම හඳ තියෙන අපිට.
1: ආ, ඕකේ.
0: අපේ පෘථුවේ සයිස් එකට සාපේක්ෂව ගත්තම අපේ හඳ සෑහෙන විශාලයි. අනිත් ඒවා හඳවල් පොඩි, ඒවා ග්‍රහලෝක විශාලයි.
1: හරි.
0: ආ, අපි එක තැනකින් නම්බර් 1.
1: ඕකේ.
0: දැන් බුදට හඳක් නැහැ. ළඟ වැඩි. ඉර වගේ දැවන්ත ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක බුදට හඳක් තියාගන්න බෑ, ඇදලා ගන්නවා ඇතුළට. ඉර ගන්නවා මොන හඳ ආවත්. තේනවනේ?
1: ඕකේ.
0: රයිට්. ඒ පොතේ එක තැනක තියෙන එක මම කියන්නේ, ඒක හරි අමුතු පොතක්, ඒක පුළුවන් නම් කියන්න, මහ විශාල පොතක්, ඒක අතේ තියාගන්න බැරි තරම් ලොකු. හඳ සම්බන්ධ සාහිත්‍ය කරුණු කතා කරනකොට මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ හඳ සාක්‍ය කීම කියන පොතේ කතාව සරලව දාලා තියෙනවා.
1: මේ
0: මාර කතාවක්. මට හඳ ගැනට වඩා මට ඒ කතාවේ වෙන අදහසක් තමයි ආවේ.
1: හරි, ඕකේ.
0: ගොවියෝ දෙන්නෙක් හිටියලු. දක්ෂ ගොවියෝ දෙන්නෙක්. හැබැයි කුහකයි.
1: දෙන්නම කුහකයි.
0: කුහකයි.
1: හරි.
0: දැන් මේගොල්ලන්ගේ කුඹුරු ළඟ ළඟ තියෙන.
1: හරි.
0: එක මිනිහෙක් වතුර බඳලා ගියොත් එහෙම අනිත් පොර කොහොම හරි වටපිට බල්ලා කවුරුවත් නැති වෙලා කරලා ඒක කඩලා
1: දානවා.
0: අර මිනිහා ඒක කරොත් එහෙම අනිත් මිනිහා වෙලා කඩලා බිනලා දානවා.
1: හරි.
0: දැන් මේ වළිය දිගට යනවා. දෙන්නම කල්පනා කරන්නේ කොහොමද අනිකට ගේම දෙන්නේ කියලා. දවසක් හොඳට හඳ පායලා තියෙන රාත්‍රියක
1: හරි
0: එක ගොවියෙක් යනවා දෙන්නම් අරුන්දගේ කුඹුරට ගේම කියලා. පොර යනකොට උදැල්ලත් අරගෙන දැනටමත් අර අනිත් ගොවිය ඇවිල්ලා මේකාගේ කුඹුරට ගේම කෝල් කරලා ඉවරයි. දෙනවා රඹ යන්න.
1: හරි, ඕකේ.
0: දරා ගන්න. දැන් මේ මිනිහාගේ ගේමට තමයි මේක දරා ගන්න බෑනේ. දැන් මේ මිනිහට කලින් අනිත් මිනිහා ඇවිල්ලා මේ අකාගේ කුඹුරට ඉනියරවල් කඩලා තල්ලලා දෙරි ගහලා විනාශ කරනවා පේනවා අර හඳේලිය. ගිය ගමන් උද්දළු පාරමින්ම දුන්නා. කේන්තිය දරා ගන්න බැරුව ඒ කරලා උදේ වැඩිද මේ
1: කියන්නේ?
0: මේ ඉතින් මේ ඒ උදැල්ලෙන්ම බලක් කපලා බොඩියක දිගේලි කරලා දැන් ගියා. මැරෙන මොහොතේ අර මැරෙන මිනිහා කියනවා, මේකට හඳ හරි සාක්කි දෙන්න ඕනේ කියලා තමයි මැරෙන්නේ. ඔන්නෝමද වැඩේ ඉවරුණා.
1: හරි.
0: දැන් ඉතින් මේ මුගක් කල් කතාවන්නේ.
1: හරි.
0: ඈත අතීතයේ සිද්ධියන්නේ. මේ වගේ ඉතින් CCTVවත් වෙච්ච දේ හොයන්නවත් හරි අමාරුයි නේ.
1: හරි.
0: කොහොම හරි ඉතින් වැඩේ ඔහොම යට ගහලා ගියා. අර ගොවිය අතුරුදන් කියලා තමයි දැන් මේ කතාව
1: යන්නේ.
0: දැන් දවසක් ඔය දැන් ජීවත් වෙලා ඉන්න ගොවියා ඉන්නව නේද?
1: හරි.
0: එයයි මේ වයිෆුයි දැන් කොහෙද? මායියයි ගම මහගෙයි. එමනේ අපි ඉස්සර කියන්නේ
1: ගම මහගෙයි,
0: ගම රාලයි ගම මහගෙයි.
1: හරි.
0: දෙන්නත් එක ගමනක් කරනවා. ඒත් ඔය වගේ කාලෙකට පස්සේ හඳ තියෙන දවසක ගෑණි කියනවා අනේ හරි ලස්සනට හඳ පායලා නේද කියලා ගෑණි කියනවා.
1: හරි.
0: ඒ කිව්වම මේ ගොවියට හිනා ගියා. මිනිහට මතක් වුණා අර කතාව.
1: හරි.
0: කවදාද හඳ සාක්කේ කියයි? හඳ හරි සාක්කේ දීපු දෙන් කියලා. මිනිහට හිනා ගියා. ගෑණි මේක දැක්කා. දැකලා ඇහුවා තමුසේ මොකද හිනා වුනේ? නෑ නෑ නිකන් නිකන් නිකන්.
1: හරි.
0: නෑ තමුසේ හිනා මට ඇල්ලුවේ නෑ. තමුසේ මොකද හිනා වුනේ කියලා කියනකො? මොකද හිනා වුනේ කියනකො? නෑ නෑ නිකන් නිකන්. මේ සිද්ධිය ගෑණි දන්නේ නැහැ.
1: හරි.
0: කියන්නද ඉතින්?
1: ඔව් වෑනේ.
0: දැන් ගමන ගිහිල්ලා ආවා. ගෑණිගේ මූණ හොඳ නෑ. මිනිහත් මොකුත් කියන්නේ නෑ. ඈනේ දකින දකින තමුසේ තාම මට කියන්නේ නෑනේ තමුසේ හිනා වුනේ ඇයි කියලා. මේ සතියක් හමාරක් ගිහිල්ලත් ගේම කෝල් කරලා තියෙනවා.
1: හරි.
0: කියනවා බලන්න තමුසේ මොකද එදා හිනා වුනේ කියලා.
1: දැන් මොකද කරන්නේ?
0: කියන්නෙම නෑ.
1: හරි.
0: දැන් නිකන් ගෙවල් අතහැරලා දීගේ ඇරෙන තත්ත්වෙටම එනවා දැන් වැඩි.
1: රණ්ඩුව දුර දිග ගිහිල්ලා තියෙන්නේ.
0: ඔව්.
1: හරි.
0: ඒ අතරේ මේ ගෑණිකත් මොක්කරි තව මොක්කරි හුටපටේකුත් මොක්කරි තියෙනවා ඉතින් මොක්කරි.
1: මොකක් මොන මොකක් හුටපටේ. අනේ ඒක කතා කරා.
0: නිකන් බබෙක් වෙන්න ගන්නෙත්.
1: ආහා හරි.
0: හරිද?
1: හරි. ඕකේ.
0: ගෑණිට ඒ සැකෙත් තියෙනවා. මේකට දන්නේ නැහැනේ මේ මිනිහා මේව දන්නවද දන්නේ නැහැනේ.
1: ඒකටනේ හිනා වුනේ කියලා. හා. ඕකේ. දැන් තවත් රසවත් කතාව. හරි.
0: දෙන්න. ගෑණි අහන මොකක් තමයි කියනවා කිනා හිනා වුනේ මොකද කියලා කියනවා කොමට? මට මේක දෙක එකක් විසඳගන්න. මිනිහා විස්තරේ කිව්වා. බැරිම තැන සති දෙකකට විතර පස්සේ වගේ.
1: හා.
0: දැන් බැරිම තැන විස්තරේ කිව්වා දැන්.
1: අර අරම කරා මේ.
0: මෙහෙම කරා මෙහෙම වුණා කියලා කිව්වා. තමුසේ මොකරාද?
1: හරි.
0: තමුසේ අම්මෝ. දැන් ඔහොම.
1: හරි.
0: තව ටික කාලයක් ගිහිල්ලා මොකක් කරි එහෙකට අර මොකද උටවට මොකද දන්නේ මේ ඩබල අතරත් වලියක්
1: යනවා
0: වලියක් යනකොට මිනිහා පැනලා ගෑණි ගේවල්ලෙන් අල්ලලා දෙන්න යන්නේ දැන්
1: හරි
0: ගෑණි කෑ ගැහුවා තමුසේ අර මිනිහට කරපු දෙයමද මටත් කරන්න යන්නේ කියලා
1: හරිනේ
0: අහලා ගන් හතරම හොදම් මොන ගෑනු කෑ ගන්නද අහලා ගන් හප්පත්තුට මහන් දුන්නේ එකයි
1: හරි
0: මේක අලපාල අර මිනිහට කරපු දේ මොකද්ද මොකද්ද ඒ ගිය වලිය වැඩි කාලයක් ගියේ නැහැ ඉතින්
1: මාට්ටු
0: මාට්ටු නා
1: ඕ මයි ගොෂ්
0: ඕන් හඳ සාක්කේ කියපු විදිය මිලෝ රහසක් ගෑණි උඩන් කියන්න හොඳ
1: ඒකෙන් ඉගෙන ගත්තේ ඒකද
0: නැතුව මොකක්ද ඉගෙන ගන්න කියන්නේ මට මොකක්ද ඉගෙන ගන්න කියන්නේ
1: ඒකෙන් සංගවිලා යන්න ගිය ලොකුම ලොකු මහා වමේකක් එළියට ආවා. බලන්න කාන්තාවට ජය වේවා. නැත්නම් අදටත් ඒක රහසක් වෙලා තියෙන තිබ්බා.
0: ඇත්තටම දැන් මිනිහා මකර වැරද්දක් කළා හනොත් ගිහලා පොලිසියට කියනවා. අයියේ කියන්නේ පැටි. කාන්තාවට ජය වේවා.
1: ඒවා අපිට එනකොට වෙනස්. ඔයා වැරද්දක් කරත් මං කියන්නේ. කියන්නේ කියන්නේ.
0: අනේ මේ පුතා. මේ
1: නෑ
0: පුතේ
1: නෑ
0: පුතේ මම
1: වැරදි කියන්න දන්නවද ඔය
0: කල්පනා ඔය කල්පනා කරලා තියෙන වැරදි
1: වැරදි කියන්න
0: මගෙන් අහ ගන්න එපා වැරදි
1: මං කිව්වද කොතර හරි
0: නන්නද වැරදි මගෙන් අහ ගන්න එපා වැරදි අම්මෝ වලි නෝවලි එලා අපිට ඉඳගෙන කතා කරන ගොඩක් දේවල් දෙනවා හඳ සාක්කි නෙමෙයි මේ අයියා සාක්කි
1: දැන් බලන්න ගෙවල්
0: කම මල්ලිට කෝල් එකක් පොඩ කාලෙකින් SMS එකක් දැම්මෙත් නෑ මල්ලි අපිට කොච්චර දේවල් කතා කරන්න නම් ඉතුරු වෙලා තියෙනවා
1: අයියා සාක්කි දෙයියෝ සාක්කි
0: දෙයියෝ සාක්කි
1: මේ ඇත්තට ගෙදර ගිනි නේද
0: ඔව්
1: දැන් ඕවා අපි කතා කරගෙන යනකොට නිකන් ගෙදර ගිනි සීන් එකක් නේද ඇත්තටම ගත්තොත් ගෙදර ගිනි ගන්න පුළුවන් නේද බන් මගේ මේක දැන් මගේ ACL කේබල්ස් වලට එන්නේ චූටි
0: බැරි මෙතන කියනවා බැලුව බැල වංගෝ ගන්න බෑ කරෝනෝ හරෝනෝ මේ මේවා ඈ මේ ගන්න යුනිවර්සල් ජොයින්ට් එක හිර වෙලා තියෙන ගන්න බෑ
1: ටැංක් 300 එකක් ඕනේ ඒක ගන්න
0: ටැංක් ටර්න් ගන්නද යස්
1: නැත්නම් වංගෝ
0: ටැංක් 300 එකේ ටැංක් 500 එකක් තියෙනවා ටැංක් ටර්න් එක
1: හා
0: ටැංක් 500 එකත් මහා විශාල වාහනේනේ ටැංක් 500 ගන්න මිනිස්සුර පාර දැක්කම් කත්තබන් ඒ වණ්ඩිය කියලා අර සමහර අය කැමතිනේ එහෙම
1: පෙනුමට යන්න නේද
0: අපිත් ඉතින් අඩවැඩියට කැමතිනේ නිකන් අපි එන වාහනේ කවුරුහරි මේ මේ ඉසේ සිට දෙපතුල දක්වාගෙන බලාගෙන ඉන්නේ වාහනේ ඒ තරම් විශාලයිනේ හරි අපි ඒ වාහනේ ගැන පස්සේ ගමු ඔයාගේ මොකද්ද මේ ගිනි ගන්න සීන් එක හෙන අමාරුවෙන් වාහනේ හරව ගන්න ඉන්න බැලුවේ මල්ලි එන්න උදව් කරන්න මේ අක්කිට මේ මොකද්ද හෙන ලොකු මේ මේ 18 wheel එකක්ද කොහෙද හරවන්න යනවා මේ ස්ටුඩියෝ එක ඇතුලේ
1: නෑ ඉතින් අර අපි කියනෝනේ ගෙයි ගිනි කියලා ඔය රණ්ඩු යනකොට කියන්නේ ගෙයි ගිනි කියලා හැබැයි ඇත්තටම ගෙවල් ගිනි ගන්න පුළුවන් මේක පොඩි
0: ගෙයි ගිනි පැතිරෙන්න දෙන්න
1: එපා ගිනි ගත්තට
0: ගෙයි ගිනි
1: හරි
0: පැතිරෙන්න දෙන්න එපා අලුත්ම ෆයර් ගාඩ් කේබල් එක එන්නේ දම් පාටි දැන් එහෙම ෆයර් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා නම් ඒ කේබල් එක දම් පාටින් විතරයි එන්න පුළුවන්. ඒක දැන් ස්ටෑන්ඩඩ් එකක්.
1: හරි, ඔකේ.
0: ඒක ඇත්තට මහන්සුනේ ACL. ඒගොල්ලෝ තමයි ස්ටෑන්ඩඩ් එක හැදුවේ. ඒක ජාතික මට්ටමට ගෙනියන්නම මෙන්න මේක තමයි ස්ටෑන්ඩඩ් එක. මේම තමයි මේ අවුරුදු ගාණක් මහන්සි වෙලා කරපු වැඩක් නේ. මේ වයර එක කොහොමවත් ගිනි පැතිරෙන වයර ගන්න නෙවෙයි කියලා ඒගොල්ලෝ බෙන්ච්මාක් කරා. දැන් කාටවත් ඊට වඩා බාලයක් හදලා ඒකත් ෆයර් ගාඩ් කියලා කියන්න බෑ.
1: හරි ඔකේ නියමයි.
0: කො මේ සීමාවල් පහු කරන් යන්න ඕනේ. ඔය හිතනද ACL මේ වයර එක හදලා ඇති කියලා සීමාවල් ඕන කෙනෙකුට හිතුණු ලාවක පහු කරගෙන යන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකද?
1: නෝ.
0: පුදුම මහන්සියක් කරන් ඒක හදුවා කියලා තමයි අපි දන්නේ. ඉතින් ඒකට කොහොම හරි කරලා අපි ඇවිලුවා කියනකො මේ මේ මේ ගෑස් ටෝච් එකකින් හරි පත්තු කරලා පත්තු කරලා.
1: ගිනි තිබ්බා කියමුකෝ.
0: ඒ වෙලෙම නිවෙනවා.
1: හරි ඔකේ. පැති
0: පත්තු වෙන අහම නිවෙලා යනවා. ඒ ඇෂුවරන්ස් එක නම් ආය කරේ තියලා දෙන්න පුළුවන්. ඔබ ගෙදර වයරින් එක කරන්න ලෑස් වෙලා ඉන්නවා නම් කලින් කරපුවා ගැන මට කරන්න දෙයක් නැහැ. අපේ ගෙවල් වලත් පොනුව දාලා තිනොත් දන්නේ අපිත් ඔය හදපු ගෙවල් වල එහෙම මෙහෙම කරලා ඉල්ලලා ඉන්නේ. ඔබ ගෙයක් හදනවා නම් ඔබ බිල්ඩින් එකක් හදනවා නම් ACL ෆයර් ගාඩ් වයර එක මතක තියාගන්න. කොස්ට් එක එකපාරයි ආරක්ෂාව ඔබ ඉන්නකම්. කොස්ට් එක එකපාරයි ආරක්ෂාව ඔබ ඉන්න තුරු. ඔකට මම ලස්සන කතාවක් කියන්නම්. සමහරලාට පොඩි ගාණක් වැඩිපුර ගෙවන එක. මේකට කියනවා බූට් පැරඩොක්ස් කියලා. ඒ කතාව අපි ඊළඟට කියනවා. බූට් පැරඩොක්ස් කියලා කතාවක් තියෙනවා. රයිට්?
1: හරි.
0: ඔය අපි එවිලේ ගාණ බේර ගන්න සමහර දේවල් ගන්න එකයි පොඩ්ඩක් ඉඳලා හරි වැඩේ කරන එකයි අතර තියෙන වෙනස. අද මට පුළුවන් ඔබට එක්ස්ප්ලেইন කරලා දෙන්න. ඒකට ලස්සන කතාවකුත් තියෙනවා. දැනට දම්පාට ACL ෆයර් ගාඩ් කේබල් එක තමයි මම දාන්න ඕනි කියන එක ඔබ පොඩ්ඩක් ඒක අදිෂ්ඨානයක්ද කියන්නේ මොකද්ද කරන්නේ
1: හිතට ගන්න නේද අලුතින් වැඩක් කරනවා නම් ඒක පොඩ්ඩක් හිතට ගන්න අපිට මිස් වුණා
0: හිතට ගන්න හරි මේ හිතට නොගත්තත් කමන්නේ සල්ලි දීලා ගන්න හිතට ගත්තේ නැත්තත් කමන්නේ සල්ලි දීලා වැඩේ වුණා
1: දැන් මේ ටැංක් ටර්න් කියන එක මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මොකද්ද මේ ටැංක් ටර්න් කියන්නේ ටැංක් 300 එකටත් ටැංක් 500 එකටත් තියෙන
0: ටැංක් ටර්න් කියන ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා.
1: යා ඔකේ.
0: මේක ඇත්තටම 300 එකටත් වඩා සාමාන්‍යයෙන් ජීප් වර්ගයට එනකොට අපි ජීප් කියනවාම අපේ ඔළුවේ තියෙන මේ ඇත්තටම SUV තමයි.
1: SUV.
0: Full SUV. එතකොට අපි කියනවා
1: full size එකයි අනිත් එක.
0: අපි තවත් SUV size එකක් තියෙනවනේ.
1: Mid size එක.
0: ඔව්. The semi SUV type එකක් තියෙනවා.
1: හරි.
0: SUV වලත් එක එක
1: sizes තියෙනවානේ.
0: Tooting එකේ ඇල ලොකු එක වෙනකම තියෙනවා.
1: Okay.
0: සාමාන්‍යයෙන් full size SUV එකකට එනකොට advantages එක එන හුඟක් කාලයක තිස්සේ තියෙන disadvantage එක තමයි ඒ වගේ වාහනයක් හරව ගන්න ඕන උනොත්. ඒ වගේ වාහනයක් හරව ගන්න ඕන උනොත් එහෙම.
1: يعني තියෙන එක තැන හරවන අවස්ථා තියෙන දැන් පොඩි ඉඩක් ගන්න.
0: පොඩි ඉඩක හරවන්න එක තැන හරවන්නේ නෑ. නෑ
1: ඒක තමයි කියන එක තමයි පොඩි ඉඩක හරවන්න තියෙන.
0: මිස් කියන එක තමයි මිස් වැරදි. මිස් ටික්ටක් ඉඳලා අහලා මම නැති වෙලාවක මිස් මට කියලා දුන්නා වගේ මිස්ට කියන්න පුළුවන්.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: ඒකනේ කොහොමත් කරන්නේ. අනිවාර්යෙන් ඒක තමයි කරන්නේ. මම දන්නවා.
1: අනිවාර්යෙන්.
0: ඩිෆෝල්ට් එන චැලෙන්ජ් එකක් තමයි ඒ වගේ ලොකු වාහනයක් හරවන්න. ඔතස් 10ක 15ක ඉඩම විතර ඉඩක් ඕ.
1: ඔව්
0: ඔව්. එන්න නඩුවක්. මාර ගේමක්.
1: නැත්නම් රිවර්ස් කරන්නම වෙනවා නේ.
0: හැබැයි මේ වාහන එකක් තියෙනවා.
1: හරි.
0: ඒකත් මං කියන්න. රිවර්ස් පොඩි කෑල්ලක් තියෙනවා ඔබ මෙච්චර කාල දණන් හිටුණා.
1: හා.
0: මේ ටැංක් ටර්න් කියන ඔප්ෂන් එකකින් එක ගියර් එක හරි පොසිෂන් එකට දාලා හරිම සිම්පල්. ටැංක් ටර්න් ගහනවා නේද? ඔයාට තේරෙනවා නිකන් පීරිසියක තියලා වාහනේ හැරුවා වගේ පොඩි ටර්නින් සාකල්ලයක වාහනේ හැරෙනවා.
1: හරි ඔකේයි.
0: ඇත්තටම එක රෝදයක් මූ වෙන්නෙම නැහැ. කවකටුවක් තියලා ඇඳ වගේ ඒ රෝදෙ එතන වාහනේ ඉතුරු ටික තමයි මේම හැරිලා.
1: හරි.
0: කරකෝල ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම 180ක් හැරෙනවා.
1: ආ ඕකේ.
0: 360ක් කිව්වොත් එහම අපව මූණ දාපු පැත්තරම නේ. සමහර අය කියන 360ක් කියලා නෑ. 180 හැරෙන්න ඕනේ. ඒක ආපු පැ
1: අනිත් පැත්තර හැරෙන.
0: කෙලින්ම ඉස්සරහා පිටිපස්ස පැත්තර හැරෙනවා. ටැන්ක් ටර්න්. රිවර්ස් එක ගැන දෙයක් කිව්ව නේද?
1: හරි.
0: මේක තියෙන රිවර්ස් ට්‍රැකින්. ඒ මොකද්ද? ඔන්න ඊළඟ එක. හිතන්න ඔබ දැන් මේ වගේ වාහනයක් මේක ඕෆ් රෝඩ් කේපබිලිටි එක වැඩි නේ ටී ටැන්ක් 300 එකයි 500 එකයි දෙකම සාමාන්‍ය ඔන් රෝඩ් ඕෆ් රෝඩ් කියන දෙකටමයි ප්ලෑන් කරලා තියෙන්නේ.
1: හරි.
0: ඔන් රෝඩ් ඕෆ් රෝඩ් දෙකටම හදපු එකක්. පොඩි පාරවල් නෙවෙයි ඕෆ් රෝඩ් යන්න තියෙන්නේ. හිටපු ගමන් අපිට වගේ ගාය තියෙන තවත් හාදයක් ගිහිල්ලා මිනිහා ගෙදර යනවා අපි කැලේ යනවා. මෙහෙම හම්බ වෙනවා.
1: හරි.
0: සමහර තියෙනවා අරිම නැරෝ පොසිෂන්ස් ඒවයි වාහන ගණ්ඩත් අමාරුයි. රිවර්ස් කරන්න පුළුවන්. රිවර්ස් එක අමාරුයි. මේ ටැංක් වල තියෙනවා රිවර්ස් ට්‍රැකින්. මීටර 50ක්ද කොහෙදෝ යනකම් එයාට බාර දුන්නාම ආපු විදිහටම රිවර්ස් කළා
1: දෙනවා. වව් සුපිරි. ඕකේ.
0: පොඩ්ඩයි කිව්වේ මෙතන ගිහින් බලන්නකො යුනියන් ප්ලේස් එකේ තියෙන වාහන ටික. ඒක අර හවාලෙච් 6 සීරීස් එකයි.
1: හරි.
0: ටැංක් 300 ටැංක් 500 ඒවත් අහලා ආ මතකද තව එක දෙයක් අහන්න. තර්ඩ් පාටි වලින් ගොඩාක් කරලා තියෙනවා එක එක ඇක්සසරි මේකට. මේ වාහනේ තියෙන තව රගඩ් ලුක් එක තව වැඩි කරන්න.
1: කියන්නේ බොඩි කිට්ස්.
0: කේකේවා.
1: යා ඕකේ.
0: මාර ගොඩක් තියෙනවා. ඒව ගැනත් නිකන් මේ නිකන් අහලා බලන්න. උදාහරණ හොයලා බලන්න.
1: ඕකේ.
0: ආසයි තනවා. ගණ්ඩම හිතෙනවා. සෙල්ලන්නේ.
1: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් තමයි මේ වාහනේ. GWM. 7:43 දැන්.

0: ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: සරණමහල් රන් සමරුව, සරණමහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 දිනවලදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහඟු අවස්ථාව. සරණමහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
9: Stars Milan Pastas. Stars Milan Pastas.
10: ඕෂදායි දියුණුව පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් ඉන්න
9: Milan Pasta.
11: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
12: Avudat kaagib nivasi palamu rakawarnaya. ACL Fireguard Wire. Then dam patin. ACL Fireguard Wire. Flame retardant pramithiye purogamiya.
13: විනාඩි 47 වෙලාව අපි මතක් කරන්න ඕනි Milan Pasta ගැන කතා කරන්න ඕනි. Milan Pasta, Milan Macaroni ඔගලන්ට මාකට් එකෙන් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. තනිකරම රුලන් පිටි වලින් තමයි හදන්නේ. ඉතින් පුංචි අය සාමාන්‍යයෙන් ආසයිනේ pasta කන්න, macaroni කන්න. ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ගානනේ. ප්‍රයිස් එක හරිම සාධාරණයි Milan Pasta, Milan Macaroni වල. ඉතින් එක එක විදියට හදලා ගන්නත් පුළුවන්. පොඩි ට්‍රයි එකක් දෙන්න හරිද? ඒ වගේම මේ දවස්වල සංස්ථා සිමෙන්ති වලින් ඔගලන්ට සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා දැන් මේ වෙනකොටත් ඔබ දැනුවත්. අපි ආයෙ මතක් කරන්නම් හරිද? අපි මතක් කරනවා අද දවසේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් පේන්ට් එක ගැන කතා කරනවා. වතුරට ලඟ වෙන්නවත් බැරි තින්ට් එකක් තමයි මේ ඩියුලක්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා පිටත බිත්තිවල ආලපය කරන්න නියමිටම ගැලපෙනවා. හරිද? පැල්වත බටර් ගැනත් මතක් කරන්න ඕනි. අපි පොඩක් බලමු සයිසස් ඕගලන්ට. ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 200 සයිසස් වලින් ගන්න පුළුවන් පැල්වත බටර්. ඒත් එක්කම වීගෝ ත්‍රී වීල් එක. මේ දවස්වල රාජසේවකෙක් නම් වීගෝ ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 125,000 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. චෙතක් එකක් ගන්නකොට 160,000 ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් රාජසේවකයන් වෙනුවෙන් DPMC ප්‍රණාම පිරිනමන්නේ අන්න ඒ විදිහට. වචන වලින් විතරක් නෙමෙයි, ඇක්ෂන් එකනොත් ඔබට ඒ ප්‍රණාම පිරිනමනවා DPMC. ඊළඟට කලර් අප් ගැන කතා කරන්න ඕනි. ස්ට්‍රිප් සීලින් එකක් කලර් අප් වලින් කරගන්න ඕනි නම් ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිලා බලන්න. එහෙම නැත්නම් 011.5 748 738 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. අපි NLB ගැනත් මතක් කරනවා. NLB පහුගිය දවස්වල කරපු ඒගොල්ලන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් ගැන අපි මතක් කරා. ඒ තමයි රත්මලානේ අන්ධ විද්‍යාලය වෙත අත්‍යවශ්‍ය පන්ති කාමර උපකරණ ප්‍රදානය කිරීමක් සිද්ධ වුණා. ඉතින් අපි වියදම් කරන රුපියල් 40ට වෙන දේ තමයි මේ. හරිද? ඉතින් අපිට පෞද්ගලිකව ගිහිලා මේ වගේ උදව් උපකාර කරන්න සමහරක් වෙලාවට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ටිකට් පතට හදිසි හරි දිනුමක් නැහැ කියලා වරි වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඔබේ වියදම් කරන සල්ලි වලින් NLB එක කරන්නේ අපේ රට සංවර්ධනය කරනවා වගේම මේ වගේ සමාජ සත්කාර වැඩසටහන්. ඉතින් අපි මොනවා වුණත් අර නිකන් කෙලින්ම ගිහිලා උදව් කළේ නැතත් ඒක NLB එක කරපු නිසා ඒ ගැන පොඩි සතුටක් අපේ හිතෙත් තියෙනවා. අපි ටිකට්ස් එහෙම අරගෙන තියෙනවා නම් NLB එකේ. රයිට්? ඊළඟට අබාන්ස් මතක් කරන්න ඕනි. ඔඩියෝ සිස්ටම් එකක් ගන්න අබාන්ස් එකට එන්න. ඇලුමෙක්ස් අපි මේ දවස්වල කියන්නේ ඒගොල්ලන්ගේ මොස්කිටෝ මෙෂ් එක ගැන. ඉතින් මදුරු ප්‍රශ්නෙට හොඳ විසඳුමක්. අපි එක එක ඒවා ට්‍රයි කරලා තියෙනවා. අපි දොරවල් චැනල් වහනවා, කොයිල් පත්තු කරන, හඳුන්කුරු පත්තු කරන, එක එක ඒවා කරනවා. ඒවත් කරන්න. හැබැයි ඉතින් අර දොර ජනෙල් වාහන එක හරි කරදරයිනේ. ඒකට තමයි මේ විසඳුම ඇලුමෙක්ස් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොස්කිටෝ මෙෂ් එක. ඒක හරි ලස්සනයි, ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඔය ස්ලයිඩින් ඩෝස් එහෙම දාලා තිනවනම් ලස්සනට ලুকু ඒවා. ඔයගලන්ට ඒ සයිසස් වලින් මේ මොස්කිටෝ මෙෂ් එක ගන්න පුළුවන්කම තියෙනවා. තව මොනවාද? කාගීල්ස්. ඒගොල්ලන්ගේ මෙගා ඩිස්කවුන්ට් අද දවසේ තමයි ඒගොල්ලෝ අවසන් දවස් විදිහට කියන්නේ 17. යස්. අදින් මම මේ කියන ඩිස්කවුන්ට් එක ඉවරයි. හරිද? ඊට පස්සේ තව අලුත් ලිස්ට් එකක් අපිට දැනගන්න පුළුවන් වෙයි. කුකින් ඔයිල් වලට චිකන් සොසේජස්, තේකොළ වර්ග, බිස්කට් වර්ග, අයිස්ක්‍රීම් තියෙනවා. තව එක එක සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඔය තියෙන නූඩල්ස් වර්ග තියෙනවා. නැති දෙයක් නැති තරම් වැස්ලින් තියෙනවා. පිටිකිරි වර්ග තියෙනවා. ඉතින් ගොඩක් ජාති තියෙනවා. ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් අද දවසේදී ගන්න පුළුවන්.

0: பிறன் சேத අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011-787-666.
1: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි ජීවීමට දැන්ම අමතන්න 011-544-5000.
4: හරි, උදේ 7:54 වෙලාව අපි NSBM එක ගැන කතා කරද්දී තව විශේෂ ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඒ තමයි සැප්තැම්බර් මාසේ 18-19-20 කියන හෙට අනිද්දා ඉන්න අනිද්දා කියන සිකුරාදා සෙනසුරාදා ඉරිදකින දවස් තුනේදී උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් NSBM හරිත සරසවි භූමියේදී පැවැත්වෙනවා NSBM Green Future Expo 2026. ඉතින් මේක උසස් අධ්‍යාපන හා හරිත තාක්ෂණ ප්‍රදර්ශනයක්. ඉතින් අපි AI ගැන කතා කරනවා, තාක්ෂණය ගැන කතා කරනවා, අනාගත ප්‍රවාහනය ගැන කතා කරනවා, පුනර්ජනනීය බල ශක්තිය ගැන. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපි කතා කරනවා. හැබැයි මේ සමහර දේවල් අපි අහලා තියෙනවා, වීඩියෝස් වලින් දැකලා තියෙනවා විතරයි. මේවා ඇත්ත වශයෙන්ම අපිට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන අවස්ථාව තමයි මේ NSBM හරිත සරසවිය මේ විදිහට අපිට ලබලා දීලා තියෙන්නේ. ළමයි වෙක ගැන යන්න, ඔබ වුණත් මේ වගේ දෙයකට, මේ වගේ සබ්ජෙක්ට් එකකට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ දවස් තුනේ එක දවසක NSBM හරිත සරසවියට එන්න කියලා අපි ආදරෙන් ඔගලන්ට ආරාධනා කරනවා. ඊළඟට Valentino Italy Mattress ගැනත් කතා කරන්න ඕනේ. නිින්ද හරීම වැදගත්. නිින්ද ඒක මන්නම් මගේ ඒ කියන්නේ ලිස්ට් එකක් හැදුවොත් මගේ නම්බර් 1, 2, 3 පොසිෂන් වල අනිවාර්යෙන් තියෙන නිින්ද කියන කෑල්ල. ඒක මම මිස් කරගන්න කැමති නැහැ. මොකද හරියට නිින්ද කිය නැත්තම් වැඩ ටික කරගන්න අමාරුයි, වයස පෙනුම එනවා, අපේ හැම නිකන් අප්සෙට් ගන්නවා, මොලෙත් අප්සෙට් වෙනවා. ඉතින් ඒ නිසා හොඳ නිින්දක් ඕනි. හදිසි හරි නිින්ද යන්නේ නැත්තම් ඔබ යන්න ඕනි තැන තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. එතන තියෙනවා Valentino Italy මෙට්‍රස් රේන්ජ් එකම. එතනින් ඔබට ගැලපෙන මෙට්‍රස් එක තෝරගන්න ඒගොල්ලෝ උදව් කරයි. හරිද? තව මොනවාද අපි උදෙන්ම කතා කරා? GWM වාහන සීරීස් එක ගැන කතා කරා. ඒ වගේම ACL ෆයර් ගාඩ් දම්පාට කේබල් එක ගැන කතා කරා. සහ අපි අද සී ශ්‍රී ලංකා ගැන කතා කරනවා. සී ශ්‍රී ලංකා ගැන කතා කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ, හිතන්නකෝ දැන් ඔබ දැන් ඔන්න අභියෝගතා පරීක්ෂණයට මුහුණ දීලා ලියාපදිංචි වෙලා ඔන්න දැන් ඔබ යනවා ඔබේ ගමන. එහෙම යනකොට ඔබ කැමති භාෂා වක් තෝරගන්න අවස්ථාව තියෙන භාෂා කියන්නේ කියන්නේ සිංහලද තමිලද ඉංග්‍රීසි. ඒ මාධ්‍යයක් කැමති එකක් තෝරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ එතනදී කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන විදිහට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඒකට හේතුව. නැත්නම් සිංහල විතරක් තියෙන තිබ්බ ඉංග්‍රීසි විතරක් නැහැ. සිංහල, තමිල, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු කරගෙන යන CA ශ්‍රී ලංකා අවස්ථාව ලබා දීලා තියෙනවා. CA ශ්‍රී ලංකා කියලා කියන්නේ chartered accountant කෙනෙක් වෙන්න, වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න ලංකාවේ තියෙන එකම සහ හොඳම ක්‍රමය. රයිට්. උදේ 7යි විනාඩි 57යි දැන්.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්වර්සිටි වෙතින් මෙගා වට්ටම් හොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි. Kagels for today.
10: After A-levels, minds explore karana ready the. Enroll BSc Honours Psychology Degrees at SLIT. Adamayadum karana www.slit.lk. SLIT and HEMAS Adhyapane Saha Sauki Satkare Samuhika Shaktiya.
4: අපිට පත්තරේ බලන්න යන්නත් තියෙනවා. ඊට කලින් මතක් කරන්න ඕනි ප්‍රයිම් ගෲප් එකේ මේ දවස්වල ලොකුම වැඩේ තමයි ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලා කියන්නේ. ඉතින් සල්ලි වලින් වැඩක් ගන්න හොඳම කාලයක් හිතන්නකෝ. ඔයගොල්ලෝ FD එකක් හරි කොහේ හරි සල්ලි තියෙනවා ලොකු ගාණක්. සමහර කිට ඒකෙන් ලෑන්ඩ් එකක් ගන්න පුළුවන්, හවුසින් මොකක් හරි ගෙයක් ගන්න පුළුවන්, අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්, විලාස් ගන්න පුළුවන්. ඒ වගේ ළඟ යන ගාණක් ඔබ ගාව තියෙනවා කියලා හිතන්නකෝ. සමහරක ඒවා ඔය ෆික්ස් ඩිපොසිට් එහෙම දාලා තියෙනානේ නේද? ඒ ටික අරගෙන කෙලින්ම යන ප්‍රයිම් ගෲප් එකට ගිහිල්ලා සල්ලි වලින් වැඩක් ගන්න. ඔයගලන්ට ලොකු වාසියක් දෙනවා මේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් වලින්. ලක්ෂ ගානක ඩිස්කවුන්ට් එකක් ඔබට හම්බ වෙනවා. අපි ඩිස්කවුන්ට් මොනවාද ඔක්කොම විස්තර ටික කියන්න. අපිටත් කලින් ඔබට විස්තර දැනගන්න ඕනි නම් 13/22 කියන නම්බරකට කෝල් කරන්න ප්‍රයිම් ගෲප් එකට. H15 ගැන මතක් කරන්න ඕනි. ඊට පස්සේ ලංකා ටයිල්ස් අලුත්ම හඳුන්වා දීම, කූල් රූෆ් ටොප් ටයිල් ගැන කියන්න ඕනි. කමර්ෂල් බැංක් එකෙත් මේ දවස්වල ලස්සන වැඩක් සිද්ධ වෙනවා. අරුණලු සිත්තම් චිත්‍ර තරඟය. ඉතින් ඔක්තෝබර් මාසේ 4 තමයි අවසන් දිනය. රුපියල් 148ක තෑගි අපේ දරුවන්ට දිනා ගන්න අවස්ථාව දීලා තියෙනවා ලස්සනට චිත්‍ර ඇඳලා. ඒ ගැනත් අපි වැඩි විස්තර කියන්න. ඊට පස්සේ බජාජ් වීගෝ ත්‍රීවිල් එක, එක චාර්ජයකින් කිලෝමීටර් 150ක් දුවන ත්‍රීවිල් එක. ඒ විතරක් නෙමෙයි කිලෝමීටර් එකට යන්නේ රුපියල් 3යි. ඉතින් ඒ නිසා ගත්ත දවස් ඉඳන් ඔබට ලාභ ලාභ ලාභ ලාභ ලාභ තමයි හම්බ වෙන්නේ මේ වීගෝ ත්‍රීවිල් එකෙන්, බජාජ් වීගෝ ත්‍රීවිල් එක. ඒ ටිකත් හරි. අපි වියර්ඩ් ජෙට් ගැනත් අද දවසේ කතා කරමු. ඔගලන්ට සියලුම විස්තර දැනගන්න කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නම්. 011124 සහ අපි අද LOLC ෆයිනන්ස් ගැන කතා කරන්න ඕනි. ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන තමයි කියන්නේ. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ. දැන් මේ පහුගිය දවස්වල අපි වැඩිපුරම කතා කරපු අපේ ආදරණීය ක්‍රීඩකයා තමයි, ලෝක පූජිත ක්‍රීඩකයා තමයි අපේ රොමේෂ් තරංග කියලා කියන්නේ. ඉතින් අපේ රොමේෂ්ට ඔබ දන්නවද, එයාට දැන් සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුට අනුග්‍රහය කියලා දෙයක් ලැබෙන්න ඕනිනේ නේ. මොකද ක්‍රීඩාවක් කරනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි, සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඉතින් අපි සතුටින් මතක් කරනවා එයාට එයාගේ පළවෙනි ස්පොන්සර් හැටියට, එයාට එයාගේ ඒ එයාගේ ජැවලින් ත්‍රෝ එක ඒක ස්ටාර්ට් කරන දවස්වල ඉඳන් මේ අත් එක හිටපු කෙනා තමයි LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් එයාට මුලින්ම ස්පොන්සර්ෂිප් එකක් දුන්නේ LOLC ෆයිනෑන්ස්. ඉතින් දැන් ගොඩක් කට්ටි ඉන්නවා උදව් කරන්න. හරි හරි, ඒ වුණාට අපිට මුල අමතක කරන්න බෑනේ නේද? ඉතින් LOLC ෆයිනෑන්ස් ගැන කතා කරමු. ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැනත් අද දවසේ කියන්නම්. දැන් නම් වෙලාව පත්තරේ බලන්න.
11: හතර වටේම පත්තර තප්පරේට සියතට.
12: සියත පත්තරේ විත් හසා.
11: අනුග්‍රහය
13: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවී අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011738388.
4: Hi Hasa, good morning.
14: Good morning Ashcharya. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න විදියක් CDB දැන් ලෑස්ති කරලා තියෙනවා. CDB ලීස් එකක් දාගන්න පුළුවන් brand new වාහනයකට වුණත් registered වාහනයකට වුණත් ඒගොල්ලෝ leasing solutions දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. සුවිශේෂී මූල්‍ය සැලසුම් සහ පහසු ගෙවීමේ ක්‍රම රසක් එක්ක හිතේ තියෙන වාහනේ අරගන්න ළඟම CDB ශාඛාවට එන්න. අවම ලියකියවිලි වලට ඉක්මනින් අනුමැතිය දීලා වසර 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01 1 7 388 388ට CDB ලීසින්, හිතේ නිදහසේ ඔබේ වාහනය ඔබේම කරගන්න. අරුණ පත්තරෙන් පටන් ගමු අද. ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩවරයි. පැය 48ක වැඩ වර්ජනයට වෘත්තීය සමිති 28ක් එකතු වෙලා තියෙනවා කියලා කියනවා. ටිකට් නිකුතුව සහ බඩු බහර ගැනීමත් නවති. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඉවත් කරන්නයි බල කරමින් දුම්රිය වෘත්තීය සමිති 28ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති. පැය 48ක වර්ජනය හෙට මධ්‍යම රාත්‍රිය වෙනතෙක් පැවැත්වෙන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 48ෙන් වෘත්තීය සමිති බහුතරයක් එක්ව සිදු කරන පළමු වර්ජනය මේ බවද එම සන්ධානය පෙන්වා දුන්නේය. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ අවිධිමත් පරිපාලනය දුම්රිය දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට හේතු වී ඇති බවට සහ එම සාමාන්‍ය අධිකාරිවරයා ඉවත් කර නව සාමාන්‍ය අධිකාරිවරයෙකු පත්කරන ලෙස ඉල්ලමින් තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක ඇත්තටම වෙච්ච කාරණාවත් ඊට පස්සේ තියෙනවා. මේ දුම්රිය සභා දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියාවලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ඒ ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද මේ සාමාන්‍ය අධිකාරිවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් යාලගේ ප්‍රශ්නයක් නේද? ඒගොල්ලෝ කියනවත් එක මේ රජයට එරෙහි හෝ ආණ්ඩු අස්ථාවර කිරීමේ අරමුණින් කරන වර්ජනයක් නොව දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ටවීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාව වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි අනේන මිනිස්සුද නේද? මේ වැඩ වර්ජනෙන් ඉතින් ඇත්තටම ප්‍රශ්නේ එන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරිටවත් කාටවත් නෙවෙයිනේ, වැඩට අනේන මිනිස්සුන්ටනේ. ඉතින් සමහර විට මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ හිතනවත් දන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව වැටලා තියෙන්නේ මිනිස්සු යන්නේ නැහින්ද කියලා නේද? මිනිස්සු යන්නේ නැවත්ත ගත්තරම් මේ වැටලා තියෙනක නැගිට්ටෝ ගන්න පුළුවන් කියලා දන්නේ නැහැ ඒ වැඩේ කරන්නේ. ඉතින් ඉතාම සම්ප්‍රදායික අවුරුදු 100 ගණන් පරණ ජනතාව පෙළන සටන් ක්‍රම තාමත් මේ 2026 මේ වගේ ආයතනවල ඉන්න වෘත්තීය සේවකයෝ තෝරනවා දැක්කහම ඉතින් අනේ අනිච්චං කියලා හිතනවා මොන ලෝකෙද මේ ඉන්නේ කියලා. එහෙම ඉතින් හිතෙනවා. ශිරන්තිට FCIDN කැඳවීමක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවර ශිරන්ති රාජපක්ෂට ලැබෙන 24 වෙනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පෙනී හිටින්න කියලා කැඳවීමක් ලබා දීලා තියෙනවා. දැන් අපි දැක්කා සිංගප්පූරුව බලා පිටත් වෙනවා ඊයේ කටුනායක ගුවන්තොටුපළ හරහා. මේ ගුවන්තොටුපළේ රැඳී සිටියේදී ගුවන්තොටුපළ පොලිසිය විසින් තමයි ඊයේ අලුයම මේ දැනුම් දීම කරලා තියෙන්නේ. ඒක මේ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා මේ 24 මෙහෙම FCID එකට එන්න කියලා තියෙද්දි ඒක මගහැරලා සිංගප්පූරු ගිය ගමනක් නෙවෙයි. සිංගප්පූරුවට යන්න පිටත් වෙන්න හදද්දි ගුවන්තොටුපළේදී තමයි 24 වෙනිදා එන්න කියලා තියෙන කැඳවීම ලබා දුන්නේ කියලා. ඉතින් එනවද නැද්ද කියලා නෑ මේ එහෙ ගිහිල්ලා හොස්පිටලයිස් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ අපිට කියන කතාවේ තියෙන්නේ. දිනමින පත්‍රයට මං එනවා. දිනමින පුවත්පතේ කපිල චන්දසේනගේ බිරියට ඇප තැබූ අරවින්දට හා බිරියට වරෙන්තු. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ බිරිය වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්දද සිල්වා සහ ඔහුගේ බිරිය ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ 16 වෙනිදා වරෙන්තුවක් නිකුත් කළා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ අපකරුවන් හැටියට අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිය අධිකරණයේ හමුවට නොපැමිණීම නිසා

ඉවත් වෙලා ගිහිල්ලා කියලද 360 දෙනෙක් සමෘද්ධියේ රස්සා ආරන් තියෙන්නේ හොර සහතික දීලා. ඉතින් ඒ කාලේ ওই වගේ තැන්වලට රස්සා වලට ගත්ත සමහරුන්ව සමහර කණ්ඩායම් මිනිස් ගුලි පිටින් රස්සාවට ගත්තේ. ඔවට ඒ රස්සාවට ගත්ත ගැනිල්ල බැලුවාම අඩුගානේ හොර සහතිකයක් හරි දීලා තියෙන එකත් ලොකු දෙයක් එක පැත්තකින් බැලුවාම. මොකද ඒ තරම් තොග ගණන් වලට මේ වගේ ආයතන වලට මිනිස්සු රස්සා වලට ගත්ත හැටි අපිට මතකයි. ඒ කාලේ විවිධ දේශපාලන බලපෑම් සහ කෙනෙක් පෝස්ටර් ගහන චන්ද රැස්වීම කරන කට්ටියව රස්සා වලට දාපු කාලයක් නේක. ඉතින් දැන් ඒවා ටික ටික මේ විදිහට එළිදරව් වෙමින් පවතිනවා. අලුත් සංශෝධන අසාර්ථකයි. දූෂණ විරෝධී පනතට ජගත් සංවිධාන රසක කනස්සල්ල. නිදහස තොරතුරු දැනගැනීමේ අයිතියට බලපෑම්. වත්මන් රජය ගෙනා දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙන් හඳුන්වා දුන් වත්කම් ප්‍රකාශ කිරීමේ ශක්තිමත් ක්‍රියාවලිය දුර්වල වන බව පාර්ශ්ව කිහිපයක් පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය කියලා ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. මේ ගැන අපි මෙතන කලිනුත් කතා බහ වුණා. ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත මගින් තොරතුරු දැනගැනීමේ අයිතියට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලපෑම් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර සිවිල් සංවිධාන එකමුතුවක් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙරේදා කරුණු පෙන්වා දී තිබූ බවද ආරංචි මාර්ග කීයේ. මේ ලංකාදීපේට ගොඩක් ඒවා ආරංචි තමයි වෙන්නේ. ඒගොල්ලෝ හරියට සෝස් එක කියන්නේ ගොඩක් වෙලාට. එලෙස දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇති සංශෝධන සම්බන්ධයෙන් කනස්සල්ල දක්වා ඇති පාර්ශ්ව වලට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ලංකා ආයතනය, EUC සිවිල් සංවිධාන එකමුතුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අයත් වෙනවා කියලා කියනවා. එසේම දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද රජය සමග සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. යෝජිත දූෂණ විරෝධී පනත් සංශෝධන මගින් වත්කම් ප්‍රකාශ කිරීමේ විනිවිදභාවයේ දුර්වල විය හැකි බවත්, ඇතැම් සංශෝධන හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බවට මතයක් ගොඩනැගීමේ අවධානමක් තිබෙන බවත් එම අරමුදල පෙන්නල දීලා තියෙනවා කියලා කියනවා. දූෂණ විරෝධී පනත යටතේ රාජ්‍ය බලය භාවිතා කරන පුද්ගලයන් තම වත්කම් බැරකම් සහ මූල්‍ය අවශ්‍යතා හෙළිකිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන අතර, එම වත්කම් ප්‍රකාශවල සංස්කරණය කළ පිටපත් මහජනතාවට ලබා ගැනීමටද අවස්ථාව සලසා දීලා තියෙනවා. දැන් මේ අලුත් සංශෝධනයෙන් මේ සංස්කරණය කරපු පිටපත් මහජනතාවට ලබා ගැනීමත් ඒවා වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමත් වලක්වන නීති ගෙනෙන්න උත්සාහ කරනවා. ඉතින් අනේ මන් දන්නේ ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මේ පාර්ලිමේන්තු ඉතිහාසෙටම ලංකාවේ සම්මත කරගත්ත වඩාම ප්‍රගතිශීලීම පනතක් තමයි මේ දූෂණ විරෝධී පනත. ඉතින් 76 වසරක සාපය නිමා කරන්න ආපු ආණ්ඩුව ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වෙච්ච අමාරුවෙන් සම්මත කරගත්ත ප්‍රගතිශීලීම පනතේ ශක්තිය දුර්වල කරන සංශෝධන වගයක් ගෑල්ලා තියෙනවා. ඒක හරිම දෛවෝපගතයි, හරි අයිරොනික් සිද්ධියක්. ඒක ඉතින් අපි බලමු ඉතින් ආණ්ඩුව මේ සංශෝධනය කරයිද, මේ විවිධ විරෝධතා සහ විවේචන හමුවේ පොඩ්ඩක් අඩිය පස්සට ගනීද කියලා. දිවයින පත්‍රයට මං එනවා. අල්ලස් නඩුවෙන් හෙට තෙක් රිමාන්ඩ් කළ නාමල්, CID නඩුවෙන් 23 තෙක් යලි ඇතුළට. එයාබස් සමගමේ ඊමේල් මගින් නාමල් ක්‍රියා කළ හැටි හෙළි වී තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර එහෙම කිව්වා කියලා තියෙනවා. ඉතින් අර අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් හෙට වෙනකන් රිමාන්ඩ්, ඊට පස්සේ මේ මුදල් විසුද්ධිකරණයට අදාළ මේ සම්පූර්ණ නඩුවේ 4 සැකකාරය බවට නාමල්ල පත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් 23 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් නාමල් වෙනුවෙන් කරුණු දක්වන නීතිඥයන් කියනවා, ඉතින් මේකට නෙවෙයි මේ අනුරාධපුරේ රැස්වීම තියෙන හින්දා නෙවෙයි නාමල්ව රිමාන්ඩ් කළේ, දැන් ඉතින් නිදහස් කරන්න නිමල් පෙරේරා නාමල් ගිනුමට සල්ලි දැම්ම කියලා, ඉතින් නාමල් වැරදි නෑනේ කියලා එහෙම කියලා තියෙනවා. මේ අපයිල්ලීමක් කරලා තියෙනවා. ඒක ඊළඟ නඩු දිනේදී අපයිල්ලීම සලකා බලන්න නියමිතව තියෙනවා. ඔය අතරේ දිවයිනේ ලස්සන කාටුන් එකක් තියෙනවා, ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්බුක් කාටුන් එක. පාතාලය විහිදුනේ නැති තරමට ව්‍යාප්ත වෙලා, මේක නැති කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලා ඇමති නලින්ද කියන්නේ කියලා එක හාදේ සාමාන්‍ය පුරවැසියෙක් අනිත් පුරවැසියෙක්ගෙන් ඇහුවම අනිත් හාදේ කියනවා විපක්ෂ

0: ඉන්නකොට නම් ඕවා හරිම සිම්පල් වැඩ. ඒකට ඇත්ත හැබැයි නේද, විපක්ෂ ඉන්නකොට මේ කට්ටියට දැන් හැම වැඩක්ම හරි සිම්පල්. ලංකාවේ හාල් ප්‍රශ්නේ එක පෑන් පහරින් විසඳන්න තමයි සුනිල් හඳුන්නේත් මහත්තයා එහෙම හිතාගෙන හිටියේ. ඒකම තව කාටුන්යක් මම ගන්නවා, චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ. වසරේ මේ දක්වා වෙඩි තැබීම් 37යි, මරණ 18යි, ගිනි අවි 797යි කියලා නලින්ද කියනවා. කියලා නලින්ද ගැනමයි ඒකෙත් ඉන්න මිනිස්සු දෙන්න කතා වෙන්නේ. ඒකෝර අනිත් හදේ කියනවා, ආ බංකු අරන් එන්න කියලා කිව්වේ උගන්නන්න ගණන් කරන්න හැටි වෙන්න ඇති නේද කියලා. දැන් අපිට මතකයි ඉතින් කවුරු හරි අර නිතරම අර බංකු කියලා සමායෙන් බංකු ආරංගෙන්ද කියලා හැම නියෝජ්‍ය ඇමති ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමතිට මත අරුණ ජයසේකර වෙන්න ඕනේ. බංකු ආරංගෙන්ද කිව්වා මේ මේවා ප්‍රශ්නද, මේ පාතාල ප්‍රශ්න නෙවෙයි, ජාතික ආරක්ෂාව ගැන උගන්නන්න බංකු ආරංගෙන්ද කියලා. කෙලින්ම මේ ජාතික ආරක්ෂාවට අදාළව සියලු ඉලක්කම් ටික ගණන් කරගෙන තියෙනවා. ඒක වෙන්න ඇති උගන්නන්න ට්‍රයි කරන්න ඇති.
1: එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011738388.
1: උදේ 8 විනාඩි 14යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ.
4: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 011129393.

0: කියා තා top story
1: ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුවයි. දෙහිවල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගොස් නිවසක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීම සැකකරුවන්ට එළවී ඇති චෝදනාවයි. අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යංශයේ බගින් විභාෂණයක්ද ආරම්භ කර තිබුණා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී අයිස් මාත්‍රාව්‍ය ග්‍රෑම් 17ක් අපරාධය සඳහා යොදාගත් බවට සැකකරන කඩු 4ක් ඇතුළු තියුණු ආයුධ 5ක් සුවාගත් බවයි. සැකකරුවන් අවුරුදු 23-24 හා 30 වයස්වල පසු වන ගල්කිස්ස සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. රුසියාවට ආර්ථික පීඩන එල්ල කිරීම සඳහා නව සම්බාධක පැනවීමට අමරිකාව තීරණය කර තිබෙනවා. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විසින් තීරුපොදු පනත් කැටුම්පතක් සම්මත කිරීමත් සමගයි. පනතට පක්ෂව රිපබ්ලිකන් බහුතර මන්ත්‍රී මණ්ඩලයේ ලබා දුන් ඡන්ද සංඛ්‍යාව 262ක්. විපක්ෂව ලැබ ඇති ඡන්ද සංඛ්‍යාව 159ක්.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: ටකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
2: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
3: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
4: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්
5: 98.2 98.4

0: මේ ලෝක මහ වැඩන්න නැති ලෝකයක් අපි මේ ජීවත් වෙන ලෝකෙ. මිනිස් ජීවිතයකට 7-10ක වටනා කමන්නේ. මම වර කියන්නම්.
1: හරි.
0: අපි දැන් මේ ලොකුවටම අපිට ඇහෙන යුද්ධය ඇවිල්ලා ඉරාන සහ ඇමරිකන් පැටලවිල්ලනේ.
1: Yes.
0: අපිට අර යුක්‍රේන් සහ රසියන් යුද්ධය පොඩ්ඩක් පරණයිනේ.
1: ආ ඒකත් තියනානේ.
0: අද වෙනකොට යුක්‍රේනියයි රුසියාවයි ගහගන්න පටන් අරගෙන අවුරුදු 4යි මාස 6යි දවස් 24යි.
1: හරි.
0: අදට.
1: Okay.
0: විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මේ පහුගිය දවස්වල මේ යුද විශේෂඥයෝ ඒගොල්ලන්ගේ ගණන් මිනුම් ඉදිරිපත් කරලා තිබුණා. ඒගොල්ලන්ගේ අතේ තියෙන තොරතුරු මත සාමාන්‍යයෙන් කිසිම රටක් තමන්ගේ කැෂුවලිටිස් ගාන, තමන්ගේ ඩෙත්ස් ගාන, මිය ගිය ගණන සහ තුවාල වෙච්ච ගණන හරියටම කියන්නේ නැහැ විශේෂයෙන්ම යුද්ධකදී.
1: හරි.
0: එහෙම කියන එක නිකන් මදිකමක් වගේ වෙන්නත් පුළුවන්. දැනට තියෙන ගණන් මිනුම් වල හැටියට රුසියන් සෝල්ජර්ස්ලා රුසියානු සෙබළු 105,000 ආසන්න ප්‍රමාණයක් මැරෙලා කියන තමයි අන්ඔෆිෂියල් රිපෝර්ට්ස් වල තියෙන්නේ.
1: ඕ මයි ගොඩ්.
0: යුක්‍රේන් වල මේ යුද්ධ නිසා 160,000 කිට්ට වෙන්න මැරුණා කියලා කියනවා.
1: සෝල්ජර්ස්ලා
0: පැත්තක තියෙන කලව මේ ගන්නකෝ.
1: අපි හිම ගමු.
0: මිනිස්සු කියලා ගමුකෝ. යුනිෆෝම් එකක් අඳගත්තාම මේ වෙපන් නැ කරන සෝල්ජර් නැත්තම් මිනිස්සුනේ. තුවාල වෙලා තියෙනවා රුසියාවේ මිලියනයකට වැඩිය.
1: අනේ දෙවියනේ.
0: යුක්‍රේන් මිනිස්සු තුවාල වෙලා තියෙනවා 106,000 විතර කිට්ටු වෙන්න.
1: හා.
0: සාමාන්‍යයෙන් මේ යුද්ධෙන් පැයකට මිනිස්සු 12ක්වත් මැරෙනවා කියලා කියනවා. පැයකට. ඔයයි මායි මේ ෂෝ එක කරලා ඉවරනකොට 10ට ඉවර කරගත්තොත් මිනිස්සු 36ක් මේ ජීවත් වෙලා කාල බීලා ඇඳලා ඉන්න තිබිච්ච මිනිස්සු 36ක් මැරිලා. යුක්‍රේන් ගොඩ ගන්න මේ ඩැමේජ් එකෙන් ගොඩ ගන්න ඩොලර් බිලියන 600 විතර කිට්ට වෙන්නේ ආයි කියලා කියනවා. දැන් තියෙන ඩැමේජ් එක ගණන් හදලා ඩොලර් බිලියන. අපි කොහොමද බිලියන 6ක් තියාගෙන දාන සෙල්ලම්
1: රටම දුවනවනේ
0: කතා කරලා වැඩක් නෑ. දුවනවා හරි බඩ ගන්නවා හරි කොහොමද වැඩේ
1: යනවා ඉන්නවනේ ජීවත් වෙනවනේ. ඒක ඒක හරි අමාරුයි හිතට ඒක දරා ගන්න.
0: කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ 105ක් මැරිලා කිව්වම. බොරු කියලා නෑ පටන් ගන්න. ඔය පහුගිය දවස්වල ආයිත් පාරක් දැන් මේ රටවල් ගහන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රයෝජනවත් යටිතල පහසුකම් වලට. පහුගිය දවස්වලත්
1: හරි
0: ඩ්‍රෝන් 500කට වැඩිය දාලා රුසියාව යුක්‍රේන් වරායට ගැහුවා. ෆැක්ටරිස් වලට ගැහුවා. ආ ඒ වරායේ ආයුධ ගෙනාපු නැවත් තිබ්බා. ඒ ෆැක්ටරි මිසයිල් හදන බඩු තිබ්බා කියලා තමයි ගහන්නේ. සාමාන්‍ය සිවිල් යටිතල පහසුකම් වලට යුද්ධෙ තියෙන පොඩි යුක්තිසහගත බව.
1: හරි.
0: යුද්ධෙ තියෙනවා මේ පොඩි රීති. ඒකට කියනවා
1: එතික්ස්
0: තියෙනවා. එතික්ස් තියෙනවා යුද්ධෙ. යුද්ධ කරන විදි තියෙනවා. ඒව කතා කළා වැඩක් නැහැ. මට මේව දැක්කම 17 හිතෙනවා. මේ වෙලාව මේ මොඩර්න් වෝ එකක් නේ අපි දකින්නේ. මිනිස්සුන්ට වඩා යන්නේ ඩ්‍රෝන්. දිගුදුර මිසයිල්. මිනිස්සු කන්ෆ්‍රන්ට් වෙලා ගහගන්න අඩුයි. කන්ෆ්‍රන්ට් වෙලා ගහගන්නකොට මෙච්චර කැෂුවලිටිස් එන්නේ නැහැ. හැංගි හැංගි නැමම ගහන්නේ. මේක එහෙම නෙමෙයි මිනිස්සු රහිත යානා යවනවා චෙක් කරනවා. රොකට් මිසයිල් යවනවා ඩ්‍රෝන් යවනවා ගහනවා.
1: පලාතම ඉවරයි.
0: පලාතම ඉවරයි. මේක තමයි වැඩේ.
1: හරි.
0: ඉතින් මේ දැන් අවුරුදු 4.5යි දවස් 24ක් මේ යුද්ධය යනවා. කියන්නේ ඇත්තටම මේ ජනගහනය ගත්තත් GDP එක ගත්තත් මෙච්චර විශාල රටක් වෙච්ච රුසියාවට රුසියාවත් එක බලද්දි යුක්‍රේනය කියන රටක් නෙවෙයිනේ.
1: පොඩි රටක් නේ.
0: මේ අවුරුදු 4.5ක් යුද්ධය දැන් යන්න ඕනද?
1: ඒකනේ නේද?
0: අවුරුදු 4.5ක් යුද්ධය දැන් යන්න ඕනද? ඉවර කරගන්න බැරිද රුසියාවට?
1: පුදුමයි.
0: ඒ වා හිතන්නේ යුද්ධ ඉවර කරගන්න බැරි. ඇමරිකාවෙන්
1: යුක්‍රේන්
0: වලට ආයුධ දෙනවා සල්ලි දෙනවා යුරෝපය උදව් කරනවා ඒ නිසාද?
1: නැත්නම් වෙන ඇජෙන්ඩා එකක් තියෙනවද මේක ඇතුලේ?
0: නැත්නම් මේ යුද්ධය ඉවර කරන්න කාට හරි උවමනාවක් ලොකුවට නැද්ද? යුද්ධේ නැතුවට වඩා යුද්ධේ තියෙන එක හොඳයිද?
1: කාට හරි වාසියක් තියෙනවද?
0: කාට හරි වාසියක් තියෙනවද? මම අර පොඩි දෙයක් කියන්නම්.
1: හරි.
0: රුසියන් ආර්ථිකයෙන් භාගයක්ම තියෙන්නේ බොරතෙල් කියන කොමෝඩිටි එක උඩ. බොරතෙල් විකුණලා තමයි ඒගොල්ලෝ වැඩියෙන්ම සල්ලි හම්බ
1: කරන්නේ.
0: හරිද? 2021 වෙනකන් යුරෝපෙට තෙල් දුන්නේ රුසියාව. ඒ කාලේ තෙල් බැරල් එකක් ගිය ඩොලර් 40කටත් අඩුවෙන් 30 ගණක් විතර වගේ.
1: හරි.
0: මේ ගාණ වැඩි කරගන්න ක්‍රමයක් නැහැනේ.
1: හ්ම්
0: හ්ම්. දැන් මම ඔයාලට ඩොලර් 40ට තෙල් බැරල් එක දීලා මං කියනවා මේ 60ට ගන්නවකෝ.
1: ආ
0: ආ. ඈ 60ට ගන්නවකෝ. ඔයා ගන්නවද?
1: නෑ 40ටම තමයි.
0: බැරල් එකක් දෙ ගන්නම් ගනි. බැරල් එකක් දෙන්නේ මේනේ ගන්නෙ මම මේ කතා කරන බැරල් මිලියන ගණන් ගන්නනේ. හ්ම් හ්ම්. යුද්ධ පටන් ගත්තට පස්සේ ඒ හුටපටයස්සේ දාලා රුසියාව යුරෝපෙට තෙල් දෙන එක නැවත්තුවා.
1: හ්ම්.
0: නවත්තලා රුසියාව ඒ තෙල් දුන්න ඉන්දියාවට. ඉන්දියාව බැරල් එකක් වික්ක ඩොලර් 120 විතර වගේ. කාටද?
1: යුරෝපල්ට.
0: විශ්වාස කරයිද?
1: හරි කම්ප්ලීට්.
0: ඩොලර් 100කට වඩා එහා ගානකට ගියා මේ යුද්ධේ පටන් ගත්තට පස්සේ යුරෝපේ තෙල් බැරල් එකක් ගන්න වියදම් කරපු සල්ලි. හ්ම්. 40 ඉඳලා ගියා ඈ 100 පැනලා. එකයි.
1: හරි.
0: දැන් මේ යුද්ධේ පටන් ගත්තට පස්සේ දැන් ඒ දවස්වල අපේ රටේ යුද්ධය තියෙන කොටත් යාපනයේ හරි කොහේ හරි බෝම්බයක් පත් වුනහම ජාත්‍යන්තරයට වාර්තා වෙන්නේ කොහොමද? ලංකාවේ යුද්ධයක්. සිවිල් යුද්ධයක්. එතකොට ඔයාලට මතකද ඒ දවස්වල රෙඩ් ඇලර්ට් දානවා. අපිව රෙඩ් සෝන් එකක් කරනවා. එන්න එපා කියනවා. වගකීම ගන්න බෑ කියනවා. අපිට සංචාරක කර්මාන්තේ බිම ඉඳගත්තනේ ඒ කාලේ. මතකද? මේ රටට එන්න එපා කියලාමනේ යන්නේ හැම වෙලාවෙම. එහෙමනේ හිතෙන්නේ. ඒකට අපි ඉතින් අපි මේ පැතිවල පාඩුවේ හිටියානේ යුද්ධය තියෙද්දිත්.
1: යස්.
0: දැන් ඒ වගේම තමයි. රුසියෙන් යුක්‍රේන් යුද්ධය පටන් ගත්තාම රුසියාව කොච්චර ලොකු වුණත් රුසියාවට ඇවිල්ලා ආයෝජනය කරලා බිස්නස් පටන් ගත්ත කම්පැනි පටන් ගත්ත මිනිස්සු බය වුණා. අම්මෝ
1: යුද්ධයක්
0: යුද්ධයක්. කම්පැනි දාලා ගියා.
1: හරිද
0: කම්පැනි ආයිති උනේ? මෙච්චර හොඳට ලොකුවට විශාලට හදපු කම්පැනි රුසියාවට. පිටරටින් ඇවිල්ලා ආයෝජනය කළා කම්පැනි හදපු මිනිස්සු
1: දාලා ගියා මේ
0: යුද්ධෙට බය ඔක්කොම දාලා ගියා. අම්මෝ කම්පැනි නම් කොහමද දාගන්න බැරිද? ජීවිතේ බේර ගන්න
1: ඕනේ.
0: ගියා. පුතා කල්පනා කළ බලන්න. ඒ කම්පැනි ටිකක් ගියා රුසියාවට.
1: හරි.
0: මං අහන්නේ යුද්ධ තියෙන එක පාඩුද කියලා ඕගොල්ලෝ තමයි ගණන් හදන්නේ.
1: ඕකේ.
0: ඔය කාලයක් තිබුණා මේ පුටින් ප්‍රධාන රුසියන් ගවර්න්මන්ට් එක ගැන රුසියාවේ ජනතාවගේ ජනප්‍රිය බව අඩු වුණා. යුද්ධ පටන් ගත්තට පස්සේ ඒක 60 ඉඳලා 80 දක්වා වැඩි වුණා කියලා කියනවා. ඔයා දන්නවද මේ දේශපාලන විද්‍යාවේ තියෙන ලස්සන කියමනක් රැලි අරවුන්ඩ් ද ෆ්ලැග්. තමන්ගේ රටට විදේශ රටකින් ආක්‍රමණයක් ආපුවහම ඒ සතුරට විරුද්ධව සටන් කරන්න යනකොට තියෙන නායකත්වයට කැමති වුණා හෝ අකමැති වුණා ඒ රටේ මිනිස්සු තියෙන නායකත්වයේ වටේ එකතු වෙනවා. මේ යුද්ධය ඉවර කරන්න ඕනේ. අපේ ප්‍රශ්න පස්සේ බේර ගන්න පුළුවන්.
1: මුලින්ම රට එනවා එතකොට නේ රට කියන කෑල්ල. යස්.
0: ඒත් ප්‍රශ්න අමතක කරන්න.
1: හරි.
0: ජනප්‍රිය බහ වැඩි වුණා. ඊට පස්සේ මේ රුසියාවට තියෙන තව ප්‍රශ්නයක් තමයි මහ විශාල හමුදා සමාජික ප්‍රමාණයක් ඉන්නවා.
1: හ්ම්.
0: එකපාරක් අෆ්ගනිස්තානයේ යුද්ධය වෙලා රුසියාවට ඒ ඔක්කොම සෙබළු ආවට පස්සේ රුසියාවට මාර ප්‍රශ්න ගොඩක් තිබුණා. තැන් තැන් වල චූටි චූටි හමුදා කණ්ඩායම් නිල නොවන හමුදා කණ්ඩායම් හදාගෙන මාෆියා කල්ලි බවට පත් වුණ අය ඔක්කොම. රුසියා මහ විශාල රටක් ඒවා පාලනය කරන හරි අමාරු.
1: හ්ම්.
0: සිටියමෙන් හිතන්නකෝ.
1: ඔව් කොච්චර
0: ලේසිද කියලා කන්ට්‍රෝල් කරන්න.
1: හ්ම්.
0: ඒ වගේ. ඇයි යුද්ධෙට ගිහලා ආවට පස්සේ කරන්න දෙයක් නැති වුණානේ? ඉතින් මාර විදියට මේ අමුතු ප්‍රශ්න
1: හරි
0: පාතාල කල්ලි අරවම ඇති වුණා කියලා කියනවා.
1: හ්ම්.
0: දැන් මේ පාර මේ යුක්‍රේන් රෂ්‍යා යුද්ධෙට සෙබළු විතරක් නෙමෙයි රුසියන් හිරේ හිටපු දරුණු අපරාධකාරයන්වත් තුවක්කු දීලා යවල තියෙනවා උඹලට නිදහස් දෙනවා ගිහිල්ලා ගහගනින්න කියලා.
1: හ්ම්.
0: ඒ ප්‍රශ්නේ තරි. මේ යුද්ධ පටන් ගත්තට පස්සේ මේක බටහිරට විරුද්ධව කරන යුද්ධයක් වගේ බැලු බැලමට පේන නිසා චීනය උතුරු කොරියාව වගේ රටවල්
1: හරි
0: රුසියාවේ හොඳ යාළුවෝ බවට පත්
1: වුණා.
0: ඒ යාළුකම අද ටීවී එකේ බලුවාම වට හොයා ගන්න පුළුවන්.
1: හරි.
0: ඉතින් මම ඔබෙන් මුකුත් අහන්නේ යුද්ධ තියෙන එකද හොඳ යුද්ධ නැති එකද හොඳ කියලා ඔබ කල්පනා කරලා බලන්න. පුඩ කල්පනා කරලා බලන්න.
1: පුඩ පුඩ. හරි.
0: කල්පනා කරලා බල. ගණන් හදන්න.
1: ඕනේ. කාට කාට හරි වාසි තියනවා ඉතින් නේ බලන් කියව.
0: ඔය හැම තැනකදීම අමතක කරන්න එපා ලෝකේ ලොකුම වෙළඳාම ආයුධ කියලා. අදට ලෝකේ ලොකුම වෙළඳාම ආයුධ. ඔය මොනවා හදුවත් ආයුධ වලින් තමයි බිස්නස් එක යන්නේ. ඉතින් ආයුධ හදලා මොකටද? ඒවා විකුණ ගන්න තැනක් තිබුණ නැත්නම්
1: ඒකනේ යුද්ධයක් නැත්නම් ඉතින් මොනවා කරන්නේ
0: යුද්ධයක් නැත්නම් ආවිද මොනවද කරන්නේ
1: කොස්කොටන්නද
0: ඒකනේ කතා කරා කතා කරා
1: සාමාන්‍ය මිනිස්සු පාවුනේ මොනවා වුණත් ඉතින්
0: අනේ ඉතින් අපි මොනවද දන්නේ නේද
1: නේද
0: අනේ ඉතින් අපි මොකද්ද අපි ඉතින් නේද අපි පොල්ලෙලි වාගේ නේද
1: ඒකනේ ඔෆිස් යනවා ගෙදර යනවා කනවා බොනවා
0: අපි හිතනවා මේක තමයි වැඩේ කියලා
1: බලන්න අපි යූස් වෙලා තියෙන්නේ නේ
0: මිනිස් දහ දුක් විඳලා හම්බ කරලා ඔය රටවල ටැක්ස් ගෙවලා එකතු කරන තල්ලි ආයුධ අරන් ගහගෙන කම්පැනි හැදලා ඔයාට හිතෙන්නේ නැද්ද අපිට ඔය පේන කියන නම් වලට උඩින් තව නම් පේලියක් තියෙන අපි කවදාවත් දන්නේ නැති කියලා මේ ඔක්කොම තීරණය කරන ඈ
1: ස්ටක් වුණා මාව
0: නේද
1: ඔව් ඇත්ත ඇත්ත ඉතින්
0: ඔය ලොකු ලොක්කෝ කියා ගන්න අයත් මං හිතන්නේ ඊට වැඩිය ලොක්කෝ කියන ඒවා තමයි ඔය කරන්නේ
1: අපිට පේන්නේ නිකන් සමහරකට රූකඩ වගේ
0: මට හැම වෙලාවෙම මේ ඔක්කොම කිව්වහම මතක් වෙන එකක් තියෙනවා මේ යුද්ධ සේරම පටන් ගන්න කලින් දවසක ඔය බ්ලැක් රොක් කියන කම්පැනි CEO දවසක් කියනවා දැන් ලෝකෙට අලුත් පිටුවක් පෙරලන්න කාලේ හරි
1: හා
0: අලුත් ටියර් එකක් එන්න ඕනේ මේ ගණන් වලට හැමදාම ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා
1: ඒක දැන්
0: දැන් හරිනේ දැන් ඔය 40 බැරල් එක 80ට යන්නේ හොඳයි නේද අනේ දෙම පොල් අපිටින්
1: මේ මම මේ අහන්නේ මෝඩ ප්‍රශ්නයද දන්නේ
0: ඔව් මෝඩ ප්‍රශ්න තමයි නහනවා ඔය හුවතේ අහන්න දෙයක් මෝඩ ප්‍රශ්න අහන්න දෙයක්
1: ඔය බැරල් එක ගෝ මේක කොච්චර තියනවද ලීටර් ප්‍රමාණයක් ඒ කියන්නේ තෙල් බැරල් එක කියලා කියනවා මට ඒක සර්ච් කරලා ගන්න තිබ්බා
0: ඒක සර්ච් කරලා ගන්න ඕකද
1: නිකන් මං ඇහුවේ ඉතින්
0: ඔව්
1: සර්ච් කරලා ගන්න
0: දැන් ඔයා ඒක දැනගත්තම කියන්නකෝ ඔයා දැනගන්න බැරල් එකට ලීටර් කීයද කියලා මේක මොකක්ද එතන වෙන්නේ
1: එතන මම දන්නවා බැරල් එකට ලීටර් කීයද කියලා. එහෙනම් ඉතින් මුකුත්
0: නැහැ. ඉතින් ගෙදර ඉන්නකොට බලා ගන්නකො.
1: අනිත් එක හජ් 15 පැකේජ් එකකුත් තියාගෙන මම මේ මොකටද අරවින්දගෙන් අහන්නේ? අරවින්ද
0: නිකන් පත වෙන්න එපා. මෙතන මේ ලොකු කතාවක්වත් බැරල් එකට ලීටර් කීයක් තියනවාද කියන එක තමයි දැන් මෙයාට මේක දැනගන්න ඕන නේද?
1: නෑ මට ඒක මතක් වුණා. මම හජ් 15 එකේ අපිට chat GPT වලට දීලා තියෙනවානි unlimited data දීලා තියෙනවානි මම ඒ හරහා එක සර්ච් කරලා අහන ඕගොල්ලෝ ඒ අතර බලා ගන්න කවුරු හවා ගත්තොත් මට
0: ඒවා මේ chat GPT මේ පොඩක් කියන්නක බලන්න මේ බැරල් එකට මේ ලීටර් කීයක් තියෙනවද කියලා බලමු මෙයා මොනවද දන්නේ කතා කරන්න ඕන මේ බැරල් එකට ලීටර් කීයක් තියෙනවද කියලා කියන්න
1: මට කියන්නකෝ
2: තෙල් බැරල් එකක් කියන්නේ US ගණන් 72ක් ඒක ලීටර් වලින් ලීටර් 159ක් වගේ
0: ආ හරි හරි ඇති ඇති ඇති ඇති පොඩි කතාවක් කරන්න දුන්නාම
1: ලීටර් 159ක්
0: ඔව් ද මොකක්ද එකින් වා කරන්නේ
1: ඉතින් මට සතුටුයි
0: ChatGPT බයනදව පාවිච්චි කරනවා සුද්දා මොකද දන්න මේ ඩේටා මෙයා බලන්නේ ඕතරම් පාවිච්චි කරනවා මොකද අපි හත් 15 දාගත්ත මිනිස්සු අපි නිදහස් අපි ඩේටා බරෙන් නිදහස් වෙච්ච මිනිස්සු අපි පාවිච්චි කරන ඇප් සේරම මේකේ තියෙනවා
1: ඒවට
0: ඕනතරම් ඩේටා හම්බ වෙනවා අපි මාසිකව ගවන්නේ 1199 ඕගලන්ට ඕන නම් ඊට වැඩි එකේ වල ඩේටා ගන්න අපි නම් ගන්න අපිට හත් 15 තියෙනවා
1: යා

0: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011-4700-550 අමතන
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජෙනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-4300-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
3: සමග. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 070133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
4: සිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනෝ හිතවත්කම
7: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011-2200 ෆිච් රේටින්ග්ස් A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
9: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011-7888-666
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
11: ඉස්තරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන.
14: වැඩි විස්තර සඳහා 011-5 715 555 අමතන්න.
15: නම

0: නොන්ස්ටිකෙන් ටික පේ.
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: නැවත පිරෙන්න සියත.
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
2: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112239.2.
3: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
8: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
11: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
12: Stars Milan Pastas. Stars Milan Pastas.
13: පෝෂණයි දියුණුව පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
12: Milan Pastas.
6: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
14: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
15: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට

0: මහේ
1: මොකද මොකද මොකද
0: පැස්ට තම්බන වතුර එකත් වැදගත්.
1: ඒ එහෙම කරනවනේ සමහර දැන් ඔය අපි දැන් ඔය චිකන් හදනකොට ඒකත් ස්ටොක් එක විදිහට පාවිච්චි කරනවනේ.
0: yes ඒක පාවිච්චි කරනවා.
1: එතකොට පැස්ටා එකේ ස්ටොක් එකක් විදිහට එතකොට යන්නේ කොහොනේ?
0: මම කඩලා තම්බලා වතුරත් මම ඉස්සර දුවනකොට ඔය එක එක ඉස්කෝලේ තියෙන ස්පෝර්ට්ස් මීට් මම
1: දුවනකොට
0: ඒ කියන්නේ දුවනවානේ
1: හොරකම් කළා.
0: නෑ නෑ එහෙම නෙමෙයි. ඒ පස්සේනේ මම කියන්නේ ඉස්කෝලේ යන කාලේ
1: මොනවා කරාද කියලා අපි දන්නේ නැහැ නේ. ඔයා කියනවනේ අපි දන්නේ.
0: එතකොට අම්මා උදේට දෙනවා පුතා කඩලා තම්බපු වතුර තියෙනවා.
1: ඒක බීලා තමයි ඔයා 8 වෙනියට 10 වෙනියට එන්නේ රේස් වල.
0: අස්සයන්ට දෙන්නෙත් මේවා තමයි පුතා. මම ඉදින් දඩ බඩ ගලුද.
1: අස්සයන්ට දෙන කොල්ලුනේ.
0: මන් දන්නේ නැහැ කාර අම්මා කියන්නේ. කොල්ලුද? හරි හරි මිස්ටේක්.
1: ඕගලන්ගේ අම්මා අස්සයන්ට කඩලා තම්බලා වතුර දෙනවද?
0: මන්ද අම්මා කියනවා ඒක. මන් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉස්සර අස්සයෝ ඉඳලා තියෙනවනේ.
1: අස්සයෝ
0: ඉඳලා තියෙනවා.
1: ආත්තන කුකුල්ලුවත් ඉඳ පොකේ තරක් නෙමෙයි.
0: ලැන්ටි ගොඩක් සල්ලි අපි පස්සේ කතා කරමුකෝ. ඒ ඉතින් සේවා ඉතින් ආච්චිලා සීලගේ වනි මම වැඩි අත දාන්න යන්නේ සල්ලි වලට.
1: ආච්චිලාගේ සීල ඒවා අපි දන්නේ නැහැ මිස්. තාත්තා ගම්මගේ හිටියා වහන්න. ඒ වහන්න. දන්නවද?
0: ඕකේ. දැන් සමහරක් වෙලාවට අපේ ගෙදර ඉටාලියන් කෑම
1: ප්‍රභු ප්‍රභු ගෙදරද ප්‍රභු
0: ප්‍රභු
1: ප්‍රභු දේවා ආරක්ෂක නෙමෙයි. තාත්තා ඇවිල්ලා ප්‍රභු ආරක්ෂක නෙමෙයි ප්‍රභු දේවා. හිටා.
0: මේ සාමාන්‍යයෙන් දැන් අපි කතා කරානේ ඔය ඉටාලියන් කෑම වේලක් ගෙදරක හදන්න ඕනි. සාමාන්‍යයෙන් අපි වීඩියෝස් බලනවා ඉතාලි කෑම හදන විදියත් හරි ලස්සනයි, ඒකේ රහත් එහෙමයි. අනිත් එක ඒගොල්ලන්ගේ ගොඩාක් මම දැකලා තිනවා එක එක එක හොදි જાති එහෙම ගොඩක් නැහැ. ඒගොල්ල හරි සීමිත ප්‍රමාණයක් තමයි හදන්නේ. හැබැයි මාර රසයි. ඒගොල්ල හදන ප්‍රධානම කෑමක් තමයි පැස්ටා කියලා කියන්නේ. මැකරෝනි.
1: කරි කරි පැත්තට බර මේ අපේ ඒෂියන් පැත්ත තමයි.
0: යා ඕකේ.
1: හොද්ද හේම ගාලා
0: හොද්ද. හත් මාළුවම ඕනේ කන්න.
1: හොද්ද. එංගපත හොද ගන්න පුළුවන් තරම් හොද්ද.
0: ඕනේ නැලේ.
1: හොද්දි සාගරේ ඕනේ නේ අපිට. හොද්දි සාගරේට තමයි අපි කන්නේ. පරිප්පු වැඩ පහක් දාලා පාන් රාත්තරම වුණත් බස්සන්න පුළුවන් හොද්දක් ගහනවා. that's
0: ඒක අපේ නේචර් නේද? ස්වභාවය.
1: අපි එහෙම තමයි.
0: හරි.
1: නමුත් පැස්ටවල ඔහම මේ හොදි හත අට හදලා සම්බෝල කොටලා කරෝල බදලා එහෙම කනවා. ඈ චිකන් හොදි වෙනම හදලා. ඈ ගෙදර සමහර මිනිස්සු චිකන් කන්නේ මිනිස්සු මාළු හොදි තියලා. මොන කරදරද?
0: ඒකනේ.
1: නේද? පැස්ට බේස් එක දාගත්තට පස්සේ ගෙදර තියෙන දේවල් වලින් අද පැස්ට හදන්න පුළුවන්. කෙනෙක් හිතන්නවත් නැතුව ඇති. හෙවි ක්‍රීම් පස්සෙම ගියාද? අයියෝ. හොඳ පොල් කිරකින් ඝනකමට හැදුවේ කෙනෙක්.
0: හරි.
1: මිරිස් තුන පහ කුඩු ටික දැම්මම ඔයක රහ හැදිලා එනවනේ.
0: ඒකනේ අනේ.
1: ඔය චිකන් ටිකක් මාළු ටිකක් නැත්තම් ටූනා ටිකක් අහරමේ දැම්මම ඒක හරිනේ. ගෙදර තියෙන චීස් කෑල්ලක් කොහොම දාපුවාම ඒක හරිනේ. තියෙනවනම් ඔන්න තියෙනවනම් පාමසන් පොඩ්ඩක් මෙහෙම ගාලා කරලා දාපුවාම ග්‍රේට් කරලා දාපුවාම ඉතින් හරිනේ.
0: තියෙනවනම් තියෙනවනම් හැම් චුට්ටක් දාලා ගත්තම හරිනේ. දැන් ඔබ හිතනවා මොන පැස්ටායකද මොන
1: පැස්ටානේ පැස්ටා
0: ලස්සන කියන්න දෙන්න විතරයි
1: මොන පැස්ටා කිය පැස්ටානේ ඉතාලි වලින් කිව්වත් බම් පැස්ටා පැස්ටානේ
0: මගේ හිතේ දැන් නේ සිතුවිලි
1: මොනවද එන්නේ සිතුවිලි පොඩක් එන්නේ කියන මං එක සිතුවිල්ලක් කියන මං පුතා ගන්න ඔය කොලයක් උත් ගන්න කොලයක් ගන්න
0: මොකද්ද
1: මෙම්ස් කි සිග්නචර් එක දාගන්න
0: ගෙදර යන්න
1: කියලා මං අස්සන් ලියුම් ගන්න ඕනේ නෑ නිකන් කණෙන් අල්ලලා මේවා කරලා දාන්නේ ලියුම් ගහින ඔය වෙලා වෙන අපරාධේ කොල
0: දැන් ඔබ හිතන ඇති මොකද්ද අපි ගන්න ඕනේ පැස්ටා එක කියලා ඔන්න වෙළඳපළේ තියෙන මිලාන් පැස්ටා මිලාන් මැකරෝනි ගාන හරිම සාධාරණයි තනිකරම රුලං පිටි වලින් තමයි මේ මිලාන් පැස්ටා මැකරෝනි හදන්නේ හදිසියෙ හරි ඔබේ ළඟම කඩේ නැත්තම් මොකද කරන්නේ ළඟම කඩේ නැත්තම්
1: කඩේට නඩු දාන්න ද කඩේට නඩු දාන්නේ අපි කඩේට පණිවිඩේ දීලා තියන්නම් ඔන්න පාරිභෝගිකයෝ දැන් මිලාන් පැස්ටා හොයාගෙන මොකද අර තියෙන මිලාන් ගන්න මුදල් ගන්න තකල් දෙන්න ගන්න මිලාන් පැස්ස අන්න ඒලාල මුදලාලි මිලා මේ පුතා මේ පුතා බලන්න මිලාන් පැස්තා අපි ගෙනාවා තියෙනද කියලා. අයි නේ ඉවර වුණානේ. බොරුණම් කියන්න එපා.
0: රයිට්.
1: මේ නම්බරයට කෝල් කරන්න.
0: 0713829092 කියන නම්බරයකට කෝල් කරන්න. මිලාන් පැස්තා කඩේට ගන්න මිනිස්සු ඉල්ලයි ඇවිල්ලා. හරිද?
1: හරි.
0: මොකද්ද?
1: කියන්නේ මම රෙඩි වෙලා ඉන්නේ. ඇලවුන්ස් කරගන්න බැරුවද ඉන්නේ?
0: මම පොඩ්ඩක් මේවා වුණා කන්ෆියුෂන්. හරි ඕකේ.
1: ඒ මොකද කන්ෆියුෂන්? ඒ මොකද මිස් කන්ෆියුෂන්?
0: ඒක මගේ පෞද්ගලික දෙයක්. ඒක මගේ පෞද්ගලික දෙයක්.
1: පෞද්ගලික දේවල් මෙතන ගේන්න එපා කියලා මං කියලා තියෙනවානේ.
0: රයිට් අරවින්ද, අපි කතා කරමු මේ.
1: වසාට ફોකස් කරන්න.
0: දැන් මේ දවස්වල
1: මිනිස්සු නැතුවනේ මේ මේවා කරන්න. පොලිටික පොලේ ගහවට යන්නේ නැහැ. පොලිටික පොලේ ගහන වම් පැත්තේ තියෙනවා. ඒක පොලේ ගහන දකුණු පැත්තේ තියෙනවා. ඊට පස්සේ මං හිතනවා ගිහිල්ලා කියලා. බලනකොට ආයි වම් ගෙඩිය තිබ්බා වගේ. ඇලවුන්ස් කර කර ඉන්න.
0: බලන්න දැන් සියත ටීවී එකට අවුරුදු 1000ක් මට යන්න පුළුවන්ද මේවද?
1: සුබ පැතුම්.
0: යා.
1: අද උදේ මට ප්‍රධාන ආරාධනාවක් තියෙනවා කියලා. කොහොමද මරණේ? ප්‍රධාන. ඒතර මට තේරෙනවා මට ප්‍රධාන එහෙම කතා කරේ මට ප්‍රධාන ආරාධනාවක් තියෙන එක නෙමෙයි කියලා.
0: ආ.
1: මං යන්න තිබ්බා.
0: හරි.
1: මං කිව්වා මේ මෙහෙමයි මේ. එහෙනම් ෂෝ එක අතහැරලා දාලා එන්න ඕනේ. මං කිව්වා ඒගොල්ලන්ට.
0: ටු ටු SMS. ආ මට ප්‍රධාන ආරාධිත අමුත්තට එන්න කියලා. පොඩක් දෙන්න අරවින්ද පොඩි බ්‍රේක්.
1: ඇත්තටම ආ යන්න. මොකද නෝ ඔයාගේ අකල මේකට පාඩුවක් නැහැ නේ. පස්සේ ගොල්ලන් තේරුම්.
0: හරි ඕකේ.
1: ෂෝ එක කඩාගෙන වැටේ නේද? මේ භාගයකට බා නැති වුණත්
0: ෂෝ
1: එක අම්මෝ හාන්ති වෙයි ෂෝ එක. එන්න මං. වඩුණා යන්න ඔයාලට මං කො මේ එයාට එන්න කියන්නේ මේ මේ හිතියත් නෑ වගේ ඇලවුන්ස් කරගන්න බෑ කි.
0: මම ලස්සනට අද වැඩසටහන එහෙනම් සියත ටීවී එකේ මෙහෙවන්න
1: අනේ යන්නකෝ.
0: ඉතින් ඔක්කොම දෙවි වරුන්ගෙන් අවසර මට.
1: හරි. මම අඟුණුත් අවසර යන්න. ඔය පුටුට නැගි. පුටුට නැගි නෑ පුටුෙන් බහින්.
0: ඉතින් අපේ සුබ පැතුම්. හරිද? සියත ටීවී අපේ සුබ පැතුම්. මේ අරවින්ද මට පොඩි දෙයක් දැනගන්න ඕනේ මේ දවස්වල වැස්ස. වැස්ස කාලේට අපේ ගෙවල් වල අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ එළියේ බිත්තිය තෙමෙනවානේ. ඊට පස්සේ මේ ගේ ඇතුලේ බිත්තිය පැත්තෙන් ලොකු ලොකු පැචස් මතුවෙනවා. මේවට පුස් කියලා කියනවා. මේවට පෙරේද දෝෂ කියලා කියනවා. එක එක දේවල් කියනවා.
1: ඕගල් මොනවද කියන්නේ?
0: අපි කියන්නේ පුස් කියලා. ඇල්ගරි ඇවිල්ලා කියලා අම්මා කියනවා.
1: හවුද?
0: ඇල්ගී ඇවිල්ලා කියලා අම්මා කියනවා.
1: ඇල්ගරි.
0: හරි ඇල්ගී ඇවිල්ලා කියලා අම්මා කියනවා.
1: හ්ම්.
0: මොනවාද මේ?
1: ඒ ඇල්ගීටි.
0: ආ.
1: පුස්.
0: ඕකේ.
1: ඕකේටි. කියන්නේ.
0: ආ මොනවාද?
1: ඕගලංගේ ගෙදර පස්සේ යන්නේ කියලා ඕගලංගේ ගෙදර පස්සේ මම බලන්නේ නැහැ.
0: ඉතින් මේක නැති කරගන්න අපිට ක්‍රමයක් තියෙනවද?
1: තියෙනවා.
0: ආ අපි ආසේ මේ සොලියුෂන් එක දැනගන්න.
1: දැන් මේ පහුගිය දවස් ටිකේ මේ ෂෝ එක නෙමෙයිද හිටියේ? සිහිය නෙමෙයිද හිටියේ? අපි ඩියුලක්ස් ගැන කතා කරා.
0: ඔයා කියන්නේ
1: ඇක්වටෙක් ගැන කතා. ඩියුලක්ස් ඇක්වටෙක් කියන අම්බ්‍රෙල්ලා බ්‍රෑන්ඩ් එක අරදී අපි කිව්වා ඩෑම් ප්‍රොටෙක්ෂන් තියෙනවා කියලා. කොයි කොයි කොයි දේ වෙලා හිටියේ? අවදානෙන් ඉන්න ආශ්චර්යය. මේක තමුන් සහ රැකියාව පිළිබඳව අද තම තීරණාත්මක දැනට ඇවිල්ලා
0: තියෙනවා. මම බය නැහැ.
1: බය මොලේ බය නැහැනේ. දෙය පය ගන්න නැත්නම් මොලේ පිරුම් ගන්නවා කියලා මං හිතින්.
0: අංගස් පවස් කරම සාප කරනවා.
1: හරිද?
0: ආයි නෑ.
1: ඇත්තම කරේ නේ.
0: ආයි මොනවාද?
1: නැකම ඇයි මහ දුෂ්ට ගෑණියේ. පුදුම සම්බන්ධ සීනි ගමත් එක වරදිලා වචනයක්වත් කියන්න එපා.
0: මේව කරනවා.
1: සීනි ගම පොල් හැම වෙලාවෙම මේ බස් එකේ මොකද ඔය වහන්නේ? මෙයාගේ වෑන් එකේ දාගෙන ඉන්නේ.
0: මං හදනවා ඔයාගේ රූපයක්. අනිනක්
1: අලවලින්.
0: හටටමයි මෙන්න.
1: පොළොල් අලවලින් හදන්න ඕනේ. මම ඔයගේ රූපය දැනටමත් හදලා
0: තියෙනවා. රයිට් අපි කතා කරමුකෝ. ඇත්තට නිකන් අපිට හිතෙන්නේ පෙරේත දෝෂයක් තමයි මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. එළියේ බිත්ති ටික තෙමෙනකොට ওই බිත්ති වල තියෙනවා සාමාන්‍යයෙන් ඇහැට පේන්නේ නැති හීනි සිහින් පැලුම්
1: තියෙනවා. ඒ ඔයගලන්ට වෙලා තියෙන පෙරේත දෝෂයක් නෙමෙයි මිස්.
0: ආහා.
1: තියෙන පෙරේතකමට හරියම ප්‍රොඩක්ට් එකක් කරන් බිත්තිය ගාපන දෙක තමයි ඔයගලන්ට වෙලා
0: තියෙන්නේ. ඒකත් දෝෂයක් එක අතකින් බැලුවම.
1: දෝෂයක් තමයි. ඔය ගෙදර දෝෂ ඕගොල්ලෝ. බිත්ති වලට අර මේ දොස් කියන්න එපා. බිත්ති වල තින්ත කඩෙන් අරන් තමන්ට ගා ගන්න බෑනේ. අපි දැනගන්න ඕනේ එළියේ තෙමෙන තාප්ප නුළු ඒවා තෙමෙන බිත්ති බාගෙට තෙමෙන බිත්ති
0: හරි
1: සම්පූර්ණයෙන්ම වැහිලා නැති බිත්ති කොච්චර තියෙනවද? ඔබට තේරෙනවා හිරිකඩ වදින්න පුළුවන්. ඒකත් එමය. කාලයක් හිරිකඩ වදිනකොට මොළ දීසි අවුලක් නැහැ තමයි.
0: හරි.
1: පස්සේ පස්සේ වෙනකොට තමයි අර තියෙන සිහින් පැල්මවල් අතරින්
0: වතුර
1: රිංග ගන්න.
0: හා
1: ඒව ගොඩ දාන්න හරිම හරිම අමාරුයි. කාලයක් යනකොට ඔබ මොනවා කරත් ආයෙමත් මතුවෙනවා. ඔබ මේ පැත්තෙන් අර සාලේ පැත්තෙන් කාමරය ඇතුල් පැත්තෙන් අර ලෝක නැති දේවල් කරනවා. බැරි මතන ලොකු ෆොටෝ එකක් අරන් ගිලායි කරන එක. ඔව්
0: ඒක තමයි කියන්නේ.
1: ඒක ඊට වඩා භයානකයි. වෙන දෙයක් කාලෙකට දැනගන්නේ.
0: ගලෝනකොට තමයි පේන ඔම්බෝනිකන්නේ
1: යකා ගහල වගේ හරි. ඉතින් පිටත වහලවලින් පාශලි ආවරණ කියන්නේ බාගට ආවරණය වෙච්ච.
0: හරි.
1: එහෙම කිසිසේත්ම ආවරණේ නොවිච්ච තාප්ප වගේව තියෙන. බ්ලයින්ඩ් වෝල් වගේව තියෙන. ඒවට තමයි ඩියුලක්ස් ඇක්වටික් ඩෑම්ප් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ. තෙත්ත මනයෙන් බේරගන්න. පැය 24ම වැස්සත් ඩෑම් ප්‍රොටෙක්ෂන් ඇප්ලයි කරලා නම් තියෙන්නේ. හොඳ ඇද්දෙන්න සුළු හොඳ ඔරොත්තු දෙන දූවිල්ල හලලා දාන.
0: හරි.
1: දූවිල්ල අල්ලගන්නේ නැහැ. ඒ මතුපිට ඒ වගේ. වතුර රඳින්නේ නැහැ. මතු පිට ඒ වගේ තින්තකේ මතු පිට. තින්තක ඇදෙන සුළුයි. ඒ තමයි තින්තකේ ලක්ෂණ.
0: ඒ කියන්නේ වහින වහින සැරයක් ගානේ ලස්සනට බිත්ති ටික පොලිෂ් වෙලා වගේ නානේ. මරු
1: මරු. හරියට සිඩ්නි වල ඔපෙරා හවුස් එකේ වහලේ වගේ.
0: හා ඔකේ.
1: ඔටෝ සිමියුලේට් වෙනවානේ. සිමියුලේට් වෙලා තනිවම ක්ලීන් අප් එකක් යනවා. අන්න එහෙම තින්තකක් නෙමෙයිද අපි ගන්න ඕනේ ලී බිත්ති වල.
0: දැන් ඔය වතුරෙන් බිත්ති වලට වෙන හානි ගැන අපි කතා කරේ. වතුරෙන් ඔබ දන්නවද ලී වලට හානි වෙනවනේ. එතකොට වතුර ඉරා ගත්තම අම්මෝ සමහරකට ගඳයි සමහරක් වෙලාවට. එහෙම ලී වලට වතුර ඉරුවම සහ පුස් හැදෙනවා. ඕ පුස් හැදෙනවා නිකන් එලි නෙමෙයි මේ මම
1: ටී-ෂර්ට් එක වෙයිලා නැහැනේ.
0: ආර පර්ෆියුම් එකක් දාලා තියන්නේ.
1: පර්ෆියුම් නෙමෙයි කියනවා කොවිල.
0: කොවිලේ
1: මදින්නකො හොඳට වේලෙන් නැත්තම්.
0: ඉතින් එහෙම තමයි මේ වැස්ස නිතතයි. ආ
1: මහයවල් නැද්ද ඔයගලන් ගේවල මිනිස්සු. මහය නැති මිනිස්සු ඉන්නේද?
0: ඕන දෙයක් කියන්න අරවින්ද. ඕන දෙයක් කියන්න.
1: හෙලවෙන්නේ නැනේ.
0: හෙලවෙන්නේ නැහැ. මට රස්සාව වටිනවා. ඕන දෙයක් කියන්න. ලයිට් අපි කතා කරමුකෝ. දැන් ඔගොල්ලෝ ස්ට්‍රිප් සීලින් එක ලීවලින් ගහලා තියෙන කෙනෙක් නම් නිකමට ඒ වගේ කෙනෙක් ගෙවල් ළඟ ඉන්නවනම් ගිහලා කතා කරන්න. ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා අහන්නකෝ. ඒ මිනිස්යාගේ ප්‍රශ්නේ පටන් ගත්ත දැන් ලී දාපු දවස් ඉඳන් ඒ මොනසට ප්‍රශ්නයක් බල බල හිත හිත දුක් විඳ ගිය
1: පිට ඒක නහුවෙනොත් එක්කනේ
0: ඕ ඒකනේ නේ
1: එල එල ගාලා දෙනවා මේ මේ ලී කඩේ මුදලාලි එල තමයි ඉතින් එල වුණාම ටක් ගාලා සත්තු කනවා
0: හා ඔකේ
1: එල නෙමේ ඉතින් අරටුවෙන් කැපුවත් අර කියනවනේ වේ යට දතක් ගහන්න පුංචිම පුංචි තරග ඉඩක් තිබුණාම ඇතිලු
0: කාගෙන යනවා නේ
1: පොඩි එක දතක් උගේ රදනක දත හරි දතයිලු ගහන්න ඕනේ. පළු ලීය කියනවනේ ලෝකේ තියෙන හයියම ලී වලින් එකක්නේ පළු. අපේ නම් පළු තමයි හයියම ලීය.
0: හරි.
1: ආයේ යකඩ වාතු කරා වගේ. කනවනේ. එක්ක දුර්වල තැනයිනේ තියෙන්න ඕනේ. දෙනවා පළු දෙපළු වෙන.
0: ඉතින් ඔබට ඒ ප්‍රශ්නෙටත් විසඳුම අපි අරගෙන ආවිල්ලා තියෙනවා. කලර් අප් ස්ට්‍රිප් සීලින් එක. කලර් අප් කියලා කියන්නේ මේ ස්ට්‍රිප් සීලින් එක ලී ආදේශකයක්.
1: ඔව්. ඒක ලී නෙමෙයි. ලී ආදේශකයක්. රයිට්? හොඳ ලී ආදේශක හොඳ ප්‍රොඩක්ට් එකක්. ලී වගේ පෙනුමට හදපු.
0: හරි.
1: ඉතින් ඒක මේ කාටවත් කියන්න ඕනේ නැහැ. ඔබ ඩිසයිඩ් කරලා ඒකෙන් ස්ට්‍රිප් සීලින් එක යන්න. ආයි තින්ක් අපිට ස්පේන තාක්කල් ඒ ලස්සන හේමම තියේ. තියේ තියේ තියේ
0: තියේ අනිවාර්යෙන්.
2: හිත පිරෙන්න සියත. Asset-Line Finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස් මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset-Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන
3: 01147700. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
4: උදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සෑමට දැනුම් දීමයි.
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
7: සරණ මහල් රන් සමරුම සරණ මහල් නොගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක් සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා
8: මොකද්ද වාහනේ අවුල?
9: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
8: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද? සර් මේ පොඩි කඳක් එමෙනවද?
9: ඔවුනි මල්ලි. දැන් ටික දවසක ඉඳන්.
8: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
10: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
11: XD ක්ලච් අතරමං නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
12: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
13: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. BM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
14: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
15: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
16: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
17: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර් ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
20: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න.
7: සරණ මහල් රන් සමරුව. සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18, 19 සහ 20 වන දිනවලදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලිය නොමැතිව චේන් මිලදී ගැනීමට මහඟු අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
21: මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
22: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
0: දෙනා වේයි විනාඩි දෙකයි.
23: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 011129 0303

0: किया था टॉप स्टोरी
1: පරිසර ඇමතිගේ නිල්ලීමක් වනාන්තර ගිනි තැබීම් සියක් පමණ වාර්තා වී ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසනවා. එවැනි සිදුවීම් ඇත්නම් 19.5% දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා පැවසුවේ.
2: පසුගිය කාලය තුළ එවැනි සිදුවීම් 100ක් පමණ වාර්තා වුණා. දළ වශයෙන් හෙක්ටාර 300ක් වගේ ප්‍රමාණයක් ඒ ගිනි තැබීම් නිසා හානියට පත් වෙලා තිබුණා. එතකොට අපි මහ ජනතාව දැනුවත් කරා, විශේෂයෙන්ම අස්වනු නෙළුවට පස්සේ ඉතුරු වන පිදුරු ගිනි තැබීමේ සම්ප්‍රදායක් පවතිනවා ගොවි ජනතාව අතරේ. ඔවුන්ගේ නිල්ල සිටියා එවැනි ගිනි තැබීම් කරන්න එපා කියන එක අපි දැනුම් දුන්නා එවියලි කාලගුණික තත්ත්වය හමුවේ. ඒ වගේම තමයි සතුන් දඩයම් කිරීම සඳහා වනාන්තර ඉහළට ගිනි තබන ක්‍රමවේදයක් සමහර ජනතාව පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙන් අවවාද කරලා තියෙනවා එවැනි ක්‍රියාකාරකම් දෙන්න එපා කියන එක දැනුවත් කරලා
1: තියෙනවා. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා නව සීමාවන් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ තම සහකරු සහකාරී හෝ දරුවන් රටතුළට ගෙන්වා ගැනීම සීමාවට ලක් කරමින් තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහා නීති දැඩි කිරීම මීට හේතු වී තිබෙනවා. නව පියවර පිළිබඳ නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බවයි ඔස්ට්‍රේලියානු උත්සව දේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් පැවසුවේ.
0: Top story. Anugrahaya.
3: Senehasin radhin hatvat sanasala. Medoli. Sam mohatakma.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකද බං අසනීපෙන් වගේ?
2: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
1: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
3: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK Plugs විශ්වාසී රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

0: ගන්න ඔයාට ඉන්ස්ට්‍රමට් එකක් මොකක්හරි මොකක්හරි ඔයාට ප්ලේ කරන්න පුළුවන් ඉන්ස්ට්‍රමට් එකක් කියන්නේ මගේ ගාව ගෙදර ඔක්කොම ඉන්ස්ට්‍රමට් දෙන මංගෙට කියනවා
1: කටින්ද කටින් නම් පුළුවන් ගිටාර් ටන් රන් ටන් ටන් ටන් ටන්
0: ඔයාට මගේ ප්‍රශ්නේ පැහැදිලිද?
1: පැහැදිලි. ඉතින් බෑනේ. ඒකේ තේරෙන්න දොඩ බෑ කියලා.
0: බැරි එක බෑ කියලා කියන්නේ.
1: බෑ කියලා කියන එක
0: කියවෙන්නේ නැද්ද? බෑ. මම කියන්නේ. මෙයාට බෑ.
1: ආ මෙලෝඩිකා එක පුළුවන් මට. මෙලෝඩිකා එක.
0: මෙලෝඩිකාවක් තියෙනවා.
1: හරි.
0: හෙට ගේන්න. හා. පොඩි එකක්.
1: ලංකා ලංකා පෙම්බර ලංකා. ඒක විතරයි ගහන්න දන්නේ. ඉස්කෝලේ එක ප්ලේ කරාම.
0: කමන්නේ. ලංකා ලංකා පෙම්බර ලංකා හරි.
1: ඒක වන්නේ මියුසික් එක දෙන වැඩේක පුලා
0: මෙලොඩිකාගේ ලංකා ලංකා පෙම්බර ලංකා හිතවතුනි බලාපොරොත්තුෙන් ඉන්න
1: යා ෂුවර් ෂුවර් ඩෙෆිනිට්ලි
0: ලංකා ලංකා පෙම්බර ලංකා මං ගාව තියෙන දිග මෙලොඩිකාව එකක්
1: හරි
0: පොඩි එකක් තියෙනවා
1: normal size එක ගේන්න අර සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ප්ලේ කරන
0: නිල් පාට දිග එකක් තියෙනවා
1: ආ රයිට් හරි come on ඕන එකක්
0: පොඩක් මං පිඹලා මෙවුව කරපු
1: ආ ඒක හොදලා
0: පෙරුණා
1: හොදවට වොෂ් කරලා ගේන්න මං ආසාදිතෙක් මේ අරවින්ද දැන් අපේ තාත්ති පෙන්ෂන් ගිහින්
0: හදවත් මම බෑන්ඩ් එකට අපිට කවදාද සින්දුවක් කියන්න ඒ පොඩි කෑලි නේ ගහන දැන් අපිට දැන් පේ උත්තරය ගහන්න මම ට්‍රොම්බෝන් ගැහුවා මම දැන් බම් බම් බම් බම් එච්චරයි ජීවිත කාලෙම අදටත් කොහෙර ගියා ට්‍රොම්බෝන
1: හරි
0: බම් බම් බම් බම්
1: අම්මලගේ ඔක්කා
0: ස්තුති ගෝ බැලා
1: සින්දුවක් ගහලා පෙන්නන්නකො
0: බම් බම් බම් බම්
1: හා
0: ස්තුති ස්තුති ස්තුති බැලු ගෙදර මිනිස්සු පතේලා කැලිනේ දෙන්නේ ගහන්න නේද සම්පූර්ණම සින්දුව ගහන්න හම්බෙන්නේ නැහනේ
1: ඒ ඔක්කොම එකතුලා තමයි ඔකෙස්ට්‍රා එකක් එන්නේ
0: තේ පටන් ගත්තේ පටන් ගන්න ඔකෙස්ට්‍රා දන්නේ ලංකා ලංකා පෙම්බර ලංකා ගහලා පෙන්නන කොහෙට
1: හරි ෂුෂු දැන් අපේ තාත්තා පෙන්ෂන් ගිහිලා ටිකක් කල්නේ ඉතින් දැන් අවුරුදු වෙනවනේ ඔව් තාමත් එයා හිතාගෙන ඉන්නේ රාජ සේවකයෙක් කියලා උදේම නැගිටිනවා උදේම නැගිටලා දානවා කිට් එක දාගෙන මේව කරලා
0: මොකද එයාගේ කිට් එක
1: يعني පොලිස් කිට් එක ඇඳගෙන
0: ඒක බාර දෙන්න ඕනේ නැද්ද
1: නැන් මහපේව තියෙන අර මේව දෙන්නෝනි කෑලි කෑලි තියෙන ඒවා.
0: දැන් මොනවද ගහගෙන ඉන්නේ?
1: ඉතින් ඒව කෑලි නෑ නිකන්.
0: දැන් නිකන් ඔය ස්ටිකර්.
1: ඇලියා සිකියුරිටි කෙනෙක් වගේ. ඒවද කෙන? thinking of මට රංගල කෑම එක දෙන්න
0: මේක. මේ භාජන වලින් ජෑම් ලේබල් බෝතල් වලින් ගලපු ලේබල් එහෙම.
1: ටොනික් පියා.
0: ඒව ගහගෙන ඉන්නවා.
1: ඊරාසේ ගේලගේ.
0: ඔයාලා තාත්තේ මෙඩල්ස් තියනවද?
1: තියන තියන තියන. අයි මොනවද හොරුවල් වල තියනවා.
0: මොනවද හම්බෙලා තියෙන මෙඩල්ස්?
1: මම ඒව හෙට කියන්න. හරියට අහගෙන හරියට අහගෙන නේද මං හිත කියන්නේ
0: මේ මොකටද මේ මොකටද මේ මොකටද කියලා අහන්න. එතකොට ඔය කාගේ කාගේ කෙරුවාව අපිට බලා ගන්න පුළුවන්.
1: දැන් ඉතන ඔය ගේ ළඟින් කවුරු හරි යනවා කියලා තාත්තා CID න් හිටියේ තාත්තට සැකයි.

0: හොරෙක් වෙන බලංකල් රග්ගල එක කියලා බලනවා මේ වගේ. ඉතින් එයා අර රාජ්‍ය සේවයේ
1: නෑ. ඔතනින් මිනිහෙකුට තමන්ගේ නිදහසේ පාර යන්න එන්නවත් විදියක් නෑ දැන් ඔය.
0: ඉතින් එහෙම තමයි. ඉතින් ආ රාජ්‍ය සේවකයෙක් කියන ගැට දැනටත් එයාගේ හිතින් අයින් කරගන්න බෑ අර වෙන. ඒ තරම්
1: එයා ඔය පෙන්නන්නකො ડોක්ටර් වෙනවා. හරියනවා ඒක.
0: ප්‍රතිකාර අවශ්‍යයිද?
1: ප්‍රතිකාර අවශ්‍යයි.
0: මං හිතාට තාත්‍තිකි ගැම්ම කියලා.
1: මම මේකලංග ඉස්පිරිතාලේ ගිහින්දා අවුරුදු දන්න කෙනෙක්. යුනිෆෝම් එක ඇඳගෙන ස්ටිකර් ගහගෙන පාර යන මිනිත්තු පස්සේ ආවිදද? ඒක පෙන්නන්න ඕනේ. නංගේ මම එහෙනම් මේකින් කියන්නේ පෙන්නන්න තාත්තියෝ. ඕව බල බල ඉන්නපා.
0: නේද?
1: තෝයිති.
0: මට හිතුණ මොකද මේ කියලා. දැන් මම කියනවානේ මේ DPMC රාජ්‍ය ප්‍රණාම තාත්තා.
1: කොරු කියලා මිනිස්සු කොහුල උණු උණුෙන් ගැට ගහගෙන. වැරදි.
0: අල්ලන්නේ.
1: ඇල්ලුවොත් එහෙම. ඇල්ලුවොත් එහෙම ඉතින්. තමන්ගේ තාත්තගෙන ඔහොම කතා කරන දරුවෝ මන් දැකකමයි මේ.
0: මේ ඉතින් ඔය දැන් රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය ප්‍රණාම හම් වෙනවා DPMC එකෙන් ගා තාත්තා පුතා යන්නෝනි එහෙම කියනවා අංක තාත්ති දැන් වා
1: පෙන්ෂන් සක්‍රීය රාජ්‍ය සේවයේ ඉන්නෝනි
0: තාත්තා. සක්‍රීය රාජ්‍ය සේවකයන් තමයි හම් වෙන්නේ.
1: තාත්ති හිටියා නම් මේ කාලේ අනිවාර්යෙන් යාට චෙතක් එකක් හරි. එයා මොකක් ගනීද? එයා මොකද්ද ඔය දැන් ඔය හොයන්නේ?
0: මොකක්
1: හරි දෙයක් වයසනකට කරන්න
0: ඕනේ.
1: මොකක් හරි දෙයක් කරන්න ඕනේ.
0: නැත්තම් මෙහෙම වෙනවා.
1: මම ඇත්තටම මෙහෙම කියන නෙමෙයි ගත්තේ. මම ඊට වඩා සිරා කියන්නේ.
0: ආ ඔකේ ඔකේ.
1: විශේෂයෙන්ම දැන් Singapore වගේ රටක් ගන්නකො.
0: හරි.
1: ඔයා ගිහින් බලන්න ඒගොල්ලන්ගේ වයසක මිනිස්සු. බැරි මරගාත ගෙදරට වෙලා ඉන්නව නෙවෙයි. මැරෙන තුරුම මොනවහරි කරනවා.
0: Yes ඒක හරි.
1: අඩුම තරමේ ඊටර එකක මේස ටික අස්කල කටලරි මොනවාද මොනවාද කටලරි කටලරි නෙමෙයි. කටලරි ටික හොදලා දාන්න හරි. ඒගොල්ලෝ එනවා. නැති බැරි කමකට නෙමෙයි.
0: ආ ඒක හරි.
1: ඒ බැරි කමකට නෙමෙයි.
0: වැඩක් කරන්න ඕනි කියන එකනේ.
1: ඒගොල්ලෝ ඒගොල්ලෝ යමක යෙදුන් නැත්තම් වැඩක යෙදුන් නැත්තම් ඒකෙම්මයි අපේ රටේ වයස මිනිස්සු හුඟක් අසනීපලා
0: තියෙන්නේ. හිත දුකෙන් ඉන්නේ. ඔය පෙන්ෂන් ගියාම එම පොඩි දුකක් තියෙනවා ඒගොල්ලන්ගේ හිතේ.
1: තියෙනවා.
0: Yes.
1: ඒගොල්ලෝ තවදුරටත් වර්ක් ෆෝස් එකේ නෙමෙයි කියලා හිතන හැඟීම.
0: හා හා.
1: ඒගොල්ලන්ව ලෙඩ්ඩු බවට පත් කරනවා. අඩුම තරමේ පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එකක් කරේ අරන් දෙන්න ගෙදර දකින දකින යන ගෙදර යනකොට තේරම දොරවල් වෙල්ඩ් කරලා තිබුණා හරිනේ එතකොට යා ගන්න
0: ඇත්ත කතාව ඇත්ත
1: මොනව හරි දෙයක් කරන්
0: යෙදෙන්න ඕනි වැඩක යෙදෙන්න ඕනි
1: යෙදෙන්න ඕනි මම මේක මැදින් මතක් වෙච්ච නිසා කිව්වේ
0: නෑ නෑ ඒක හොඳ අයිඩියා එකක්
1: ඉතින් ඇත්තටම හිතන්නකෝ ත්‍රිවිල එකක් ගත්තා කියලා මේ හයර් එකක් දුවන්නේ පොඩි ට්‍රාන්ස්පෝර්ට් එකක් කරන්නේ මේ අනේ මේ කණ්ඩ බොන්න නැති කමකට මේ දරුව බලන්නෙත් නෑ මං හිතන්නේ
0: නෑ බලාගෙනම නින්නේ මම
1: බලාගෙන ඉන්නවා මේ මිනිස්සුක තාම මොනාර ඉතුරු වෙලා තියෙනවද කියලා ගන්න
0: මං බලන
1: නල්ලමලේ දරුවෝ බෑනෝයි නියම දරු බෑනෝ ඉන්නේ අතාරින්නේ ඔය ගෙදරත් ලියාගෙන මිසක් මේ නංගි
0: ඒක අයියට
1: මස්සිනයි පල්ලේ
0: අයියට ලියලා
1: නෑ
0: ඒක මුලින්ම අම්මකෝ මේ වඩන් බලාගන්න
1: බලාපොරොත්තු වෙන්න එපා කියලා
0: හරි දැන් අපි කතා කරමු
1: දැන් බැලන්ස් කන් තියෙන අයියව
0: ඉතින් ඇත්තට වීගෝ එකක් ගත්තා නම් නේද වැඩකට යොදවන්න පුළුවන්නේ වැඩක් කරන්න පුළුවන්නේ
1: ඔව් දැන් නම් මේ රාජසේවකයන්ට හම්බෙන එක දැන් යාට ගන්න
0: බෑ ඒක නෙමෙයි
1: හැබැයි රාජසේවකෙනි ඔබ හිතන්න දැන් ඔබ වැඩ කරලා රිටයර්මන්ට් එකේ ගෙදරට වෙලා ඉන්නවා ඔබට හිතෙන්නේ පොඩි විවේකයක් ගන්න සතියක් ගනි
0: යස්
1: ඊට පස්සේ ඔබට නිකන් පොඩි අවලංගු වුණාද වගේ එකක් එනවා ඒක නම් එන්න දෙන්න එපා සුදු ආ මම ජේස් රාජ සේවකයන් නේද සර්
0: සුදෝකෝ වමනිකන්නේ
1: සුදෝකෝ ආදරයට ඒක වැඩි සුදු මොන හරි කරන්න නැති බැරි කමට නෙමෙයි යමක යෙදෙන්න ඉතින් හිතන්නකෝ ගන්නකෝ මේ අපේ
0: වීගෝ එක ගන්නකෝ
1: වීගෝ එක ගන්න ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නයක් නැහැ පෝලිං ගාන ඉන්න ඕනේ නැහැ ඩීසල් ගහන්න යන්න පෙට්‍රල් ගහන්න යන්න ගන්නේ නැහැ ගෙදර චාර්ජ් කරගන්නවා පොඩි දෙයක් ඒ වයසේදී අහල පහල ඉන්න පොඩි ළමයි ටිකක් ඉස්කෝලේ ගිහින් දාලා ඉන්න. ඔබ එක්ස්පීරියන්ස් එකත් එක්ක හරි පරිස්සමෙන් වැඩ කරනවා කියලත් කලබලයක් නැති මිනිස්සු. එමේකුත් ඉන්නනේ ආයට.
0: ඔව් ඒක හරි.
1: ගිහින් දාලා එනවා. මේ නැති බැරි කමටද?
0: නෙමෙයි.
1: ඇක්ටිව් වෙන්න. එක හමාර දෙක වෙනකොට ගිහිල්ලා ඒගොල්ලන් අරන් එන්න. ජීවිතය අලුත් වෙනවා.
0: යස් ඒක හරි.
1: එතපස්සේ පොඩි චෙතක් ස්කූටර ගන්න. ඒකට කීයක් අඩු කරනවද?
0: 160000ක්
1: අඩු කරනවා. 160000ක් අඩුවෙන් චෙතක් ස්කූටර එක ගන්න පුළුවන්. ඒකත් ඉලෙක්ට්‍රික්. ඒකත් ඉලෙක්ට්‍රික්. චූටි ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්. හිමීට ගිහිල්ලා පරිස්සමෙන් මොන හරි දෙයක් බාර දීලා ඒගොල්ල පුදුමත් වෙයි. අම්මෝ මේ අංකල්. මට අංකල් මතකයි මෙහෙටිය නේද? ඕ පුතා. ගෙදරට ලයින්වත් බෑනේ පුතා. මම ඉතින් පොඩ්ඩක් ඔය පොඩි චූටි ඩෙලිවරි සර්විස් එක හිමීට පටන් ගත්තා. බියුටිෆුල්. දැන් අංකල් මොනා කරන්න කියලා අහනකොට ඈ පුතා මේ නිකන් ඔය ගෙදරට ලවුඩ බලගෙන ඊට වඩා පුච්චන උකතිල කියලා
0: තමයි. ඒක ඇත්ත. දරුවෝ පොඩ්ඩක් උනන්දු කරන්න ඕනේ නේ.
1: ඔව් අනිතික දරුවෝ වුණත් දැන් පොඩක් සැරෙන්ඩ ගතියක් තියෙනවා.
0: ඔව් ඔව් ඇත්ත ඇත්ත.
1: ඔබ ඇක්ටිව් වෙන තාක්කල් අසනීප වෙනවා එකෙම් අඩුයි ඈ. කෙම් අඩුයි අසනීප වෙනවා.
0: ඒ කියන්නේ රාජසේවක දැන් ඉදම්ම ප්ලෑන් කරන ඔබේ විශ්වාසම ජීවිතේ මෙන්න මේ විදියට අපි ප්ලෑන් කරගන්න.
1: නිකන් ඉන්නවා කියන එක ඔප්ෂන් එකක් නොවන බව මතක තියාගන්න. ලෝකේ කිසිම රටක මේ නිකන් ඉන්නවා කියන එක ඔප්ෂන් එකක් නෙවෙයි. අතිශය දියුණු රටවල් අපි කොරියාව ගිහලා වඩ මතකද පාන්දර 4 5 වෙද්දිම වයස මිනිස්සු පාරට ඇවිල්ලා ඒ හරියට කාඩ්බෝඩ් එකතු කරනවා ඒගොල්ලෝ. ඒකලා ඒ පොඩි ස්ටැක්ස් හදලා ඒවා ෆැක්ටරිස් වලට බාර දෙනවා රීසයිකලින් වලට. හොඳ ගාණක් හොයනවා. උදේම එනවනේ. උදේ 4 5 නැගිටලා මම පොඩි වෝක් එකක් දාන්න ගියා මන් දෙක මම බලන. හැමෝම තැන් තැන් වල කාඩ්බෝඩ් එකතු කරනවා සවුත් කොරියාව වල. ඒක මාර බිස්නස් එකක් එහෙ.
0: අනිතක ඒගොල්ලෝ හරිය නිකන් පෙනුමත් හොඳයි ඒගොල්ලෝ වයසට කියන්න නේද හරියක්.
1: බොඩි මූවමන්ට්ස් සීනානේ.
0: ආ
1: යස්. එයානවා මෙයානවා වඩා මහන්සිලා වැඩක් කරනවා. හරි නිකන් ෂෙයා කරා.
0: ඔකේ ඔකේ නයිස් නයිස්. ඒත් එකම මතක් කරන්න ඕනේ දැන් මේකේ කාල සීමාවක් අපිට තාම දන්නලා නැහැ කාල සීමාවක්. අපි කියනවා සංස්ථා ස්ලැබ් වරම් ගැන. දැන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් බාසුන් නැහැ මහත්තෙක් නම්, එහෙම නැත්නම් ඉංජිනේරු මහත්තෙක් නම්, නැත්නම් තමන්ගේ ගොඩ නැගිල්ල නම් මේ ඉදි වෙන්නේ. ඔන්න ඔබට තමයි මේ විශේෂ අවස්ථාව. සමහරකට මේ දවස්වල ස්ලැබ් එක දාන්න ඔන්න මෙන්න තියලා බිල්ඩින් එක ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ පොඩිම පොඩි වැඩයි.
1: සංස්ථා මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා ඇතිනේ, නැත්නම් සිමෙන්ති ගන්න නැහැ නිකන් ගෙවල් වල ඉන්නකොට.
0: ආ construction වැඩේ කොතන හරි
1: construction කොතන හරි යනවා. ස්ලැබ් එක දදා දින්නේ නැද්ද අදාලා නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිල් එකක ෆොටෝ එකක් ගහලා ඔබේ නමයි ඇඩ්‍රස් එකයි ID number එකයි දාලා
0: හරි
1: 0777 9 67 67 67.
0: ආ
1: එවන්
0: WhatsApp
1: කරා. එච්චරයි. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 100ක ටැග් ගත් දෙනවා. අන්න ඒවටයි වරම් කියලා කියන්නේ. මේවා ටැග් නෙමෙයි මේවා
0: වරම්. වරං වරං. ඕකේ දැන් මම ආසම මාතෘකාවක් ගැන කතා කරනවා. ට්‍රැවලින් කියලා කියන්නේ මගේ ජීවිතේ මාර කොටසක් ට්‍රැවලින් වලින් තමයි පිරීලා තියෙන්නේ. කොට්ටාවට ඇයි කොට්ටාවට කොළඹෝ කොළඹට කොට්ටාව ට්‍රැවලින්.
1: අපි එක්ස්ප්ලනේෂන් එකක් ඉල්ලුවේ නැහැ මිස් වාගේ.
0: ඔනේ මෙහෙම ගල්ලන්නේ.
1: කලබලෙන් නොන්නේ.
0: කලබලන්න මොකද?
1: හිතේ තියෙනවනේ ගිල්ට් එක තියෙනවනේ. වා වියට් ජෙට් එකේ නෙමෙයිනේ මේ කොට්ටාව යන්නේ. අපි ට්‍රැවලින් කියලා ගොහම මෙතනලා දැන් නෑ නෑ නෑ. කමියුටින් වෙනයි ට්‍රැවලින් වෙනයි.
0: මගේ ඩ්‍රීම් එකක් අරින්න කවදාරි හොඳට සල්ලි එකතු කරලා මේ වගේ ප්‍රෝග්‍රෑම් කරලා මේවා කළා සල්ලි එකතු කරලා ඊට පස්සේ මම ට්‍රැවල් කරනවා. මගේ එක ආස දෙයක්. ඉතින් මම හැමදෙසම දැන් මලන්නකො ප්ලේන් වලට මාර ගානක් යනවනේ එහෙම කියලා මගේ හිතේ තිබ්බ කෑල්ලක්. ඒකට තමයි උත්තරය අරගෙන ඇවිල්ලා තියෙන්නේ වියඩ් ජෙට්. මොකද අපිට හරිම සාධාරණ ගානට ෆ්ලයි කරන්න පුළුවන්. අපි මෙහෙ ඉඳන් යන්නේ හොචිමින් වලට.
1: මේක බජට් එයාලයින් එක.
0: යස්.
1: වියජ් එක. බජට් තමයි අපි හඳුනලා දේවල් තියෙන්නේ.
0: හරි.
1: හැබැයි බජට් කියන සංකල්පය අපිට තියෙන්නේ අයියෝ කණ්ඩන්න නැ බොණ්ඩන්න නැ
0: හිරබෙලා
1: ඉඳ ගන්න නැ හිතගෙන දන්නේ නැ යන්න තියෙන්නේ.
0: හරි. එහෙමනේ හිතේ තියෙන්නේ. ෆුට්බෝල් යනවද දන්නේත් නැ.
1: ෆුට්බෝල් යනවද කියලා නෑ කවුරුත් හිතන්නේ නැහැ මිස. ඕගොල්ලෝ හිතන ඇති ඕගොල්ලන් ගෙදර මේ
0: ප්ලේන් එක.
1: ඒකත් ඕගොල්ලන් ගෙදර මිසුන්ට කිව්වේ. ඕගොල්ලන් ගෙදර මිසුත් අහනවනේ. අපිට නිකන් බජට් කිව්වම හිතෙනවා නිකන් අයියෝ නිකන් කිසිම නිකන් තැනක් නැහැ.
0: හරි
1: මනිකන් අපියෝ නිකන් මේ නිකන් මෙව්ව වෙලා යයි.
0: හරි.
1: වියට් ජෙට් එකේ එකපාරක් ගිහින් බලන්නකෝ. ඒකේ ඉකොනොමි ක්ලාස් එකත් කෑලි තුනකට කොටස් කරලා තියෙනවා.
0: හරි. ඕකේ.
1: ඔබ ගෙවන්න ඔබට කැමති පුළුවන් විදිය අනුව ඔබට සැප සම්පත් වැඩිනවා කොහොමටත්. හොඳ ඉඩපාඩුවතු ඉඳ ගන්න පුළුවන්. අලුත් ඒයාක්‍රාෆ්ට්ස්. හොඳටම ඉඩයි මේවා වයිඩ් බඩි ඒයාක්‍රාෆ්ට්ස්. ඒ කියන්නේ බඳ පුළුල් වර්ගයේ ගුවන් යාන තමයි යොදවලා තියෙන්නේ. බණ්ඩාරනායක කටුනායක බණ්ඩාරනායක ගෝන්තුරුපල ඉඳලා
0: හොචිමින් වලට තමයි පියාසර කරන්නේ.
1: යස්. එතනට ගියාට පස්සේ ඔබට තවත් ගමනාන්ත 66ක් තෝරගන්න. මෙහි ඉඳලාම ඔක්කොම ප්ලෑන් කරන් යන්න පුළුවන්. ඔබේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ට්‍රැවල් කරලා ඔබට හොඳ එකක් ගන්න පුළුවන්. සහ ඔබ ජීවිත කාලෙම හිතබනති හොඳ සැපකට ඔබට වියට් ජෙට් එකේ මේ බජට් එයාලයින් එකේ පවා ඔබට ෆ්ලයි කරන්න පුළුවන්. එක එක කැටගරි සඳහන්වලා දීලා
0: තියෙනවා.
1: මතක තියාගන්න ඔයගොල්ලන්ගේ සයිට් එකට ගියත් මෙන්න මේ නම්බර් එකට කෝල් කරත් ඔබට හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්.
0: Call now. 01 1 2 4 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1 4 0 1 1
1: ఓటో ఓట్ వతురాయ్ హొదీన
0: అదింగివరాయ్ అదింగివరాయ్ అది దాహత్తనిదా අපි කිව්වා ලොකු ලිස්ට් එකක් කිව්වා කාගීල්ස් ෆුඩ් සිටි වල මෙගා ඩිස්කවුන්ට් දෙන. ඉතින් කලබල වෙන්න දෙයක්. ඔයා ඒ වෙලාවට කියන්න ඕනේ ආරද. අයියෝ කලබල වෙන්න එපා. මේ ලිස්ට් එක ඉවරුනාට තව ලිස්ට් එකක් දෙනවා කාගීල්ස්.
1: මම එහෙම කියනවා කලබල වෙන්නේ නැහැ.
0: කිසිම නැහැ නේ අර මේ නිකන් අන්‍යෝන්‍ය මේකක්.
1: කිසිම මම එහෙම කලබල වෙන්නේ නැහැ නේ මම.
0: අයගම් බලන්න.
1: හේ! ගාම අපි බලන්න. පෙත්ත ගන්න අමතක වෙලා ඉන්නේ. මං හිතන්නේ එහෙම.
0: එයා නෙමෙයි මේ ඉදිරිපත් කිරීම.
1: හේ!
0: ඔ නයි ගන්න. අනිවාර්යෙන් මේ ඩිස්කවුන්ට් හම්බ වෙනවා. හැබැයි මම මේ දැන් කියන ලිස්ට් එක තියෙන්නේ අද දවසේ විතරයි. හරිද? මෙතන තියෙනවා කුකින් ඔයිල් වලින් පටන් ගත්තම චිකන් සොසේජස් වෙනකන්, ඊට පස්සේ තේකොළ වලින් පටන් ගත්තම බිස්කට් වෙනකන්, අයිස් ක්‍රීම් වලින් පටන් ගත්තම නූඩල්ස් වෙනකන් ඕගලන්ට හොඳ ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් කාගීල්ස් ෆුඩ් සිටි එන්න. අනිතක විශේෂන් කියන්න ඕනේ පොඩි පොඩි ගණන් නෙමෙයි. උදාහරණයක් දෙන්නම්, කුකින් ඔයිල් වලට රුපියල් 620ක ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු ඩිස්කවුන්ට් තමයි මේ විදිහට කාගීල්ස් ෆුඩ් සිටි අපිට දෙන්නේ මෙගා ඩිස්කවුන්ට් විදිහට. අරවින්ද, අපි කැමති සීයේ ශ්‍රී ලංකා ගැන දැනගන්න අලුත් ආරංචි කිහිපයක් මං හිතන ඔබ සතුව තියෙනවා. මයික්‍රෝෆෝන් එක අරවින්දට.
1: දැන් මට මයික්‍රෝෆෝන් එක තියෙනවා. ඔයගේ කවද තියෙනවද?
0: සිරාක් නෑ අනේ.
1: මයික්‍රෝෆෝන් එක උස්සන් එනවා මෙහෙට. මේ මොකද්ද? මේ තියෙන්නේ?
0: නෑ මේකක් ගන්න.
1: නම්බර දෙකක් ඕනේ නෑ.
0: ජනප්‍රිය නිවේදකයනේ මේකක්.
1: නෑ. ජනප්‍රිය නිහතමානී නිවේදකයි. බොරු පම්පෝරිකාරය වැඩන්නේ. ලිපිසිල්. දැන් ඔන්න සීයේ ශ්‍රී ලංකා එකත් කියනවා.
0: හරි.
1: FB page එකේ තියෙනවා කියලා aptitude test එක සඳහා post එක. ඒකේ link එකකින් ඔබට පුළුවන් ඩග්ගාලා එමුණත website එකට පුළුවන් aptitude test එක ලියන්න. Right, අපි පටන් ගමු. මොකද්ද සීයේ ශ්‍රී ලංකා කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ. සීයේ ශ්‍රී ලංකා. ඇයි සීයේ ශ්‍රී ලංකා මෙච්චර වැදගත් මිස් කියන බලන්න.
0: සීයේ ශ්‍රී ලංකා තමයි වරලත් ඝනකාධිකාරීවරේ කරන එකම මාර්ගය. ලංකාවේ තියෙන එකම ක්‍රමය තමයි සීයේ ශ්‍රී ලංකා
1: කියන්නේ. එකම ආයතනය.
0: එකම
1: මාර්ගය නෙමෙයි සීයේ ශ්‍රී ලංකා කියන්නේ ආයතනය.
0: ආයතනය තමයි.
1: ඒක ඇතුලේ මාර්ගය ඉදලා තිබෙනවා.
0: Right.
1: වරලත් ඝනකාධිකාරීවරයෙක් වෙන්න කොමස් කරන්නම ඕනේ නේද මිස්?
0: නැහැ අරවින්ද, ඔයා හරිම වැරදි අදහසක් ඔයාගේ ඔළුවේ තියෙන. අපි ඒක සුද්ධ
1: කරලා මම නොදන්න දෙයක් ඔයන් අහනවා නෙමෙයි.
0: එහෙම නෙමෙයි.
1: හරි. නිකන් ඔයා මෙතන මුදුන වෙන්න යන්න ඕනේ.
0: නිකන් මම
1: උත්තර දෙන්න. මම නිකන් සාමාන්‍ය කෙනෙක් වගේ අහනවා. කොමස් කරන්නම වෙන්නේ. තුරා කියනවා.
0: නෑ කොමස් විතරක්
1: නෙමෙයි. ඔබට කෙමස් කියලා එකක් නෑ කොමස්. කෙමස් කියන්නේ.
0: ඔබ ආර්ට්ස් කරත්, සයන්ස් කරත්, මැත්ස් කරත්, කොමස් කරත්, මොන සබ්ජෙක්ට් එක කරත් ඔබට අවස්ථාව තියෙනවා සීයේ ශ්‍රී ලංකාවේ එකතු වෙලා වරලත් ඝනකාධිකාරීවරයෙක් වෙන්න.
1: ඇයි ඉතින් වරලත් ඝනකාධිකාරීවරයෙක් වෙන්නේ? මොකද්ද ඔය හැටි?
0: ඔයා දන්නේ අරවින්ද? ඒකට
1: අරවින්ද දන්නේ කතාවක් කරලා නැහැ කියලා
0: කිව්වා. හරි. වරලත් ඝනකාධිකාරීවරයෙක් කියලා කියන්නේ ලෝකේ හොඳ පිළිගැනීමක් තියෙන වෘත්තීමය සුදුසුකමක්. ඕන රටකට යන්න. අනිත් එක හිතන්නකෝ, දැන් අපේ ඔෆිස් එකේ මමනේ ඉන්න වරලත් ඝනකාධිකාරී. දැන් බලන්න මට තියෙන සැලකිල්ල බලන්න අරවින්ද. කොච්චර ලොකු බොස් උනත් මොන හරි එක අපේ ඔෆිස් එකේ අනාගතේ කොයි වගේ වෙයි? ඔක්කොම ප්‍රශ්න අහන්නේ
1: වරලත් තමයි. ඔයාට මොකද වරමක් තියෙනවද දන්නේ? ඔයාට වරලත් ඝනකාධිකාරී කියලාක් නැහැ කියලා අපි දන්නවා. ඒ මට්ටමට නෑ යන්න එපා. එහෙම වුණොත් මෙතන දන්නවනේ සුද්ධම කරලා දානවා. එහෙම වුණොත් වඩ මොකද වරමක් තියෙනවද නිකන්
0: හම්බෙන්නේ
1: කියන්න දෙයක් නෑ. මොන දැක්කම
0: ඇත්තට අපේ ඔෆිස් එකේ වුණත් නේද එයාට හොඳ පිළිගැනීමක් තියෙනවා. එයා තමයි සමහරක් වෙලාවට අපේ ඔෆිස් එකේ අනාගතය තීරණය කරන්නේ. හැම දෙයක්ම වරලත් ඝනකාධිකාරීවරයාගේ අතේ තමයි තියෙන්නේ. මේ රන් එක දෙන්න එයා. ඉතින් හොඳ පිළිගැනීමක්, වටිනාකමක් තියෙන වෘත්තියක්, හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් වෘත්තියක්.
1: අද වෙනකොට වරලත් ඝනකාධිකාරීවරයෙක් ඉන්නේ නිකන් මේ account division එක විතරක්
0: නෙමෙයි. yes
1: ලෝකේ උඩම විශාලතම කම්පනීස් වල අද අපිට හම්බ වෙනවා ඒ වගේ අය. ඒගොල්ලෝ CEOලා. ඒගොල්ලෝ ජාමන් ලබා ගන්න. ලොක්කෝ. 40,000ක් විතර ඉතින් ඉන්නවා ළමයි ඕල්ලා. හරිද?
0: Okay.
1: ඉතින් ඔබට පුළුවන් A level results out වෙනකම් මෙතන කල්පනා කර කර මොනවා වෙලාද දන්නේ නැහැ නේ අම්මේ. ඔව් ඒක තමයි අපිත් බලන් ඉන්නේ. ඕවා ඉන්න වෙලාවේ.
0: Yes.
1: ලියන්න මේ aptitude test එක.
0: හරි.
1: විෂය ධාරාව මොකක් වුණත් A level කරපු aptitude test එක ලියන්න පුළුවන්. ඒක පාස් වෙන හරිය ලේසි කියලා ලියපු හැමෝම කියනවා. ඒක පාස් වෙච්ච ගමන් ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්.
0: හරි okay.
1: Results එනකොට මේකේ තියෙනවනේ ස්ටේජස් තුනක් අපි කතා කරනවානේ.
0: මේකේ
1: බිස්නස් ලෙවල් කියන එකේ ස්ටේජ් එක සම්පූර්ණයෙන්ම ඔබට ඉවර කරන්න
0: පුළුවන්.
1: ඒ කියන්නේ ඔබට විෂන් හතරක් ඉගෙන ගන්න.
0: හරි.
1: විෂන් හතරම හරි. හතරම කළා ඕනනම් සුද්දෙක් වගේ ඉන්න පුළුවන් නිකන් ෆස්ට් ස්ටේජ් එක ඉවර කරලා ඩිසెంబර් රිසල්ට්ස් එනකොට. නැත්තම් එකෙන් තෝරගත්ත විෂන් දෙක තුනක් කරලා ඉවර කරලා හරි ඉන්න පුළුවන්.
0: ඔව් ඒකනේ. ඒ කියන්නේ ඔබ ඉස්සරහින් ඉන්නේ.
1: හැම වෙලාවෙම අඟලක් හරි ඉස්සරහෙන් ඉන්න ඕනේ. මොනෝම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ලේසිම නම්බරේ දෙන්න මම මෙතන CA ශ්‍රී ලංකා එකේ 0112 30 20 20 0112 30 20 20. හදිස්සියේ FB page එකට ගිහලා යන්න ඕන තැන හොයාගන්න බැරි වුණොත් මේ aptitude test එක ලියා ගන්න 0112 30 20 20 ට call කරන්න.

0: ෆ්ලයි කන් වෙලාට නම් මම මේවලන යන්න තුර්කි යන වෙලාට මක්කම කැන්සල් කරා මගේ ෆ්ලයිට් ඔක්කොම ඒ ෆ්ලයිට්සල යන්න කැන්සල් තුර්කි 1 2 3 ට්‍රිප්ස් ඕල් කැන්සල් හරි මොකක්දරුවෙන්
1: මේවන්ගෙනගේ අහගෙන ඉන්න අයෝ
0: මගේ රුමේෂ් මල්ලියට කරපු දේට මම දෙන රිටර්න් එක
1: ඒගොල්ලෝ ඉතින් දැන් තමයි ඔක්කොම ටෝක් ඉෂූ කරන්නේ රුමේෂ් මල්ලියා
0: ආ
1: රුමේෂ්ට තමයි කියන බලා ලෝකෙට ලොක්ක කියලා ආයි එයාගේ ට්‍රේඩ් එක එයාගේ ඉන්ඩස්ට්‍රි එක එයාගේ සෙක්ටර් එක එයානේ පොර
0: අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි
1: අපේ ක්ෂේත්‍රය අපිද පොර නෑ අපිට වඩා තද්ද පොරවල් ලෝකෙ ගත්තත් ඉන්නවා මේ ලෝකෙට පොර
0: ඒක නෙමේ ලෝක පූජිත ආයි කතා දෙකක් නෑ
1: අල්ටිමේට් චැම්පියන් මෙයා අල්ටිමේට් චැම්පියන්
0: යස්
1: ඉතින් දැන් නම් මට පේනවා මේ බයෙන් දෙපාවා ප්‍රයිවට් ජෙට් එකෙත් ගෙනියනවා කියලා වගේ එහෙමත් ඇහුණා
0: ආදරය ලැබෙනවා ඉතින් නේද
1: ඒ ඔක්කොම වචනනේ
0: හරි
1: කරයි ප්‍රයිවට් ජෙට් එක දෙයි දෙයි දෙයි දෙයි දෙයි දෙයි
0: ඔව්
1: තාම දීලා නැහැනේ
0: නැහැනේ හරි
1: කවුද ඇත්තටම මේක කළේ LOLC ෆයිනල්
0: යේ
1: ඒ කරේ
0: හරි
1: මේ අපේ මේ රුමේෂ් මල්ලි පළවෙනි ජයග්‍රහණය වාර්තා කරලා වැඩි කාලයක් යන කලින්ම මේ දක්ෂ වඳුර ගත්තා. ගමනක් යනවා කියලා. LOLC ෆයිනෑන්ස් එක අනුග්‍රාහක දායකත්වයේ දැක්වුවා.
0: රයිට් ඕකේ.
1: LOLC ෆයිනෑන්ස් එකකටත් ඕනනම් බැරි කමක් නැහැ. ඉතින් කොච්චර කරපු එකේ ඕනනම් ප්‍රයිවට් ජෙට් එකක් දාලා ඔලිම්පික් සිහිනයට රුමේෂ් එක්කන් යන්න මහලු ගොඩක් කෑවක.
0: ඒකත් ඇත්ත නේද?
1: කමන්නේ. තා ප්‍රයිවට් ජෙට් తీරලන් දෙන්න. ඒ යන්න සෙනග නැත් අපිෙන්. ප්‍රයිවට් ජෙට් දෙක තුනක් යව.
0: ඒ කියන්නේ රුමේෂ්ට මුලින්ම අනුග්‍රහය දක්වලා තියෙන්නේ LOLC ෆයිනෑන්ස්. එයාගේ ගමනටනේ. ඉතින් එයාටත් කවදාවත් අමතක වෙන එකක් නැහැ.
1: පටන් ගන්න තැනදී.
0: යස්.
1: දක්ෂා. කියලා මේගොල්ලන් අනුග්‍රහක දායකත්වය LOLC ෆයිනෑන්ස් දක්වනවා. කොහොමත් හැදෙන මිනිහා කවුද කියලා තේරුම් ගැනීමේ හැකියාව LOLC ෆයිනෑන්ස් එකට තියෙනවා.
0: ඒක හොඳම සාක්ෂියක් නේ.
1: කිසිම මිනිහෙක් උදව් කරන්නේ නැති තැනකදී ඔබේ ව්‍යාපාරය පටන් ගන්න කෑල්ලේදී කවුරුවත් මේව කියලා ඔබට හොඳටම ෂුවර් නම් ඔබේ ගමන ඔබට පේනවා නම් ඔබේ පියවර සාර්ථක වෙනවා වරදින්න හැටියක් නැහැ කියලා. ඒකල්ලත් කෙනෙක් උදව් කරන්නේ නැහැ වගේ තේරුනොත් LOLC ෆයිනෑන්ස් එකේ කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා.
0: හරි.
1: ඒගොල්ලන්ට පේනවා ඔබ කියන කතාව. ඒගොල්ලන්ට දකින්න පුළුවන් ඔබ ඔය දැකලා තියෙන සිහිනේ. ඒගොල්ලෝ දකිනවා ඔබ ඔය කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අනිත් එක ඒගොල්ලෝ දන්නවා රිස්ක් එක ගන්න ඕන තැන්වලදී ගන්න. රිස්ක් එක. ඒ රිස්ක් එක ගන්න ගැනෙල්ලදීනේ ඔය අපේ අතර තියෙන පරතරය ඇති
0: වෙන්නේ.
1: කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගන්න පුළුවන් මිනිස්සු තමයි අද සමාජයේ ඉස්සරහම ඉන්නේ. chance එකක් අරන් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු. හැම සේෆ් මාජින්නයක්ම ඔන් කරගෙන වැඩ කරන්න බෑ. හැම සේෆ් මාජින්නයක්ම ඔන් කරන් වැඩ කරන්න බෑ.
0: බෑ ඒක හරි.
1: හැම සේෆ්ටියක් ගැනම හිත හිත වැඩ කරන්න බෑ. පොඩි චාන්ස් එකක් ගන්න ඕනේ. ඔබ ගන්න ලෑස්තිද? LOLC ෆයිනෑන්ස් ලෑස්ති ඔබට උදව් කරන්න. LOLC එකට පුළුවන් හැදෙන ගහ දෙපැත්තෙන් අඳුර ගන්න.
0: හරි.
1: හැදෙන ගහ දෙපැත්තෙන් අඳුර ගන්න. ඒවා පිරුළු විතරක් නෙමෙයි.
0: ක්‍රියාවලිය.
1: LOLC ෆයිනෑන්ස් එකට කරන්න පුළුවන්. හැමෝම රිජෙක් කරා නම් යන්න එතනට. හැමෝටම පෙනුන්න නැත්තම් යන්න එතනට. ඔය කාටොප් පෙන්නේ නැති එකක් ඒගොල්ලන්ට අනිවාර්යෙන් පෙනේ.
0: නියමයි නේ. නියමයි නියමයි. හරි.
1: මගේ කතාව.
0: කතාව හොඳයි.
1: අසාසිද ඔබ සමට ස්තුතියි ප්‍රයෝජ් ජෙට් එක ගන්න මම අවදාගෙන.
0: මම
1: වාය කතාවක් නෑ නේ මෙතන මම තමයි මෙතන කතාවේ තියෙන්නේ. මේ මයි කතාවේ මං නිත මේ මම ගැන කතාවක්.
0: මේ අපි දෙන්න
1: මම කියලා පොතක්.
0: අපි දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකේ රහස තමයි. ඔයා ඔයා ගැන කතා කරනවා මම මං ගැන කතා.
1: නෑ. ඔයා ඔයාගෙන කතා කරනවා මම මං ගැන කතා කරන්න ගියාමත් ඔයා වගේ.
0: ඒක මේක නෑ කාටවත් අහුවෙච්ච නැති කැලලම් මං හිතන්නේ නේ.
1: ඒක try කරන්න.
0: ඒක try කරන්න. try කරන්න. බලන්න හොඳට අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා.
1: කටහඬ විතරක් නෙමෙයි උගුර පාදන විතර නෙමෙයි මේක try කරන්න. කටහඬයි උගුර පාදනවත් දැනේ පාඩුවේ.
0: ඒක නම් ඇත්ත නේ.
1: ගානක් නෑ මම නැවතුම මම කරදරයක්.
0: මේ මම මේ ඔයා කතා කරන වෙලාවේ අරවින්ද මම ලස්සනට චිත්‍රයේ අවතැන් වූවෝ චිත්‍රයට නැගුවා. ඉතින්
1: ගෙදර කට්ටියම ඉන්නේ.
0: හතර දෙනෙක් ඇඳලා.
1: දරුවෝ ඉඳන්. අවතැන් ඕකලා ගෙදර මිනිස්සුම ඇඳලා. ඔය මිනිස්සු අවතැන් උනේ ඕගොල්ලන්ගේ වැඩ හිඳලා. ඉතින් මේ මිනිස්සුගේ ගේ ගන්නනේ මේ ඔක්කොම ප්ලෑන් එක ඉදින්.
0: දැන් මට මෙහෙම
1: කුට්ටාවේ ගෙදර පොඩි ගෙදර
0: මට ඇත්තට ලස්සනට අඳින්න බෑ. උනාට අපි දන්නවා දක්ෂ ළමයි ඉන්නවා චිත්‍රවලට. ඔය ඉස්සර නම් ඔය
1: මම දැන් දන්නවා ලස්සනට අඳිනවා කියලා ගන්නෑ.
0: හරි
1: අඳින්න
0: කියන දේ තේරුම් ගන්න ඇනේ
1: මට අමාරු මේක නම්
0: අරින්න හරි ඕන විදියට නඳින්න ළමයි ඔයගලට
1: 32 ගන්න හයන්නේ මොනවා 32
0: ඔයගලට නිදහස දීලා තියෙනවා කමර්ෂල් බැංක් එක හැබැයි මාතෘකා දීලා තියෙනවා ඉතින් කැමති මාධ්‍යය පාවිච්චි කරලා ලස්සනට චිත්‍ර ටික ඇඳලා ඒක ස්කෑන් කරලා මෙන්න මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනේ www.arunalusittam.lk තමයි සයිට් එක ස්කෑන් කරා අප්ලෝඩ් කළා. හරිද? අපි පොඩක් කියමුද ඒගොල්ලන්ට තියෙන මාස්ක?
1: මම අවතැන්නු එකක් අඳිනවා. මං තනිකර චිත්‍රේ කළු. කළු පාට කාලා යනවා. මොකද්ද මේ? අවතැන්නු. ඒගොල්ලන්ගේ ජීවිතේ කිසිම ආලෝකයක් නැහැ.
0: නැතන් කියලා රෑට අවතැන්නු රෑට රෑ වෙලාවේ.
1: නෑ එහෙම ඕනේ.
0: අර වගේ වනම් එපා ළමයි. ඒ වගේ ඒවා කරන්න එපා. ඔබ ලස්සන ඔයගලගේ හිතට එන එකක් අඳින්න
1: ඕනේ. ආනේ කපලා දැම්මම නේ බාද. ඒ අදහස නිකන්.
0: ඒක මම දරුවොත් එක්ක කතා කරන මාතෘකාවලදී ඕන වුණා විහිළු තාලු වලට එන්නේ.
1: මම විහිළුෙන් තාලු ජීවත් වෙන මිනිහා. මම විහිළුෙන් තාලු ජීවත් වෙන මිනිහා. ඔය බයිලා නැහැ නේ මං. ඔය බොරු මාර්සින දි කොල්ලෙක් නේ මං.
2: දරුවොත් එක්ක කතා ජී ජී ජී ජී ජී
1: අපි සීනේ ගේන්න මිනිස්සු.
0: මේ රුපියල් 148ක තෑගි වෙන් කළා තින ඔබ වෙනුවෙන් අවුරුදු 4ත් 7ත් අතර දරුවන්ට
1: කෑ ගහන්න එපා දරුවන්ට කන් ගහනවා.
0: කැමැති මාතෘකාවක් යටතේ චිත්‍ර දෙන්න පුළුවන්.
1: දරුවන්ට කන් ගහනවා මයික් එකෙන් කතා.
0: 8ත් 10ත් අතර දරුවන්ට ලස්සන ගෙවත්තක් තමයි චිත්‍රයට නගන්න ඕනේ. 11 13 ළමා රැකවරණය 14 16 අවතැන් වූවෝ. ඉතින් මේ චිත්‍රය
1: කවදාත් ඔයගොල්ලන් ලස්සන ගෙවත්තක් කියන ගන්න අඳින්න බැරි වෙන්නේ. අපි දැකලා වත් ඇටි.
0: සෙන් ගාඩන් එකක් තියෙන්නේ.
1: සෙන් ගාඩන් නැති.
0: සෙන් ගාඩන් එකක් අඳින්න කිව්වොත්
1: මදුරු කීටි අලි වගේ. සෙන් ගාඩන් එක.
0: මේ මේ මේ ගාඩන් එකේ මදුරෝ හිටියට ගියේ ඇතුළට මදුරෝ එන්නේ නැණි. ගාඩන් එකේ හිටියට කමන්නේ සත්තුත් කොහේ හරි ජීවත් වෙන්නේ.
1: අනේ අර PH අයල යන්නකො මම මේකවල ඇඩ්‍රස් එක දෙන්නම්. ඔයාලා ගාඩන් එක මදුරෝ ඉන්නවා ගාඩන් නැහැ කියලා.
0: නෙවෙයි නිකන් සාමාන්‍ය සාමාන්‍ය
1: මිනිහ. ආ උන්ගෙන් අහුවාම කියනවා ඩෙන්ගුද බලා.
0: ඇයි තිත් තියනෝනේ?
3: නෑ නෑ නෑ ඩෙන්ගු මෙයි. අපි බලලා.
0: මම මේ කතාව කියන ඉවර කරන්න. අවසන් දිනේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකල් දීර්ඝ කළා දීලා තිනෝ අරුණලු සිත්තම් චිත්‍ර තරඟයට. අපි කිව්වා හැම දිස්ත්‍රික් එකකම වැඩිම චිත්‍ර ප්‍රමාණයක් එවන ඉස්කෝලවලටත් ලොකු තෑගි දෙන්න කමර්ෂල් බැංක් එක ලෑස්තිලා ඉන්නවා. ඉතින් මේ දවස්වල අඳින්න චිත්‍ර ටික අඳින්න හරිද? ඇඳලා අප්ලෝඩ් කරන්න. දැන් අර
1: ඔයාලට අඳින්න දෙයක් නෑ නේ. ඇඳගෙන ඉන්නේ. Good one, good one, good one, good one. සින්දු කියලා ඉවරද දැන්?
0: දැන් මදුරුවගේ කතාවට යන්නේ. ඇයි අපි මදුරුව
1: ආ මදුරුව කතාවට යනෝනේ.
0: දැන් කොච්චර වත්තේ පිටියේ මදුරුව හිටියත් ගේ ඇතුළට මදුරුව වෙන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය.
1: 2020 අපි රෙකෝඩ් එක බ්‍රේක් කරන්න යන්න ඕනේ. වැඩිම ඩෙන්ගු වාර්තා වුණු රට විදියට පළවෙනි සම්මානය.
0: No thanks.
1: ලක්ෂයකට කිට්ටුයි ඩෙන්ගු රෝගීන්. ඒ අපි මරණ කයක් කිව්වද?
0: මරණ
1: බර ගණක් ඕනේ.
0: මට මතක නැහැ හරියට.
1: මරණ ගණ හරියට කියන්න ඕනේ.
0: හරි. ඒකත්.
1: ඉතින් මෙහෙමයි. ත්‍රෙඩ් එක තාම ඉවර නැහැ. ඔන්න මේ බාගෙට වැහි දෙයක් විතර ගියා කියන නේද? අප්පා.
0: ඉවරයි නේ.
1: අපසතියකින් බලන්නකෝ. එකම හඳයි.
0: මන්නම් මරන්නේ
1: අප්පුඩි ගහුවා මදුරුව සතුරු වුණා අනේ අපිට අප්පුඩික් ගහනවා කිව්වා
0: පාටිය
1: එලෙමෙක්ස් තමයි හොඳම ප්‍රොඩක්ට් එක කරේ කාලීන ප්‍රොඩක්ට් එක හැදුවේ
0: yes of course
1: ඒගොල්ලෝ හැදුවා ඒගොල්ලොන්ගේ මොබ ගත්ත අර ස්ලයිඩින් ඩෝ එකට ඒකේ ලස්සන නැති වෙන්නේ නැති විදිහට මදුරුවන්ට එන්න බැරි වෙන විදිහට ඔබට හොඳට මේක හැයි ගාලා ඇරලා තියන්නත් පුළුවන් ඔබට ලස්සන මෙෂ් එකක් හැදුවා ඇලුමිනියම් වලින්ම ඒක සවි කරගන්න ළඟම තියෙන ඇලුමික්ස් ප්‍රදර්ශනාගාරයට යන්න ඇලුමික්ස් ප්‍රදර්ශනාගාරයේ ගෙදර නගන්න ඔබ යන්නේ ඇලුමික්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා මෙහෙම මෙහෙම විස්තර එක්කවා මේගොල්ලෝ මෙෂර්මන්ට්ස් අරගෙන ලස්සනට ප්‍රොඩක්ට් එක හදලා දෙයි. හරිම ෂෝක්. ඔබට ඉතින් රෑ එළි වෙනකන් හරි කමන්නේ හොරු කරදර එමු.
0: මුකුත් නැත්තම්
1: ඉතින්. හොරු කරදර නැත්තම්.
0: හරි.
1: රෑ එළි වෙනකන් හරි ඔබට මේක ඇරලා තියාගන්න පුළුවන්. හොඳ සුළඟයි. හොඳ සනීපයි. රස්නේ දවසක වුණත් ඉතින් ඔබ කොහොමද හදලා තියෙන්නේ මේ පැත්තෙන් හුළඟ ඇවිල්ලා මේ පැත්තෙන් හුළඟ ගලාගෙන යන විදිහට ගෙවල් හදලා තියෙනවා නම් ඔබට පුළුවන් ඔබේ ස්ලයිඩින් ඩෝ එකට මේ මෙෂ් එක දාලා ඕලාව කරලා තියෙන මදුරුවන්ට ඉන්න බෑනේ.
0: රයිට් රුපියල් 1500ක් අතේ තියෙනවා නම් ඔබ දන්නවද දැන් මේ වෙලාවේ වුණත් ඔබට හොඳ පාටි ස්පීක් එකක් ගන්න පුළුවන්කම තියෙනවා අබාන්සල්ට පින් සිද්ධ වෙන්න. හරිද? මොකද පෝටබල් ස්පීක් එකේ ඉඳලා පාටි ස්පීක් එකකට වෙන කන්මේ රේන්ජ් එකම අබාන්ස් ඔඩියෝ ගාව තියෙනවා රුපියල් 2799 ඉඳලා ස්ටාර්ට් කරනවා. අර පොඩි එක රුපියල් 2799 එකට. හරිද? ඊට අමතරව දැන් කිව්වනේ මම 1500ක් ගෙවලා මූලිකව ගෙවලා ඉතුරු ටික පොඩි පොලියක් එක ටික ටික ගෙවාගෙන යන අවස්ථාව හදලා තියලා තියෙනවා සහ අවුරුද්දක වගකීමකුත් හම්බ වෙනවා. buyabans.com සයිට් එකට ගියා නම් තියෙන ස්පීකර්ස් මොනවාද ඒකේ ෆීචර්ස් මොනවාද ඔක්කොම දැනගන්න පුළුවන්. අපි කියන්න පොදු ලක්ෂණයක් තියෙනවා හැම එකකටම මයික් එකක් හම්බ වෙනවා. අර ලොකු ස්පීකර් එක හැම එකටම මයික් එකක් හම්බ වෙනවා රේඩියෝ එක තියෙනවා. පොදු පොදු ලක්ෂණයක් මම ඔන්න කියව.
1: රේඩියෝ තියෙනවා රේඩියෝ තියෙනවා.
0: LED ලයිට් සිස්ටම් එකක් තියෙනවා.
1: අපි කතා කරනකොට ඔයගොල්ලෝ අපේ රේඩියෝ එක දාලා ඒකේ ලස්සන ලයිට් කැරකෙන්න දාන්න ඕනේ. රයිට්?
0: ඔබටත් කතාවට එන්න පුළුවන් මයික් එකක්
1: ගන්න ඕනේ.
0: නේ.
1: කිසි කෙනෙක් ඔබත් කතා කරනවා.
0: කතා කරනවා.
1: ඔව් ඔව් ඔව් ඔබට ඔබට
0: ගන්න. ඔව් අරවින්ද.
1: ඔව් අපි දෙන්නා කතා කරමු කියන්න. ඔව් ඔව් අරවින්ද. ඔව් ඔව් ඇත්ත ඇත්ත ඇත්ත කාලා ඔබත් සීන් එකේ ඉන්න පුළුවන්.
0: යස් අනිවාර්යනේ. අපිත් එක්කම ෂෝ එක කරන්න
1: පුළුවන්. හ්ම්. රයිට්. අපි පොඩි බ්‍රේක් එකක් කරන් එන්නම්.
0: හා

0: පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750 අමතන්න
2: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක් ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
4: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117888666. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ලොකු කරලා නේද?
6: නැතුව සර්. LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to
1: be. ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 705 555 අමතන්න.

0: පිරෙන්න සියත
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 3020.
3: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයි.
5: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
3: අති විශ්වසනීය ගමනකට Chetak Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pierce e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0111475555 අමතන්න.
4: මාර්තුලපිට වාර්තා කබන කෝටි 8 NLV තනරේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයද ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා
5: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
6: Dapansika aduma masika parikeyakata audio system ekak karaganna.
7: Avance ken ona deyak adagewanna ganna.
8: Avance ticket pay.
9: CFR FM.

0: අරවින්ද අරවින්ද මේක කියන්න පුළන්ද බලන්න. Toast the cakes, the pasta. Toast the cakes, the. Toast the cake, the pastry pasta. Kilege. Ane mari ega thale amathukuna.
1: Toast the cake, the pasta.
0: Ai ape ara palwatta butter eke jingle eke yanne. Toast the cake, the pasta, pasta. Rasa kara ganna honda. Eka nikan. Tongue twist ekak wage
2: ne. Nalino toka waradda waradda 100 gamanak vithara kiyanne atte.
0: Toast the cake, the pasta, pasta.
2: Post post da kiyanne monada polo
0: pastry pastry pasta kiyala tiyenne eka amaru kiyanne ne
2: pastry pasta
0: toast the cakes the pastry pasta rasakara ganna honda talwatta bata ona ekakata dala kanna ona ekak ona kaemak rahai roti kanna
2: roti gana kiyala naddha geethiye
0: toast the cake the pan roti gana roti tin
2: roti gana kiyala naththam
0: appa appulta niyama ne හල්වත්ත බටර් චුට්ටක් උණු ආප් එකකට දාලා ගන්න. ඒක නිකන් මේම දිය වෙලා
2: යනවා. ආප්පයි ලුණු මිරිසුයි බටරුයි. මතක තියාගන්න.
0: මැචින් මැචින්.
3: මතක තබා ගන්න. හොඳින්
0: මතක. හරි.
2: ආප්ප සමග නැත්නම් පාන් ඔක්ක උනත්. ලුණු මිරිසක් හදලා බටර් පොඩක් ගාලා. හොඳින් මතක තබාගෙන ගායනා ගන්න.
0: මරු මාරයි නියමයි. එලකිරි හරිනේ පැල්වත්ත බටර් ගන්න. මොකද මාකට් එකේ අපිට හම්බ වෙන අඩුම ප්‍රයිස් එකට තියෙන බටර් එක ලංකාවේ නිෂ්පාදනයක් නිසා අපිට ඉතින් අඩුම ප්‍රයිස් එකට පැල්වත්ත දෙනවා.
2: පැල්වත්ත බටර් බඩත් කෑ ගැව්වා. කෑම ගැන කතා කරලා
0: ආසයිනේ. කෑම ගැන කියන අපි තව බලමු. කෑම ජාති
2: නම්
0: තව කෑම අපි කියලා ඉවරයිනේ. කෑම ජාති ටික රයිට්. අපි නිින්ද ගැන කතා කරමු. ඔය සමරකලාට කෑවට පස්සේ එනවා නේද නිකන් ලාවට ඔෆිස් එකේ ඉන්න වෙලාවට.
2: ඒක බුද්ධිමත්.
0: ඒකට බුද්ධිමත්. හා ඕකේ.
2: බුද්ධිමත් වෙනයි නිදිමත වෙනයි.
0: මට ඉන්න බෑ වෙලාවට.
2: බුද්ධිමත් නම් ඔය මොකක් හරි වෙලා එන්න බලනවා. නිදිමත ගොඩක් අය නිදිමත තමයි ප්‍රශ්නේ.
0: හ්ම්
2: හ්ම්. අපි හිතනට වඩා වැඩි ප්‍රමාණයක් මේ නිින්ද පිළිබඳව ප්‍රශ්නේ හින්දා දුක් විඳිනවා. අනේ කොච්චර ට්‍රයි කරලා නිදාගත්තත් උන්තර අතපය හොදලා නෑ. උණු වතුරෙන් කකුල් හොදන් ඇවිල්ලා.
0: ඕ නේ.
2: අද නම් නිදා යනවා. ඉන්නෝ ඇස් දෙක වහගෙන හැම සද්දෙම ඇහෙනවා. හැමෝම කතා කරනවා ඇහෙනවා. දාහත් ජාති හිතනවා. හීනියක්ද මේ බලක නැහැ. නිින්ද කියලා නැහැ තාම.
0: එකේකේම ඔලුවට එනවා සමර ක්ලවුඩ් එකේ වැඩ එනවා මේව එනවා.
2: එහෙමනම් මට හිතෙනවා ඔබට නෙගටිව් එනර්ජි පැත්ත වැඩි.
0: ආ ඕකේ.
2: ඔබ ටිකක් ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් කරනවා ඇති. වෘත්තීය බරපතල ඇති. ආය මොන කෝටිපතිය වුණත් වැඩක් නැහැ. නිින්ද පහසුවෙන් ළඟා වෙන්නේ නැත්තම්. නමුත් ඔබ බය වෙන්න එපා. ඔය ඔක්කොම සල්ලි අපිට ඕනෙත් නෑ.
0: හරි.
2: වැලන්ටිනෝ ඉටලි කියන්නේ එහෙම දත ගලවන මිදලක් මුදලක් අය කරන මෙට්ටයක්
0: නෙමෙයි.
2: නෙමෙයි. ඔබට දැන් බැලුව වැලන්ටිනෝ අම්මෝ ලක්ෂ 7 8 ගන්නවා ඇති. ඔබ වැරදි.
0: හරි.
2: අනිවාර්යයෙන්ම වැරදි.
0: හ්ම්
2: හ්ම්. එහෙම වේදමක් වෙන්නේ නෑ.
0: හා ඕකේ.
2: දැන් එහෙම ගන්නත් බෑ දැන් මාකට් එකේ මෙට්‍රස් එක තියෙනවනේ කම්පිටිෂන් එකක්ත් තියෙනවා.
0: නමුත්
2: මේගොල්ලන්ට කම්පිටිෂන් එකක් නැත්තේ මේව ඇවිල්ලා ෆන්ක්ෂනල් රේන්ජ් එක. හ්ම්
0: හ්ම්.
2: මෙට්ට හදලා මාකට් එකේ විකුණන මේ තව ලීබරු සාප්පුවක් වගේ ගන්න නෙවෙයි.
0: ඔව් ඒක හරි.
2: මෙට්ට ටෙක්නොලොජි එක ආපු මෙට්ට රේන්ජ් එක ලංකාවට හඳුන්වලා දෙන්නේ වැලන්ටිනෝ ඉටලි.
0: හ්ම්.
2: කවුද මේකේ? මේක කවුද? කවුද කරන්නේ?
0: ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්.
2: ලිමිටඩ් ආයතනය තමයි කරන්නේ.
0: හරි.
2: ඉතින් ඔබට නිින්ද යන්නේ නැති හේතුව වෙන්වෙන් වශයෙන් අඳුන ගන්න ඒගොල්ලන්ට තාක්ෂණය තියෙනවා. ඒකට හරියටම ගැලපෙන මෙට්‍රස් එක දෙන්න ඒගොල්ලන්ට දැනුම එක්ස්පීරියන්ස් එක කියන ඔක්කොම තියෙනවා. ඉතින් අපිට ඕනේ ඔබ මෙතනට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක විනාඩි 15ක් 20ක් පැය භාගයක් කියන නම් හොඳම කාලයක්.
0: හරි.
2: ඔබට පැය භාගයක් ගත කරගන්න පුළුවන් නම් ඔබ ජීවිතේ ගන්න හොඳම තීරණේ මෙට්ටගෙන ගන්නවා. ඔබට කිසි දවසක ඔබ හිතුවෙත් නැති හොඳ සොලූෂන් එකක් මෙට්ට දිගේ ඔබට අරන් යන්න පුළුවන්. මට කියන්න බෑ තාම ඔබට ගැලපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා. මට ඔබගේ නිින්ද නැති ප්‍රශ්නේ තේරුම් ගන්න.
0: හරි.
2: මට නිින්ද නැති ප්‍රශ්නේ කිව්වොත් මට මෙට්ටේ නම කියන්න පුළුවන්. නමුත් ඒක ඔබ දන්නෙත් නැත්නම් ඔබට එතන ගිහිල්ලා ඒක හොයා ගන්නත් පුළුවන් පොඩි වෙලාවකින්. ඔබට ඇයි මෙච්චර කරලා නිින්ද යන්නේ නැත්තේ කියලා.
0: මට පොඩි කාලේ ඉඳන් මගේ හිතේ වැඩ කරන දේවල් තමයි අරවින්ද තාක්ෂණය සහ કૃත්‍රිම බුද්ධිය ගැන මට ආසයි විස්තර දැනගන්න හොයන්න. ඊට පස්සේ ස්මාර්ට් නිවාස ගැන අහලා තිබ්බට දැකලා නැහැ. ඒ ගැන තොරතුරු හොයන්න ආසයි. ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් විදුලි සන්දේශ කටයුතු ක්‍රීඩා ඔය පැත්තේ තියෙනවනේ අලුත් තාක්ෂණ එකතු වෙලා ආපු අලුත් දේවල් ඕවා ගැන විස්තර අහලා තිනවා. හැබැයි ඇහැට දැකලා නැහැ. තව දේවල්
2: තියෙනවා.
0: අපි ගත්තොත් අනාගත ප්‍රවාහණය ගැන ගොඩාක් කතා අහලා තිනවා. එක එක ෆිල්ම්ස් වල දැකලා තිනවා. ඒ තාම
2: ඒවා ආවද නාවද එනවද නැද්ද කියලාත් අපි දන්නේ
0: නැහැ. ඒක නම් ඇත්ත. තාම ඇහැට අහු වෙලා නැහැ.
2: එච්චරයි
0: ඉතින්. නෑ නෑ. ඉතින් දැන් මොකද?
2: නැති බණේ තමයි ඉතින් මේ කියන්නේ නේ. නෑ බෑ. ඒකද මේ කියන්නේ?
0: No. හෙට දවසේ ඉඳන් ඕගලන්ට විශේෂ අවස්ථාවක් තියෙනවා NSBM හරිත සරසවි භූමියට ඇවිල්ලා ඕගලන්ට මේ දේවල් සිහිතේ හැටියට බලා ගන්න.
2: සිහිතේ හැටියට.
0: සිහිතේ. සිතේ හැටියට කියලා
2: කියන්නේ. සිතේ හැටියට.
0: සිතේ හැටියට. ඔව්.
2: සිතේ හැටියට කියන්නේ. හිතේ හැටියට.
0: හිතේ හැටියට.
2: අත්තපත්ත ගාලා බලා ගන්න පුළුවන් එක්සිබිෂන් එකක් තියෙනවා NSBM පරිශ්‍රය ඇතුලේ තියෙන.
0: හරි.
2: ඔබ යන්න ඕනේ හෝමගම පිටිපනේ ඒගොල්ලන්ගේ. දැන් අපි මේ පැත්තට කියන්නේ අපේ এডুকেෂන් හබ් එක කියලා කියන්නේ. knowledge hub එක අපේ රටේ.
0: Yes of course.
2: Right? ඉතින් එතනට ගිය වෙලාවේ එක්සිබිෂන් එක විතරක් නෙමෙයි. දරුවෙක් මේ පාර නෙමෙයි ඊළඟ අවුරුද්දේ හරි තවත් අවුරුදු දෙක තුනකින් හරි විශ්වවිද්‍යාලයකට යවනවා නම් ඔන්න ඔය NSB එකටම යවනවා. එතනින් තමයි අපේ වැඩේ කරගන්න පුළුවන් කියලා ඔබට තේරුම් ගන්නත් හොඳ වෙලාවක් මේක. එක්සිබිෂන් එක බලන ගමන්
0: හරි
2: NSBM හරිත සරසවිය කොයි වගේද කියලා බලන්නකෝ.
0: ඔව් නේද? ඇවිදලා
2: බලන්නකෝ ඒක. ළමයාත් එක්කන් ගිහලා බලන්නකෝ ඒකේ ආස හිතෙන් නැද්ද බලන්නකෝ. අපිට යන්න හිතෙන් නැද්ද බලන්නකෝ මුලින් ඉඳලා.
0: ඒක හරි.
2: හරිම ලස්සනයි එතනන.
0: මේ එක්සිබිෂන් එක ගැන අපිට අග්ගාල මතක් කරන්න. මම කිව්වනේ හෙට අනිද්දා ඉන් අනිද්දා සිකුරාද සෙන්සුරාද ඉරිදා කියන දවස් තුනේ තියෙන උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් ඕගලන්ට මේ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන අවස්ථාව තියෙනවා. NSBM Green Future Expo 2026. වණික වන්න. ඇයි ලිකු? මොටි 4ක් ෆික්ස් ඩිපොසිට් දාලා තියෙනවා. දැන් කාලයක්
2: පොට්ටක් ඉන්න මට මේකට හිනා වෙලා පිළිවෙලක් වෙන්න දෙන්න වැඩිකේ.
0: හා හිනා වෙලා.
2: ඒක
0: ග්‍රීන්. මම ලස්සනට කියන්නම් එහෙනම්. NSBM Green Future Expo 2026.
2: තාමත් කියවෙන්නේ කියවෙන්නේ කමක් නෑ. බැරි එක
0: බැහැ. කෝටි 4ක් විතර ෆික්ස් ඩිපොසිට් දාලා දැන් කාලයක් තිස්සේ ඉතින් ඔය පොලියක් හැදිලා එහෙම තියෙනවා. හොඳයි ඉතින් කීයේ කියාරේ එකතු වෙනවා. හැබැයි මම හැමදාම හිතුවා ඒ සල්ලි වලට මොකද කරන්නේ? මම මේ සල්ලි වලින් වැඩක් ගන්නෙ කවදද? මගේ ඔළුවේ වැඩ කරපු දෙයක්. අරවින්ද ඔයාට කියන්න ප්‍රයිම් million dreams prime million dreams alin
2: wala ingreesi deviyo oyata aashirwada karala neha wage neda
0: ada pala dorin
2: siwalta adhipati devi kenek innawa
0: oh
2: eka nam english
0: yes pala dorin panel agihilla wage adu dawase mata man dannae mokak welada kiyala
2: wa english deviyanta pudu pooja pawathwan english deviyanta
0: අරවින්ද මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් මම මේ වැඩේට අත ගහන්න ලෑස්තිලා ඉන්න කෙනෙක්. මම ඔයාගෙන්
2: අහන්න.
0: මොකක්ද මේ prime million dreams? මොකක්ද මේ වැඩසටහන?
2: prime million dreams okay. මට කිය ගන්න.
0: වාගේ
2: ඉංග්‍රීසිද මේ? අපිත් එක්ක තරහ වෙලාද?
0: එක්ක මේ show එක english වලින් කරන්න ඕනේ අපි. නැත්නම් single වලින් කරන්න. භාෂා දෙක තුනක්.
2: හරි.
0: හරි.
2: දැන් ඔබ දන්නවනේ සිය වසක වැඩ කරා අවුරුදු 30කින් සිය වසක වැඩ කළ 30 වසක් එහුණානේ සින්දුව මම කිව්වේ
0: නෑ
2: මේ ඉතින් ප්‍රයිම් අපි අඳුන ගන්නවා ඉඩම් වලින් ගෙවල් වලින්
0: ඊට
2: පස්සේ අපාර්ට්මන්ට්ස් වලින් දැන් ප්‍රයිම් යෝජනා කරනවා මෙහෙම ඔබට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්
0: ප්‍රශ්නයක් නෑ yes
2: ෆික්ස් ඩිපොසිට් එකකට දාලා තියලා නිකන් ඔහේ තියන්න සල්ලියකට වඩා සල්ලියක් ඔබට තියෙනවා නම් ඔබට එකපාර වටිනාකම ගෙවා ගන්න පුළුවන් නම් ප්‍රයිම් ඔබට යෝජනා කරනවා ඒගොල්ලෝ තෝරගෙන තියෙන ඒගොල්ලන්ගේ හොඳම ව්‍යාපෘති ගණනාවක් ඒවයි තියෙන යුනිට්ස් වලින් ඔබ මොන හරි එකක් ඔබ සල්ලි සම්පූර්ණයෙන් දියලා ගන්නවා නම් ඔබට කිසිම වෙන අමතර යෝජනා රෝමේව කොන්දේසි නෑ.
0: හරි.
2: 15% ෆ්ලැට් ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපි සමහර ඒවා ගණන් හදලා බැලුවා.
0: හරි.
2: ලක්ෂ 100ට එහා සේව් වෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එකපාර සල්ලි ගෙවනවා නම් ඒ 15% ඩිස්කවුන්ට් එකට.
0: නියමයි නේද?
2: ඒක මාර වැඩක්. මේක ලේසි නෑ ගන්න.
0: මෙතන ලෑන්ඩ්ස් තියෙනවා. ඊට
2: පස්සේ ලෑන්ඩ් බිලොංග්ස් ටු මී.
0: අපාර්ට්මන්ට්ස් තියෙනවා, විලාස් තියෙනවා.
2: This apartment belongs to me.
0: Yes.
2: This villa belongs to me. එකපාර ගෙවන්න පුළුවන් නම් 15% කොන්දේසි විරහිත ඔබට හම් වෙනවා. කෙනින් මේ ගාන එහෙම් පිටින් මයින් කරනවා. අනිත් හිතා ගන්නත් බැරි වෙයි. තියෙන සල්ලියක් තියෙන මොනාරි කියන සල්ලියක්.
0: තියෙනවා.
2: ඉතින් ඔබ 13 22 කට කතා කරන්න.
0: හරි, ඔකේ.
2: ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කොච්චර තියෙනවද කියලා මොනවා මොනවාද ප්‍රොජෙක්ට්ස් කියලා පොඩ්ඩක් ඔබට අහගන්න පුළුවන්. මම දැක්ක මම ලිස්ට් එක අපි ඊයේ කිව්වා. ඇත්තම කියනවා නම් ඒගොල්ලන්ගේ හොඳම ප්‍රොජෙක්ට් සෙට් එකෙන් තමයි ඒගොල්ලෝ සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔබට 15% ඩිස්කවුන්ට් 15%ක් කියන්නේ නිකන් හිතන්න ලක්ෂකින්
0: 15000ක්
2: ලක්ෂ 10000කින් 150000ක් ලක්ෂ 100කින් ලක්ෂ 15000ක් නිකන් පුඩක් අල්පනකල් පුඩක්
0: කල්පනා
2: කරන්න කියන්නේ කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නැහැ.
0: රයිට් දැන් හිතන්නකෝ අද ලොතරැයියක් ගත්ත රෑ ඇදෙනවා ලොතරැයිය. මෙන්න මෙන්න කරන්න ඕනේ දේවල් හරිද?
2: මෙතන ඕන තැන අපි දැන් දේලා තියෙන්නේ. මේ දෙක අපි ළඟ කියන්නේ ළඟ.
0: Yes අපි දැන් බලමු ලොතරැයි ගන්න. මං කියන්නේ අපේ ලංකාවේ ඉන්න ලොතරැයි ගන්න හැම මිනිස්සයටම පොඩි හරි දිනුමක් ඇදලා තියෙනවා. මං ඒක විශ්වාස කරනවා. හැබැයි ලොතරැයි ගන්න මිනිස්සෙක් වෙන්න ඕනි පොඩි හරි දිනුමක්
2: වෙන්න පුළුවන් නේ.
0: ඇදිලා ඇති අනිවාර්යෙන්. ඒ දැන් එහෙම වෙලා ඔබට හොඳ මතක සටහන් නැති NLB ලොතරැයි එක ඒ ගැම්මත් එක්කම ටාගට් කරන්නේ ඒගොල්ලන්ගේ කෝටි ගණන් වල තියෙන සුපිරි ජයමලු. මම නම් කියන්නේ දිගටම මේක අරගෙන ගියොත් කවදා හරි දවසක ඔබට ඇදෙනවා. ඒකයි නවත්තන්න අරවින්දටත් බෑ මටත් බෑ. හරි.
2: ඇයි ඇයි ඉතින් අපි නවත්තන්න යන්නේ ඒක?
0: නිකන් ඉතින් කිව්වේ.
2: ඒ වෙනකම් ඕනේ දෙක කතා කියන්නේ බෑ. අපි මොකටද මේ කාටරේ මිනිහ ලොතරැයියක් හදන්න ගිහින් මෙයන් තකහනේ නවත්තර. මොකක්ද මේ මොකක් මොන මල විකාරයක්ද මේ? නිකන් මේ නිවේදිකා මේ ඔයගේ මේ ඇලවුන්ස් කරනව හරිනේ ඔයගේ.
0: ඇලවුන්ස් නෙමෙයි අනවුන්ස්.
2: ඇනවුන්ස් වලට බැරි නේද ඇලවුන්ස් නේ කරන්නේ. ඇනවුන්ස් කරන්නේ අපි. ඔයා කරන ඇලවුන්ස්. ඇලවුන්ස් වත් කරගන්න බැරුව ඔයනම්.
0: හරි. ඕකේ අපි NLB එකේ මේ දවස්වල කතා කරනවා ඒගොල්ලන්ගේ මෙගා පවර් ලොටරි එක ගැන. දන්නව නේද කෝටි 47ක ඊට පස්සේ කෝටි 23ක ජයමලු දෙකක් දුන්න එකම ලොතරැයිය. එච්චර ලොකු. යා.
2: දන්නේ. ඕව දන්නේ.
0: දන්නවයි. එක මාරිදට වෛරල් වුණානේ Facebook වල.
2: වෛරස් එකක් වුණානේ. වෛරස් එකක් යනවා නේද අසල.
0: මොකද වෛරස් එක?
2: වෛරස් එකක් නේද? යන්නත යන්නේ. ආව නැත්තන්නේ.
0: හරි අපි ඊට පස්සේ ලොකුම ප්‍රශ්නයකට උත්තරයක් ලංකා ටයිල්ස් හොයාගෙන තිනවා. ඉතින්
2: ඒකද අපි කතා කරන්නේ.
0: ඒක නැත්තම් අපි මොකද්ද කියන්නේ?
2: අපි කූල් රූෆ් ටොප් ටයිල් එක නම් දැන් ඉතින් රූෆ් ටොප් එක රත් වෙනවා. අම්මෝ වසන්න මේ මේක නම් මරනවා. AC දාලා ලයිට් බිල් ගල ඉවරන්නේ. මරනවා මරනවා. එක්කෝ රසින්ද මරනවා නැත්නම් ලයිට් බිල් ගල මරනවා කියලා. එහෙමනම් ඔබ යන්නේ.
0: හරි.
2: කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන අපි ඔබට කියලා තියෙනවා. ඒක ආයි නැවත නැවත කියන්න දෙයක්වත් නැහැ. ඔබ ඒක දැනට මේක ඔබ ගාවේ තියෙනව නේද? මං හිතන්නේ ඔබේ මොනවද ඒකට කියන්නේ අර අනිවාර්යෙන්ම රූෆ් ටොප් එකේ වැඩේ එකකින් පිළිවෙලක් කරගන්න ජීවිත කාලෙම ලයිට් බිල් ගෙවන එක නතර කරගන්න පුළුවන් එකකින් අපි අද කතා කරන බඩ මොසයික් ටයිල් ගැන.
0: හා ඕකේ.
2: මමත් අපේ ගෙදර පොඩි කැලේට මොසයික් ටයිල් ඇල්ලුවා. අයි දන්නවද? මේ මොසයික් ටයිල් වල ගාන වැඩි මෙයා. හ්ම් හ්ම්. මම ගත්ත ඇත්තටම ලංකා ටයිල් එක නෙමෙයි. ඒ දවස්වල එක එකන තනින් තනින් පොඩ පොඩ ගෙන්නවා.
0: හරි.
2: මම හැමදාම හිතා අයියෝ ලංකා ටයිල් එකෙන් මේ මේවා හැදුවා නම් කොච්චර ලේසිද? අනේ බලන්න කාලෙට පස්සේ ඒගොල්ලෝ හදන්න ගත්තා. අද වෙනකොට ඒගොල්ලන්ගේ මොසයික් ටයිල් රේන්ජ් එක මම මේ පාර ඒගොල්ලන්ගේ ෆැක්ටරි විසිට් එකට ගියාම මාව ගෙනියන්න බෑ එතනේ. මම අර මොනවද මොසයික් හදන තැන තමයි යන්නේ. ඒ චූටි ලස්සන පුංචි පුංචි චූටි කොටු කොටු වගේ රවුම් රවුම් මොත්තම් මොත්තම් ඔය කැලි ලස්සන මෙෂ් වල සෙට් කළේ ඒවා දාපුවා. මට හිතෙනවා මොන ලස්සනක්ද මේක ගෙදරකට. ඔයා කියන්නේ දැන් මොසයික් ඉස්සර මල්ලේ ඉතන වොෂ්රූම් වගේ තැන් වලට දැන්.
0: හරි.
2: ඔයා කියන්නේ
0: කිචන්
2: එකේ අර තියෙන්නේ මොකද ඒක නෙන්නවනේ වෝටර් ෆ්ලෑෂ් එකද මොකද අර බිත්තිය වගේ කැලේ.
0: ඔව් තියෙනවානේ මම හිතන්නම දන්නා.
2: මේ
0: පැන්ට්‍රි එක උඩ තියෙන අර නිකන්නේ කැලක්.
2: මොකරි. හරිද? ඒ අර බිත්තිය වගේ කැලේ.
0: හරි.
2: ඒ වගේ තරකට අල්ලව මා ලස්සනයිනේ.
0: නෑනේ ලස්සන ඩිසයින්ස්
2: තියෙනවා. මාර ඩිසයින්ස් තියෙනවා.
0: හරි.
2: දැන් නම් පූල් වලට ඒවමයි අල්ලන්නේ.
0: හ්ම්
2: හ්ම්. පූල් එකට
0: හ්ම්.
2: ඒවමයි අල්ලන්නේ.
0: අමනම් අපේ බිත්ති හතර තියෙනවානේ එක එක බිත්තියකට නිකන් ෆීචර් වෝල් එකක් කරලා එහෙම දාලා තිනවා මොසයික් වල. මාර මාර ලුක් එකක් ගෙදරට ඇවිල්ලා තියෙන ලුකු චේන්ජ් එකක් වුණා ගෙදර. ඉතින් ඔයගලට කැමති විදිහකට try කරන්න ලංකා ටයිල්
2: මගේ මම මොනවද මේ?
0: කරපු දේ කියන. ඇත්ත කියන්න බය වෙන්න.
2: තියෙන්නේ බිත්ති තුනයි.
0: ඇයි අනිත් එක?
2: තියෙන්නේ බිත්ති තුනයි.
0: ආ
2: ඉතින් ග්ලාස් 34ක් තිබ්බලු.
0: ග්ලාස් දාලානේ නේ.
2: ග්ලාස් වතුර බෝල ග්ලාස් එක. මේ මිස් මේ හැම එකම මේ කරොත් එහෙම මම මගේ මම
0: කවුද
2: අයිලොන් මස්ද?
0: මම දැන් යනවා. ඒකත් මම.
2: අන්න ඒකත් මම ආසා. එයා දැන් යනවා. දැන්වත් යන එක ලොකු දෙයක්.
0: ඒ යන්න ගියා මැකිලා.
2: මැකිලා අම්මෝ.
0: මම යනවා.
2: දවසක මං ඉස්සෙල්ලා තමයි කියන්නේ. ඒ යන්න ගී දුකෙන් වගේ කියන්නේ කියලා. ඒ වුණාට මට hina යන්න තමයි. මේ
0: තව එකක් කියන්නද? වනසිව් පවුන් වැනි මිනිසුන් මැද දිවි දේවතාවුන් වැනි
2: මං ගැන කියා ගන්න
0: ගන්න. නෑ මට
2: වනසි පවන් මං කියන ඒ දෙවිදේවත මිනිස් මන්දිහා බලයි අපි දන්නවා අයියේ ඒවා
0: ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
2: ඔව් ඒක මොකද වට හරිය
0: කරුමේ
2: කියන ගාල හරියන කරුමේ කියලා මම ඇහිලි පෙන්නනවා කරුමේ කරුමේ රටටි ඇතර හිර වෙනවා කරුමේ කරුමේ
0: මම නැගිටිනවා
2: වන්ද වෙන සතිසි මිනි
0: සුබ දවසක් හෙට අම්ම වෙමු
2: එර සිකුරාද කියලා මතක තියාගන්න සිකුරාද කියලා මං අරවි
0: ආශාරයා

0: පිරෙන සියත.
1: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 0112200.
0: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යාශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
2: නිකන්. ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
4: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටවත් වාසි
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකේ නේ ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
10: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගේ

0: තේරීම 40 වසරක DSL විශ්වාසය සමග.
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: උදේ 10 විනාඩි 10යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: Kolkata top story.
1: ග්‍රියානතුර සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඇඳවයි. මට්ටකුලිය ප්‍රදේශයේ සිදු ග්‍රියානතුර සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඇඳවා තිබෙනවා. රත වාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාතීර පැවසුවේ එම වාර්තා මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.
2: මේක BYD vehicle එකක්. ඊයේ 10 ඉස්සර තමයි මේ පුද්ගලයා අවුරුදු 52ක් ඉන්නේ සිට මේ තමන්ගේ පුද්ගලික කාර් එකට හෙටින්නේ. දැන් දින විමර්ශනයේ පවතින තත්ත්වය අනුව මේ වාහනේ දෝෂ තත්ත්වකුත් මේකට බලපාලා කියලා අනාවරණ හේතුව වාහනේ එකපාර රේස් වෙලා තිනවා. රීදුරා කියන හැටියට රේස් වෙලා තිනවා. ඊට පස්සේ ඒක කන්ට්‍රෝල් නැතුව ගිහලා තිනවා. බ්‍රේක් අහලා නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අපි විමර්ශනය පවතින්නේ සම්බන්ධයෙන් අපි මෝටර් වාහන පරීක්ෂකගේ වාර්තා සහ රස පරීක්ෂක වාර්තා ඉදිරියේ ලබා ගන්න කටයුතු කරනවා. කෙසේ නමුත් මොහු වෛද්‍ය පරීක්ෂණ ඉදිරිපත් කළා දිනවා. නමුත් මොහු ගංජා වලට පොසිටිව් කියලා තියෙනවා. රියදුරා පවසන්නේ ඔහු ගත්ත හේතක් නිසා එහෙම වුණා කියලා. නමුත් දැන් විමර්ශනය තත්ත්වය පවතිනවා. අත වශයෙන් මේ කාර්මික දෝෂයක් වාහනේ දෝෂයක් නිසා වෙච්ච දෙයක්ද නැත්නම් රියදුරුගේ නොසලකිල්ල අනවධානය අන්තරාදායක තත්ත්ව නිසා වෙච්ච අන්තරාද කියන එක සම්බන්ධයෙන් දැන් විමර්ශනය පවත්වාගෙන යනවා.
1: මට්ටකුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක ගැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 4 හැවිරිදි පිරිමි දරුවෙක්. ඔවුන් කොළඹ 15 සහ බත්තලේන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. දහවනිය මෝටර් රථයේ මාර්ගයේ තිබූ වාහන කිහිපයක් අනතුරට ලක් කර ඇති අතර සිදුවීමත් සමග වහම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කළේ. මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
0: අනුග්‍රහය සෙනෙහසින් ආදරෙන්

0: බෝනස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
2: ඒමකෝ අනේ.
1: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
2: wife ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැස්සෙයි මඩු කරලා stability handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
2: KYB 40 වසරක DSL විශ්වාසය.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
1: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112 200 NIBM The City University The Place to Be.
3: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජික.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පෙයි.
12: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance. හරියන්න හරිම තැන.
15: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1 20යි 2 24යි.
17: 20. TTC පොකට් මනි. අම්බලාගෙන් අහන්න ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිරිණි නිසංසලා.
18: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
17: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 151ට දැන්ම WhatsApp කරන්න.
19: සියත පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
20: අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකි.

උදේ 10:34 දැන් වෙලාව රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ පණිවිඩ කීපයක් මතක් කරනවානේ. මට හිතුණා දු දෙම්ම ඒ ගැන විස්තරයක් ඔබට කියලා හිටියොත් හොඳයි කියලා. සමහර වෙලාවට අපි මොන හරි දෙයකට අබ්බැහි වෙලා අපිට ඒක නතර කරගන්න බැරි තනක් ආවම අපි කරන්නේ ඊට වඩා මොකක් හරි දෙයකට අබ්බැහි වෙන්න හිතන එක. සමහර ලාට ඔය කියන්නේ බේකප් එකක් වුණාම මොන හරි වෙන දෙයකට අබ්බැහි වෙන්න එතකොට ඔබ අමතක වෙලා යයි කියලා. අන්න එතකොට ගන්න තියෙන නරකම තීරණේ විදිහට සමහරු ඔය මද්ද්‍රව්‍ය පාවිච්චියට පුරුදු වෙනවා. ඒක හානිකර මද්ද්‍රව්‍ය නෙවෙයි, ඒක හොඳ දෙයක් එහෙම කියලා බෙදාවෙන් කරගන්න එපා. ඒ හැම එකක්ම ඔබට අහිතකරයි. දැන් ගොඩාක් වෙලාවට සිද්ධ වෙන අනුතුරු ගත්තම ප්‍රියදුරු මහත්තයා මොන හරි ඒ වගේ දෙයක් පාවිච්චි කරලා ඉඳලා තියෙන්නේ. කෙනෙක් හිතනවා නම් තමන් ඒ පාවිච්චි කරන දෙකින් හානිය වෙන්නේ තමන්ට විතරයි කියලා. නෑ, සමාජයටම ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒකයි අහන දකින්න ගොඩක් ප්‍රියානතුරු වල ඩ්‍රයිවර් තමයි පාවිච්චි කරලා තියෙන. හැබැයි අහිංසක මිනිස්සෙක්ට සමහරලාට ජීවිතය නැතිලා නැත්තම් ජීවිත කාලෙ මේ මිනිස්සර එක තැනකට ඉන්නේ නතක් පයක් නැති වෙලා ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ හින්දා ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න පුළුවන්, ඩේ ටු ඩේ ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔය කිසිම දෙයක් නොකර තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක් නම් ඔය වගේ පුරුද්දකට යන්න එපා. ඔබට පුරුදු වෙන්න තව ඕන තරම් දේවල් තියෙනවා. පොත් කියවන්න, ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න, නැත්නම් ඔබේ ජොබ් එකත් එක්ක බිසී වෙන්න, ඔබේ පවුලේ කට්ටියත් එක්ක බිසී වෙන්න. එහෙම මුකුත්ම නැතුව ඔබ ආපහු මේ පුරුද්දට ආවොත් ඔබට සිද්ධ වෙන්නේ තමන්ගේ පවුලේ කට්ටිය, තමන්ට ආදරය කරන කට්ටිය මේ හැම දෙයක්ම නැතුව ජීවත් වෙන්න. එහෙම කැමති නෑ කියලා මම හිතනවා ඔබ. කෙනෙක් ඉන්නවනම් ඒ අබ්බැහියෙන් ගැලවෙන්න හිතාගෙන, ඒකට උදව්වක් ඕන කියලා හිතාගෙන, ඔන්න ඒකට උදව් කරන අංකය මතක් කරන්නයි මේ හදන්නේ. 19:27 පුනරුත්ථාපනයේ සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ ඔබට තොරතුරු දැනගන්න පුළුවන් අංකය එක තමයි. ඒත් එක්කම විෂ මද්ද්‍රව්‍ය නීති විරෝධී මද්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් 18:18 කියන අංකයට කතා කරලා රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට ඒ පණිවිඩය මතක් කරේ. ඒත් එක්ක මොන්න හෙට තමයි දවස ස්වර්ණමහල් රන් සැමරුමත් එක්ක එයාලගේ කළුතර නුගේගොඩ බ්‍රාන්චස් වල ඔබට පුළුවන්කම තියෙනවා කැරට් 22 රන් ආභරණ ගන්නව නම් මාකට් එකේ දැනට තියෙන හොඳම ප්‍රයිස් එකකට ජුවලරිස් ගන්න. ඒත් එක්කම ඔබට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම මේ දවස් තුන, කියන්නේ 17, 18, 19 සමාවෙන 18, 19, 20 කියන දවස් තුන, කියන්නේ සිකුරාද, සෙනසුරාද, ඉරිදා කියන දවස් තුනේ ඔබට පුළුවන්කම තියෙනවා ඒ පැත්තට ගියොත් වැඩකොලි නැතුව චේන් ගන්න. ඒ කියන්නේ 10 දවසේ මාකට් එකේ තියෙන රන් මිල විතරයි ඔබ ගෙවන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා එයාලා ගාව දැනට තියෙන ලේටස්ම ඩිසයින්ස් වලින් චේන්ස් ගන්න. ඒත් එක්කම ගිවාගෙන යන්නත් ජුවලරිස් ගන්න පුළුවන් කියලා ඔන්න පණිවිඩය මතක් කරලා තියෙනවා. දැන් ඒ පැත්තට යන්න බැරි නම් ඔබ ජුවලරිස් ගන්න ස්වර්ණ මහල් එකට යන්නේ නැද්ද? නැහැ, ඔබට යන්න පුළුවන් කළුතර, කිරිබත්ගොඩ, මහරගම, කුරුණෑගල, මීගමු, නුගේගොඩ, මහනුවර, මාතර, ගාල්ල, ගම්පහ, වත්තල, රත්නපුර, ඒත් එක්කම කෑගල්ල, මේ කියන තැන්වල ස්වර්ණ මහල් ජුවලර්ස් බ්‍රාන්චස් තියෙනවා. ඔබ කැමති නම් එයාලගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් swarnamahal.lk වෙබ්සයිට් එකට. එතනට ගිහිල්ලත් ඔබට විස්තර බලා ගන්න පුළුවන්කම තියෙනවා. එයාලගේ තියෙන හැම කලෙක්ෂන් එකක්ම ඒගොල්ලෝ එකේ අප්ඩේට් කරලා තියෙනවා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ක්ෂම පොදු ප්‍රවාහණයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Stars Milan Pastas. Stars Milan Pastas.
8: ඕෂදායි ඩියුරම් පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් ඉන්න
7: Milan Pasta.
9: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
13: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානී, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
13: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
16: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
17: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්
5: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
18: සරණ මහල් රන් සමරුව සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනදීදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
19: Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
20: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
21: 98.2 98.4

0: උදයිනපුරා
1: උදේ 11 විනාඩියකයි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ये था टॉप स्टोरी।
1: යෝෂිත රාජපක්ෂගේ තවත් නඩුවක් ඇඳවයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාකොට සහ යෝෂිත රාජපක්ෂන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාකොට සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලුව අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්බන්ධනය සඳහා කැඳවන බෙන් නියම කළා. නිසි සුදුසුකම් සපුරා නොතිබේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකේ කල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුවක් සමත මණ්ඩලයට යොමු කිරීම සඳහා රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගස් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. Anugraha.
2: Senehasin naadarin hadavat sanasala.
3: Medoli. Sam mohatakma.

0: එකක් RDB Youth Plus සිතරුම් ගිනුම.
1: සර් මොකද්ද වාහනේ අවුල?
2: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
1: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
2: සර් මේ පොඩි කඳක් එමෙනවද? ඔහුනි මල්ලි. දැන් ටික දවසක ඉඳා.
1: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
4: XCD ක්ලච් අතරමන්න වෙන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
5: 98.2 98.4

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනූ හිතවත්කම.
6: ඇලුමිනියම්නේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia, Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න.

0: අමතන්න 011 732 1000 NIBM The City University The Place to
1: Be 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7387 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
0: Miss හොඳ කුල්ද
4: කුල් මොකද මම හොට් නේ
0: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
4: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
5: Oh my god
0: ඔඩි මිස් සුදු කොච්චි
6: hot and spicy with sudu kochi
0: kochi moli siyatama havas dekata sudu kochita miss miss excuse me miss
4: no no no ummanang show time ekedi vitarai
7: anuwatai 0.2 anuwatai 0.4

98.4 මෙගාවාට්ෂයට FM. උදේ 11:24 දැන් වෙලාව. ඇඳුමක් ගන්න තිලකවර්ධනෙකට යනවට වඩා හොඳ ෂොපින් එක්ස්පීරියන්ස් එකක් ගන්න තිලකවර්ධනෙකට යනවා කිව්වොත් මං හරි නේද? දැන් තිලකවර්ධනෙකට ගියොත් ඔබට අඳින පළඳින දේවල් කොහොමද ගන්න පුළුවන්නේ? හැබැයි දවස ගාන එයාලගේ ෂොපින් එක්ස්පීරියන්ස් එක වෙනස් කරන එක එක දේවල් කරනවා. දැන් හිතන්නකෝ ඔබ අද ගියොත් ඔබට ෂූස් වලට ලොකු ඔෆර් එකක් තියෙනවා. හෙට ගියොත් වොච් කලෙක්ෂන් එකේ අලුත්ම කලෙක්ෂන් එකක් දාලා හොඳ ඔෆර් එකක් දීලා තිනවා. දැන් මේ මාසෙම තියෙන වැඩකුත් තියෙනවානේ. එයාලගේ තෝරගත්ත ඇඳුම් ස්ටයිල්ස් ගොඩකට 50%ක ලොකු ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. එයාලගේ ෆිසිකල් ඔබ අවුට්ලට් එකේ ගිහලා ෂොප් කරනවා නම් එහෙම නැත්නම් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ෂොප් කරනවා නම් ඒත් ඒ දීමනාව ඒ විදිහටම ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙච්චර කාලයක් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න පුළුවන්කම තිබ්බා. gift එකක් විදිහට යවන්න පුළුවන්කම තිබ්බා. කොළඹ කිරිබත් කුඩාවට තැනකට නම් ගෙන්න ගන්නේ පැය 3ක් ඇතුළත බෝඩ් එක දාලා ඒක ඔබට ගෙන්න ගන්න. එහෙම නැත්නම් කාටරි යවනවා නම් ඒ වැඩේ කරගන්න පුළුවන්කම තිබ්බා. දැන් ඔන්න ලංකාවෙන් එළියට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබට ඇඳුමක් gift එකක් විදිහට යවන්න පුළුවන්කම තියෙනවා. දැන් කොහෙද මේ රටවල්? UK, USA, New Zealand, Qatar, Kuwait, Germany, Italy මේ වගේ ගොඩක් රටවල් වලට ඔබට දැන් ලංකාවෙන් එළියට ඔන්න ඇඳුමක් යවන්න පුළුවන්කම තියෙනවා. අපේ විදිහට අඳින්න කැමති හැර නැත්නම් තිලකවර්ධනේ කිතින ඇඳුම් වලට තාමත් කැමති නම් ලංකාවෙන් එළියටත් ගිහිල්ලා ඔන්න chance එක තියෙනවා යන්න පුළුවන්කම තියෙනවා. global.tilakawardena.com website එකට එතනට ගිහිල්ලා ඔබට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. නැත්නම් තිලකවර්ධන textiles Facebook page එකට ගියොත් විස්තරය ඔන්න ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඉතින් වෙනද වගේම යාලගේ outlet එකකට ගිහිල්ලා shop කරනවා නම් කිරිබත් කුඩ නිට්ටබෝ ශායල මහනුවර මේ කියන හැම තැනකම වගේ තිලකවර්ධන textiles එකක් තියෙනවානේ. ඔබට එහෙම ගිහිල්ලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. ඒත් එක්කම හෙට ඉඳන් පටන් ගන්නවා ස්වර්ණමහල් රන් සැමරුම මතකයිනේ. කළුතර ඒ වගේම නුගේගොඩ තියෙන බ්‍රාන්චස් වලට ගියොත් පුළුවන්කම තියෙනවා 18/19/20 කියන සිකුරාද සින්සුරාද ඉරිද කියන දවස් තුනෙන් එකක කැරට් 22 රන් ආභරණ ගන්නව නම් ඔන්න මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට ලොකුම ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔබට ජුවලරිස් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ගෙවාගෙන යන්න ජුවලරිස් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයිනේ. ඔන්න ඒ වැඩෙත් ලෑස්ති කරලා තියෙනවා. ඒත් එක්කම වැඩ කුලිය නැතුව චේන් එකක් ගන්නව නම් ඒකත් හදලා දීලා තියෙන ඔබට ලේසි විදියට ස්වර්ණමහලකින් ඔක්කොම දේවල් ටික ලෑස්ති කරලා තියෙන මේ ප්‍රොමෝෂන් එක ගිය සතියේ තිබුණා වැඩ කුලිනේතෝ චේන් ගන්න. දැන් මේ සතියේ ඒ වැඩේ ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා කෙවාගෙන යන්නත් ජුවලරිස් ගන්න.

0: අවශ්‍යදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින්
1: මිලාන් පාස්තා
2: අරගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: හිනා වෙන්න මෙන්න වෙලාව
6: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එක නෙවෙයි.
7: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
7: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
9: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න සයිමේ අඩුමවි
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
12: සුබ දවසක්
7: අලුත් වෙලා
12: පහසු වෙලා
7: තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
13: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශීවෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත් බට
20: real mapatte experience එකකට නැල්වත් බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
22: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එකක් ගත්තේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111-544-5000
26: දැන් වියජට කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's Vietjet.
25: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
29: Nidhas Pansika, Aduma Masika Varikekata, Audio System Meka Karaganna.
30: Avans Second Pona Deyak, Adage Vanna Ganna.
29: Avans Ticken Ticka Pay.
31: Freelance Obavinwinma Nirmaniakala Combank Big Plus Accounting King PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67767 මිස් කෝල් එකක් දෙන්න.
0: Stars Milan Pasta. ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න. Stars Milan Pasta.
34: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant Prometheus පුරෝගාමියා.

0: இரண்டு சீத சீத பாத்திரே வித் ஹசா.
1: ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියාවලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගෙන් නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවල තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සු දෙරේ.
0: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388. රූපවාහිනී
2: ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකකි.
8: ආසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ₹10,05,50 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: After levels psychology biomedical science and nursing study කරන්න LTR සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk. slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
11: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 14 700.
12: සරණමහල් රන් සමරුව. සරණමහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රණ්ඩාබර සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
13: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676251320.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
16: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
17: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000.
18: සියත පොකට් මනි.
19: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
9: සියත හෙඩ්ලයින් රිවියු.
11: සියත ටීවී 17 වන සම්වත්සරය අතයි ආනයනික වාහන මිල ගණන් පහතට 3 දෙනෙකුට මරු කැඳවූ රියතුරු ගෙන අනාවරණය. අධිකරණ විනිසුරවරුන්ගේ බදු අය කර ගැනීමට නියෝග. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විදේශිකයින්ට නව නීති.
19: වැඩි විස්තර 10 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැ නේ. RPM එක නම් වැඩි වෙනවා.
2: ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවාද?
3: සර් මේ පොඩි කඳක් හේමනවාද?
4: ඔවුනි මල්ලී. දැන් ටික දවසක ඉඳන්.
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
1: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමං නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: සේත ටීවී 17 වන සම්වත්සරයේ අදට ඇදී තිබෙනවා. මෙවර සේත ටීවී සම්වත්සරයේ සමරනු ලබන්නේ සොඳුරු හදවතක් අපට 17ක් යන තේමාව යටතේ. දැනුම, බුද්ධිය හා සදාචාරය මෙන්ම අපේකම රටටත් ලොවටත් බෙදා දීම සඳහා සේත ටීවී ආරම්භ කළේ 2009 වසරේදී. සේත ටීවී ආරම්භ වී වසරක් ගත වීමට පෙර 2010 වසරේදී සේත මැදිරි සංකීර්ණයට ම්ලේච්ඡ ප්‍රහාරයක් කෙළවුණා. ඉන් නිහඬ කළ නොහැකි වූ සේත ටීවී අද වන විට සියලු ප්‍රේක්ෂකින්ගේ ආකර්ෂණීයත්වයට ලක් වූ රූපවාහිනී නාලිකාව බවට පත්ව අවසන්. සේත ටීවී 17 වන සම්වත්සරයට සමගාමීව විශේෂ වැඩසටහනක් අද විකාශය වුණා. ඊට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ සේත ටීවී මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ පැහැදිලි කළ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ රංගන ශිල්පී සංගීතා වීරරත්න.
7: මම විශ්වාස කරන අපි හැමෝම ටීම් එක හැටියට සිත නාලිකාව විශ්වාස කරන්නේ. හොඳ දේ දුන්නොත් අනිවාර්යෙන්ම කවදාහරි දවසක ඒකේ තියෙන ප්‍රතිඵලය ඉහළින්ම ලැබෙනවා. ඒ ගමන් මාර්ගය ලේසි නෑ. අපේ හදවත් තුළ අපි දන්නවා අපි හරි දේ කරලා තිනවා, හොඳ දේ කරලා තිනවා, ප්‍රේක්ෂකයන්ව රවට්ටලා නැහැ.
6: මේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ කළමනාකරණ අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන
8: යහපත් බලපෑමකුත් මාධ්‍ය මගින් සිද්ධ විය යුතුයි. ඒ ආකාරයෙන්ම අපේ මාධ්‍ය ජාලයෙන් නිෂ්ඨ වෙනවා කියලා මට කියන්න කැමතියි. විශේෂයෙන් මම අර කලින් කිව්වා දැනුවත් කිරීම කියලා කියන්නේ මේක ප්‍රවෘත්ති වගේ දේවල් අපි ඉදිරිපත් කරලා වැඩසටහන් තුළින් අපි ඉදිරිපත් කරලා අපි අපේ ප්‍රේක්ෂක ජනතාව අපි දැනුවත් කිරීමෙන් සිටිනවා. මෙතනදී මම කියන්න කැමතියි මේ කටයුත්ත අපි කරන්නේ ඉතාම වගකීමක් සහිතව. කාටද අපි වග කියන්නේ? අපි වග කියන්නේ රටට, අපි වග කියන්නේ අපේ ජනතාවට. එතකොට මාධ්‍ය ආයතනයක් විදිහට අපෙන් ඒ කළ යුතු සහ ඉදිරියට තිරීමට සිදු වෙන ඒ සියලු අභියෝගයක්ම සියලු වගකීමක්මයි බාර්ගෙන මේ කටයුත්ත කරන් යනවා.
6: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේ පැවසුවේ සංනිවේදනයේදී දෙපාර්ශවයටම සමන් දීම අත්‍යවශ්‍ය බවයි.
9: අපි ටෙලිවිෂන් වලට එන කාලේ එහෙම ටෙලිවිෂන් තිබුණේ නැහැ. ඒ කාලේ අපි විතරක් නිසා අපි හිතන් හිටියේ අපි තමයි රජවරු කියලා. එහෙම හිතන්න අයිතියකුත් ඒ කාලේ තිබුණා. හැබැයි අද එහෙම අපි තමයි රජවරු කියලා හිතන්න තනි අයිතියක් නැති තරමට මහ ටෙලිවිෂන් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඉවරයි. රේඩියෝත්
10: තියෙනවා.
9: හරිද? රේඩියෝත් තියෙනවානේ. මාරු කරොත් චැනල් 10 12ක් අහන්න පුළුවන්. එතකොට එහෙම වෙලාවක ජනතාවත් එක්ක දිගු කාලීනව ඉන්න ඕනේ නම්, අපි කියන්නේ හදවතේ තැම්පත් වෙන්න ඕනේ නම්, ඔය sannivedanayedi මම හිතන්නේ ඔය දෙන්නම ඉගෙනගෙන තියෙනවා. අපි කතා කරනවා two way communication කියලානේ. sannivedanayi කියන්නේ දෙපැත්තකට.
6: සේත ටීවී 17 වන සම්වත්සරයට සමගාමීව විශේෂ සංගීත ප්‍රසංගයක් අද රාත්‍රී 10 සිට සජීව ලෙස විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්. සන්ෆ්ලවර් සංගීතයට දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් 17 දෙනෙකු ගීත ගායනා කිරීමට නියමිතයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු රිය අනතුරු සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා තිබෙනවා. රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණ අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ එම වාර්තා මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.
11: මේක BYD vehicle එකක්. ඊයේ රෑ 10 ඉස්සර තමයි මේ පුද්ගලයා අවුරුදු 52ක් ඉවසේ සිට මේ තමන්ගේ පුද්ගලික කාර් එකට ඇදෙන්නේ. දැන් දින විමර්ශනයේ පවතින තත්ත්වයනුව මේ වාහනේ දෝෂ තත්ත්වකුත් මේකට බලපාලා කියලා අනාවරණ හේතුව වාහනේ එකපාර රේස් වෙලා තිනවා. රීදුරා කියන හැටියට රේස් වෙලා තිනවා. ඊට පස්සේ ඒක කන්ට්‍රෝල් නැතුව ගිහලා තිනවා. බ්‍රේක් අහලා නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් අපි විමර්ශනයේ පවතින සම්බන්ධයෙන් අපි මෝටර වාහන පරීක්ෂකගේ වාර්තා සහ රස පරීක්ෂක වාර්තා ඉදිරියේදී ලබා ගන්න කටයුතු කරනවා. කෙසේ නමුත් මොහු වෛද්‍ය පරීක්ෂණ ඉදිරිපත් කළා දිනවා. නමුත් මොහු ගංජාවල්ට පොසිටිව් කියලා තියෙනවා. ප්‍රියදුරා පවසන්නේ ඔහුන් ගත්ත හේතන් නිසා එහෙම වුණා කියලා. නමුත් දැන් විශ්වාසය සත්‍ය බවදිනවා. අත වශයෙන් මේ කාර්මික දෝෂයක් වාහන දෝෂයක් නිසා වෙච්ච දෙයක්ද නැත්නම් රියදුරුගේ නොසලකිල්ල අනවධානය අන්තරාදායක තත්ත්ව නිසා වෙච්ච අනුසද්ද කියන එක සම්බන්ධයෙන් දැන් විශ්වාසය පවත්වාගෙන යනවා.
6: මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක ගැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ හතර හැවිරිදි පිරිමි දරුවෙක්. ඔවුන් කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ධාවනයේ වූ මෝටර් රථයේ මාර්ගයේ තිබූ වාහන කිහිපයක් අනතුරට ලක් කර ඇති අතර සිදුවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. මේ වන විට පුද්ගලින් 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. දුම්රිය රසක් අද දින ධාවනය නොවූ බව ලොකෝමෝටිව් නිලධාරීන්ගේ සංගමේ ලේකම් SRC M සේනානායක පවසනවා. ඔහු පැවසුවේ සේවා අත්හිටුවා ඇති දුම්රිය සේවකින් යළි සේවයට වාර්තා කරමින් දුම්රිය ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සිදු කරමින් සිටින බවයි.
10: ඒ වෙලාවේ ඊයේ හවස් භාගයේ ඉඳන් දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා එතුමගේ කාර්යාලයෙන් ඉවතට ඇවිල්ලා තියෙනවා. කාර්යාලයෙන් උලට වෙලා ඊයේ ගෙට වෙලා ඉන්න වගේ සත්ත්වකන හිටියේ. දැන් එතුමා මේ ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සුත් එක්ක කතා බහ කරලා කන්ට්‍රෝල් එකේම ඊයේ රාත්‍රියේ එළියනකන් ඉඳලා තියෙනවා. ඒවරයා සියලු දෙනාම ඇවිල්ලා ඔතේ ඊයේ රාත්‍රියේ වංචා වලට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ට රාජකාරී වලට අවස්ථාව සලසලා එහෙම වැඩ වගේකුත් වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. කියන්නේ වංචා වලට සම්බන්ධ වෙලා වැඩ තහනම් කරලා හිටපු නිලධාරිනුත් ඊයේ අදිටියම වැඩ දීලා සේවයට වාර්තා කරවලා තියෙනවා. ඒකට ඒ වගේ අර ගෙවල් වලට ගිහිල්ලා බලපෑම් කරලා එහෙම වෙච්ච සිද්ධි ගොඩක් තියෙනවා. මේ තුල්ලෝ රාජ්‍ය බලය පාවිච්චි කරලා එහෙම කරපු වැඩහන් වගේත් තියෙනවා. ඒ අනුව උන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා උන් උපරිම දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා.
6: දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති 32ක් ඒකාබද්ධව පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. ඒ මධ්‍යම රාත්‍රියේ සිටයි.

0: ේෂ්‍රයත් වහන ගොඩා කනීත සානයන කරුව දෙහම ගෙනල් දැන් වෙල්දපොල ටික ප්‍රමාට වැඩියෙන් වහනති පටන්ගත්තෙන්න්න දැන් වෙල්දපොල මංහිතන්න මේ සරචාධික දැම්මට පස්සේ වාහන අලිවිය ගොඩ පහල බැහල තියෙන ති මේටික වාහන අලිවිය ගොඩක් පහල්ල ඇත්තක තින් අනීත සම්බන්ධච්ච ගොඩක්කයි පාඩු ලබන මේ කාලේ වාහනමිල පල්ල හැට කියලා එවගේ මං කියන්න කැමති මේ කාලේ ගැනුම්කරුවන්ට හොඳ වෙලද පුලක් තියෙන්නේ ගොඩක් අඩුවේ මද පිරිවැටත්තරින් සමරක් වහන අද වෙල්දපොලේ විකුණයි.
1: ඩොලරේ විකුණුම අනුපාතය රුපියල් 336ක් බවට පත්ව තිබෙනවා. ඩොලරේ ගැනුම අනුපාතය සටහන් වැත්තේ රුපියල් 327ක් ලෙසයි. දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකන විනිසුරුවරුන්ගේ සංගමය දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් අතිරේක මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරමින් ගොනු කළ අභිහාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙනවා. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණ හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවනු මෙන් නියම කළා. නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. වනාන්තර ගිනිතැබීම් 100ක් පමණ වාර්තා වී ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසනවා. එවැනි සිදුවීම් ඇත්නම් 19.95 අංකයට දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා පැවසුවේ.
2: පසුගිය කාලය තුළ එවැනි සිදුවීම් 100ක් පමණ වාර්තා වුණා. දළ වශයෙන් හෙක්ටාර 300ක් වගේ ප්‍රමාණයක් ඒ ගිනිතැබීම් නිසා හානියට පත් වෙලා තිබුණා. එතකොට අපි මහජනතාව දැනුවත් කරා, විශේෂයෙන්ම අස්වනු නෙළුවට පස්සේ ඉතුරු වන පිදුරු ගිනිතැබීමේ සම්ප්‍රදායක් පවතිනවා ගොවි ජනතාව අතරේ. ඔවුන්ගෙන් ඉල්ලා සිටියා එවැනි ගිනි තැබීම් කරන්න එපා කියන එක අපි දැනුම් දුන්න එවියලි කාලගුණික තත්ත්වය හමුවේ. ඒ වගේම තමයි සතුන් දඩයම් කිරීම සඳහා වනාන්තර ඉහළට ගිනි තබන ක්‍රමවේදයක් සමහර ජනතාව පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙනුත් අවවාද කරලා තියෙනවා එවැනි ක්‍රියාකාරකම් නොදෙන්න එපා කියන එක දැනුවත් කරලා තියෙනවා.
1: මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ ගල්මාතර, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ වැසි ඇති විය හැකියි. නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ උත්සවයක් අමතමින්.
3: අපි මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හැකිලීමේ රජයේ වැඩපිළිවෙල 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන්නට රජය කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වී තිබෙන කුළුණු තුන, ව්‍යවස්ථා 10කේ විධායකයේ අධිකරණය, ඒ කුළුණු තුන දුර්වල කරලා විශේෂයෙන්ම අධිකරණය අඩපණ කරලා විධායකයේ ශක්තිමත් කරමින් අධිකරණයේ විධායකයේ අතකොළුවක් වහලෙත් බවට පත් කිරීමේ ඒ දැවැන්ත කුමන්ත්‍රණය තමයි.
1: ජනතාව තවමත් සිය පක්ෂය සමග එක්ව ඇති බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් සිත ටීවී ත්‍රිකෝණයේ කාලීන වැඩසටහනට එක්වෙමින් පැවසුවේ.
4: අපි සියලු සංවිධාන කටයුතු යොමු කරේ තෙන්ට. හැබැයි නාමල් සිරගත වීමත් සමග අපිට මටම කතා කරලා වෙන පෙර අපිට මේකට එන්න ඕනේ, ලේකම්තුමා අපිට මේකට එන්න ඕනේ, අපිට ප්‍රවාහනයක් ලබා දෙන්න පුළුවන්ද, එහෙම ඉල්ලීම් හරියට ආවා. ඉතින් ඒ වගේ මම දන්නවා වෙන ප්‍රදේශවලත් සමහරක් දේශපාලනඥයින් යම් කිසි පිරිස් සමග පැමිණලා. ඒක උනේ මං හිතන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීම නිසා. එහෙම නොවෙන්න අපි මේක සම්පූර්ණ අනුරාධපුරයේ රැස්වීමක් හැටියට තමයි.
1: කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුවක් සමත මණ්ඩලයට යොමු කිරීම සඳහා රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා නව සීමාවන් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ තම

0: කරු සහකාරී හෝ දරුවන් රටතුළට ගෙන්වා ගැනීම සීමාවට ලක් කරමින් තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහා නීති දැඩි කිරීම මීට හේතු වී තිබෙනවා. නව පියවර පිළිබඳ නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් පැවසුවේ. යලි සිරස්තල සේත ටීවී 17 වන සම්වත්සරය අදයි. තුන් දිනකට මරු කැඳවූ රියදුරු ගැන අනාවරණයක්. අධිකන විනිසුරු වරුන්ගේ වැටුප් වලින් බදු අය කර ගැනීමට නියෝග. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විදේශිකින්ට නව නීති. සේත 10වල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේන විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 6:00ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමඟ.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් තමයි මායාබෝංචි.
2: ඩිරෙක්ටර් පාලිත පෙරේරා ඒ ගැන අපිට මෙහෙම කිව්වා.
3: මේක තාලවලින් පස්සේ මම කරන චිත්‍රපටිය තමයි මායාබෝංචි කියන්නේ ඊළඟ කොටස වගේ තමයි ඇත්තටම කිව්වා. මගේ ළමා කාලේ කියන්නේ හරිම දඟකාර යාළුවෝ මගේ අයියලා ඔක්කොම හරිම දඟයෝ සහ හරිම හිතුවක්කාර ළමයි. මේ ළමයින්ගේ තියෙන එක්සස් එනර්ජි එක නිර්මාණශීලීව කොහොමද යොදාගන්නේ වැඩකට කියන එක පිළිබඳව ළමයින්ට පොඩි මොරාල් එකක් එන චිත්‍රපටයක් තමයි මායාබෝංචි කියලා කියන්නේ.
1: කාලෙට ගැලපෙන ස්ටෝරි එකක් නේද ෆිල්මේ තියෙන්නේ.
3: මිනිසුත් එක්ක ගැටෙන අලි ඉන්න තැන් ටික හොයන්න පුළුවන් විදිහේ ඇප් එකක් හදන එක තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ. ඊට එහා ගිය තව පොඩි කෝට ප්‍රාත්‍යයක් තියෙනකද මම කියන්නේ නෑ. ෆිල්ම් එක ආවම බලන්න පුළුවන්. තව විවිධ ස්කිල්ස් තියෙන ළමයි 4 වෙනි තමයි මේගොල්ලෝ. හැබැයි පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙන ළමයි නෙමෙයි.
2: කවුද දැන් ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ?
3: ඒමල්, බිමල් ජයකොඩි, කෞශල්‍ය, ප්‍රියන්දසිරි කුමාර්, තිලක්ෂණී රත්න, මයුර මේ වගේ චාල ආටිස්ලා පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තමයි ළමයි ගොඩකුත් ඉන්නවා. ඊටත් වඩා විශේෂයි ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් ඉන්නවා කැලේ අලි.
1: කවද්ද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
3: මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි දිවෙන පුරාම තිරගත වීමට නියමිත. ඉතින් මම ළමයින්ට දෙමව්පියන්ට සහ සියලු දෙනාට මේක වෙන අත්දැකීමක් වෙන චිත්‍රපටයක් වෙයි.
1: අවුරුදු 80ක් හැබැයි තාමත් එයාගේ වැඩ නවත්තන්න කිසිම අදහසක්
4: නැහැ.
2: බොලිවුඩ් ලෙජන්ඩ් අමිතාබ් බච්චන් රිටයර් වෙන්න යනවා කියලා පහුගිය දවස්වල කටකතා පැතිරුණානේ.
1: හැබැයි මේ හැම කතාවක්ම බොරුයි කියලා ඔප්පු කරලා තමන් තවමත් රිටයර් වෙන සූදානමක් නැහැ කියලා අමිතාබ් බච්චන් ඔෆිෂියලි කියලා තියෙනවා.
2: ඒ කියන්නේ බොලිවුඩ් වල බිග් බීගේ ඇක්ටින් එකත් ඒ අයිකොනික් වොයිස් එකත් අපිට තවදුරටත් බලන්න අහන්න පුළුවන්.
0: Talk of the Town.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: ಅಗಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್
1: ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල්
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
16: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
17: හය වසර ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
18: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
19: 98.2 98.4

0: Pirin Sieta. Sieta Patre with Hasa.
1: ඒ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියා වලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ටවීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය ඇර්තමෙන්තු කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යන්නේ මිනිස්සුද නේද?
0: සියත පතරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, The Place to Be.
4: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයින් කාටත් වාසි.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. Then dump party. ACL Fireguard Wire. ලියම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
10: ශ්‍රී ලංකාවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
11: සිටි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි. කිල්ස් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 290යි. ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි. ඊවා ඩ්‍රයිටෙක්ස් වින්ග්ස් රුපියල් 135යි. කාගිල්ස් ෆුඩ් සිටි
12: මටයිති හැමදේම මගින් ඈත් වෙන්නේ.
13: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
14: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
15: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් දුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
16: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
17: එලේ කොල කියලානේ ඒ කාලේ ගියන්නේ.
18: ඔයා ඔය කියන්නේ මකල ඇතුළු ගොඩාක් කල් ඒවා දැන්.
17: මොන ගොඩාක්?
18: ගොඩාක් කල් මකල.
17: 90 දශකයේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
18: ඔයාලට ඒ අත්දැකීම තිබට ඇත්තටම අපිට නැහැ.
17: නෑ නේද? අකුරු බෑනේ.
19: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
20: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
21: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
22: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
23: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
24: 98.2 98.4

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා දැන් වෙලාව දවල් එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939003

0: කියා තා ටොප් ස්ටෝරි
1: ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරේ කත්තඩංගුවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙක් වන රේණුක දුෂ්මන්ත පෙරේරා දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එක්වර අයකර ගැනීම සම්බන්ධයෙන් රජයට අයිතිපාඩුවක් සිදු කිරීමේ චෝදනාවක් මතයි. අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන බයිස්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊශ්‍රායලයට ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් බෝම්බ අලෙවි කිරීමේ යෝජනාවට සහය නොදෙන බව අමෙරිකානු කොංග්‍රසයේ ඩෙමොක්‍රටික් මන්ත්‍රී ග්‍රිගරි මික්ස් පවසනවා. ග්‍රිගරි මික්ස් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධාන ඩෙමොක්‍රටික් සමාජික වශයෙන්ද හඳුන්වනු ලබනවා. කිලෝග්‍රෑම් 900ක් පමණ බැරැති බෝම්බ 40,000ක් ඊශ්‍රායලයට ලබා දීම සම්බන්ධයෙන් තම දැඩි අවධානයෙන් පසුවන බවයි අමෙරිකානු කොංග්‍රසයේ ඩෙමොක්‍රටික් මන්ත්‍රී ග්‍රිගරි මික්ස් පැවසුවේ.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala.
3: Medoli. Sam mohotak man.

0: පොයින්ට් එකක් ආර්ඩීබී යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
2: ඔව් ඔව් පේනවා පේනවා.
1: ඇයි?
2: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
1: මොකක්?
2: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
3: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
4: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග 98.2 98.4

0: ඇත්ත පිරෙන්න සියත මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්නේ
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi.
0: Mooli Siyatama Havasa Dekata Sudu Kochi Ta.
3: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang showtime ke devitarai.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112,200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.1132,000 NIBM The City University The place to be
7: හරිම තැනට ගිහින් ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115/715 අමතන්න.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: අමතක වෙලානේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
14: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
15: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
16: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
17: Hi, I'm Shania, foreign campus.
7: අරිගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
0: වැඩි විස්තර සඳහා 0.115/715 අමතන්න.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නේද? අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710 777 333.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
17: ඕනම කැම temperature කරගන්න නියම බත්තල්වත්ත බට.
18: real මට experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්.
6: LOLC Finance. හරියන්න හරිම තැන.
2: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
8: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
11: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
15: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
10: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
14: Avan Second Phone Deyak Adage Vanna Ganna.
16: Avan Stick and Tick Up Pay.
7: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
5: අදම combank.lk වෙත පිවිසෙන්න.
19: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
18: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
13: ස්ටාර්ස් මිලාන් පැෂදායි ඩියුරල් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
1: ස්ටාර්ස් මිලාන් පැස්ටා කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Fire Flame Retardant Pramithiye Purogamiya
2: Esa Kalpana Bavela Payala Rapura
3: Mehema Chilleke Ahagena Innakota
17: Oyata Mehema Hitenawa
0: Api Aaye Hamu Noena
20: ඔවිටින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරිකමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
21: සින්දු සියත අනුග්‍රහය.
22: දැනෙන්න අඳින්න රිසිසේ
21: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
23: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
24: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ජුවෙලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවූ ස්වර්ණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමැති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: ಹಿತ ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಸ
1: ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියා වලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ටවීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සුද නේද?
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවී අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: අසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටවත්
4: ඇසස් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසස් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න
5: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
9: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
13: ඇයි මට ඉතින් හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
14: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
15: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 සිට දිවයින පුරා සිනමා හල්
16: වලදී හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5

0: क्या था टॉप स्टोरी।
1: දිට්වා ගෙවල් කුලී දීමනාවට අදාළව චක්‍රලේඛයක්. දිට්වා සුලිකුණාටුවෙන් නිවාස අහිමි වූ වන්ට ගෙවල් කුලී දීමනා ගෙවීමට අදාළව අයවැය චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම විසින් ගෙවල් කුලී දීමනාව ලබන දෙසැම්බර් දක්වා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඒ අනුව නිවාස අහිමි වූ වන්ට මාසිකව ලබා දෙන රුපියල් 25,000ක ගෙවල් කුලී දීමනාව උපරිම මාස 12ක් දක්වා ලබා දීමට නියමිතයි. දැන්තවත් දේශීය පොතක්. ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැදවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව අවස්ථාවේදී හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු ආයෝජන යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි. ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමග ඉදිරිපත් කළ යුතු බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: වැදුන නේද? මොකද්ද මල්ලී? පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ.
2: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
1: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

good afternoon. මේ ගෙවෙන්නේ ඔබේ ජීවිතේ තරුණ කාලෙද? නැත්නම් තරුණ කාලෙ ගෙවිලාද? හැට පැනලාද? හොට බිම ඇනිලාද? කමන්නේ නැහනේ. වයස කියන එක කොහොමත් එහෙම තමයි. වයස යනවා. හැබැයි හදවතින් තරුණ වෙලා ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. මේ සින්දු ඇහුවාම ඔබටත් පොඩි අමුතු ජොලියක් දැනේ. ෆිට් එකක් දැනේ. අපි ඉතර දේවල් වෙන්නේ නැහැ තමයි ජීවිතේ. ඒ වුණාට ඉතින් ට්‍රයි කරන්න. ආසම දේවල් කරන්න. ඒකට වෙලාව කොහමරි හදාගන්න. කන්න බොන්න, යාළුවොත් එක්ක ඉන්න, ට්‍රිප්ස් යන්න, ජීවිතේ විඳින්න. මොකද අද විඳේ නැත්තම් අපි දන්නේ නැරනේ හෙට මොනවා වෙයිද කියලා. එනිසා සතුටින් ඉන්න. මම මේ පැය තුනේ ට්‍රයි කරන්න ඔබව සතුටින් තියන්න. මාත් සතුටින් ඉන්න ගමන්. එනිසා පහට කලින් මේ පැත්ත ඇවිල්ලා යන්න එන්න.

0: පිරෙන්න සියත.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
0: එන්න. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
2: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 0.114,700,550 අමතන්න.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ Genuine Recovery ජාතික සුරක්ෂිතකරණය. Gallery Fire Shield Purple Fire Tank විලඳපොලේ.
4: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
5: සිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.1178 868

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: වේ. ඔබ A level

0: සංකලසිසු එක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න
2: ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
5: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
8: මෙන්න අපේ ප්‍රශ්නය ලදර වෙට්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද 1 20යි 2 24යි
9: 20 සියදසේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලෙන් තිරිණි නිසංසලා
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
9: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න
11: සියත පොකට් මනි
9: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
12: අනුග්‍රහය
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජයේ.
17: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මාව දැකලා හැංගුණානේ.
19: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
17: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
3: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
17: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත ටීවී තුලින්.
10: Yeah, the F.

කිරිවත්තඩුව සමීර අම්බෝ කාලෙකට පස්සේ ඔයා කොයිද නැගිල්ල හිටියේ? මාව බලන්න ආවෙත් නැ මේ පැත්ත බලාතේ හා. හැබැයි එනවා කියලා තියෙනවා. එමත් ඇයි නේද කොල්ලා? මොකද වෙන්නේ? වැඩ කරන ගමන් දෙන්නේ. ඔයා මට සින්දු එවලා තියෙනවා 15ක්. ආයෙනවද අපේ මෙහෙ මේ ප්ලේලිස්ට් දාන්න? ඔව් එන්නල්ලු. හොඳයි හැබැයි. වෙනසක් තියේ. උම්මා එකක් ඉල්ලලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් මගෙන් උම්මා ඉල්ලන්නේ නෑනේ. ඔයත් නිකන් අනිත් කොල්ලෝ වගේ වයිනේ බලයි යද්දි. හරිද? සතුටුද?

නෙවෙයි ඔන් එස්කේ මනමිස් එස්කේ සිද්දුවක් හදාගන්න ඕනි සිද්දු කොච්චි කියලා.

ඔබට ශීලා කියන්නේ අලුත් නමක් වුණාට නේද? අපිට නම් හෙන පරණ නමන්නේ. හා අපේ ගවල් ඉස්සරහා ආන්ටි කෙනෙකුත් හිටියා ශීලා කියලා. ආ අපි හැබැයි එයා අපේ ගවල් පැත්ත එනවට බයයි. මොනවා කරලයිද මන්දා? මිදුලෙන් ගල් ගැටහුලන් යනවා. මොනවට දන්නේ? සමහරට මාළු ටැංකියට දාන්න වෙන්නේ නැති නේද? හා අනේ වැරදිලාවත් ශීලා ආන්ටිවත් එයාගේ පවුලේ කවුරුත්වත් මේ වෙලාවේ මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවුමනාහරි අරන් යයි වත්තට ඇවිල්ලා. ඒ මොනවද ඇත්තට ගෙවල් වලින් ඉස්සරහින් නිකන් පස්ස අරගෙන ගිහිල්ලා කල්කට අරගෙන ගිහිල්ලා මේ මනම්මනම් කරනව නේද? මොනවද ඔබ ඒ ගැන දන්නේ? අපි අද ඒ ගැන කතා කරමුද? ඒව ඇත්තදානේ? ඔබ විශ්වාස කරනවද? තියෙනවනේ කතන්දර ගොඩක්. දන්නේව කියන්නකො බලන්න. මොනා හරි එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් එහෙම තියෙනවනම් ෂෙයා කරගමු හරි? මම යනවා මත්තිගොඩ ආපිකෝ මෙට්‍රස් එකට. අම්මෝ මෙට්‍රස් කියපු ගම ඇනුම් යනො දොයි මතයි. එවනට කොල්ලෝ ටික හෝගාල වැඩනේ. සද්දට මාවත් අහගෙන ඔගොලොන්ට නම් නින්දයන් නැතු ඇතිනේ. මේ කංකරච්චලේ අහගෙන කොහේ නිදා ගන්නදනේ? වැඩ කරනවා ඒ අමුතුවෙන් ගැම්මක් එහෙම ඕනේ නෑනේ. එනර්ජි රින්ක්ස් එහෙම මුකුත් ඕනේ නෑ. සුදු කොච්චි ඉන්නවනම් නේ. ආදරෙන් එකතු කරගන්නවා කොල්ලනේ අලක්කුම.

හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි.
4: Listen up Colombo, Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
10: Stars Milan Pastas. Stars Milan
11: ඖෂධයි ඩියුරම් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න
10: මිලාන් පාස්තා
12: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
13: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න
14: commercial bank ව හඳුන්වා දෙන අලුත්ම gig plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දෙකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන් freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals credit card දීමනා ණය පහසුකම් multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක් අදම combank.lk වෙත පිවිසෙන්
15: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද?
15: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
0: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී 2. පොළොන්නරුව යුගයේදී.
13: කොනේ හය වසරේ ඉගෙන ගන්න රත්නපුරේ හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: Yatha Pocket Money.
13: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
18: 98.2 98.4 දීප

නාමල් විතරක් නෙවෙයි මාත් ආදරේ. හැබැයි මම නම් මේ ටිකක් නෙවෙයි හොඳේ. ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ. ලාලිත් ඔයත් මට ගොඩාක් ආදරේනේ. ඔයා මට එක සැරින් සැරේට පෙන්නනවා, ඔප්පු කරනවා. අනේ මන්දමයා, ඔයා ඊයේ මට චොක්ලට් සෙවලා තිබ්බා. මම මේ පහට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා එළියට ගියන් පස්සේ තමයි එවල තියෙන මොනවද කියලා බැලුවේ. හරිද? මෙන්න එක එක ජාතිවල චොක්ලට්ස්, රසම රසයි. ඊයේ දෙකක් විතර කෑවා, ඉතුරු ටික අද කන්න තියාගත්තා. තනියෙන් නෙවෙයි, මුළු ඔෆිස් එකේ කට්ටියටම, කියන්නේ අපේ ඩිවිෂන් එකේ කට්ටියට ඔක්කොටම බෙදුවා. ඊට පස්සේ ගාඩ්රූම් එකේ ඒගොල්ලොනේ මේ චොක්ලට්ස් ටික ගත්තේ, අරගෙන පරිස්සම් කරලා තියාගත්තේ. ඒගොල්ලොන්ටත් පොඩ්ඩක් දුන්නා ඉතින්. හරිද? ඔයා දුන්නේ කියලා කිව්වා. හරි, මොකද මට නෑනේ පුරුද්දක් තනියෙන් කන. මම හැම වෙලේම බෙදා හදාගෙන තමයි කන්නේ බොන්නේ. ඉතින් ඒ නිසා ලලිත්, thank you so much. ලලිත් තාලා දිනවා ඒ පාර මගේ පර්ෆියුම් එක මොකද්ද කියලා. ඒක නම් ගන්න හිතන්නවත් එපා සුදු. මොකද මේ චොක්ලට් ගන්න පුළුවන් වුණාට මේ ඒ මගේ පර්ෆියුම් එක නම් ෂොට්ටක් ගන්න අමාරුයි. හරිද? කමක් නෑ කියන්නලු, ගෙනත් දෙන්නලු. කොල්ලට මේ පාර තමයි එපා වෙන්නේ. හරි හරි, මං කියන්නම්කො. ඊට පස්සේ ඔයාට බැරිය මිසිං වෙන්න නේද? මං කියන්න හැමෝටම හෙන්න කියන්න බැහැ. එතකොට ඒ පර්ෆියුම් එකට නිකන් නේද, නිකන් ප්‍රමෝෂන් නේම ලේම් බෑ. මං වාඩි වෙන මෙවන්නම්. හරි, ඊළඟට පිළිම තලාවට මම යනවා. ෆේරි කේක්ස් වල අපේ ගෑනු ළමයා මෙසේජ් එකක් දාලා තියෙනවා. චුඩි බිස්නස් එකක් කරගෙන තමන්ගේ ලයිෆ් එක ගොඩ දාගන්න මහන්සි වෙන මේ ළමයා වාදරෙන් එකතු කරගන්න ඕනේ. ඔමාලි නේද? ආ, නමේ වල නෑනේ සුදු. මං හැමදාම කියනවා වට්ස්ඇප් මෙසේජ් එකක් දාද්දි මේ පොදුවේ කියන්නේ. අනේ නමයි ගමයි වල තියන්න. එතකොට ලේසි, ආය හොය හොය ඉන්න දෙයක් නැහැ. කොහොමත් දවසට එකපාරක් දෙපාරක් මට මේක කියන්නම වෙනවා. අදත් ඔන්න කිව්වා. හරි, අපි ගන්න ඔයාගේ පර්ෆියුම් එක. ඉන්දි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉන්දි පොඩ්ඩක් මං ගැන දන්නවා, වැඩිපුර දන්නවා. මොකද ඉන්දිත් ඒ පර්ෆියුම් එක ට්‍රයි කරනවා, ට්‍රයි කරලා තියෙනවා නේද? සුවඳට ඉන්න කෙල්ලෙක් තමයි ඉතින් ඉන්දිත්, මං වගේම. කෝ ඉන්නවද ෂේර බබා? දැන් ස්කූල් පටන් ගන්න තියෙන්නේ නේද? එයාටත් පටන් ගත්තද? එතකොට නෂෝන් දෙන්නා මාදරෙන් එකතු කරගන්නවා අම්මිත් එක්ක. චුඩි බබාල දෙන්න නෂ ගන්න ආවලු. දැන් හැබැයි ෂේර බබා නෑ කියලා තියෙනවා. හැබැයි යාට කියන්න, යාට කියන්න සුදුකොච්චි ආන්ටි. එහෙමනි කියන්නේ නේ, සුදුකොච්චි ආන්ටි ආව ආදරෙන් සින්දුකට එකතු කරගත්ත කියලා. හරිද? අම්බෝ, ඔයා එයාගේ ලව් එක කියලා තියෙනවා. ඔවුනේ චුටි කෙල්ල මට හරි ආදරේ. එක ෂේර බබාට. ඉන්දී, ඔයා ගෙදර ගිහිල්ලා කියන්න ඕනේ හොඳේ.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමී ඩයිමරිස් 5 පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. වටවලතේ ඉතිරි රුපියල් 160යි. කාගෙල්ස් ෆුඩ් සිටි
0: සෙලන් බැංකුවට යුරු මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
5: මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
5: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල.

0: සරණ මහල් රන් සැමරුම සරණ මහල් නුගේගොඩ සහ කළුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
1: අවද කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් flame retardant ප්‍රමිතිය පුරෝගාමී.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
5: එනේ කොල කියලා නේ කාලේ ගියන්නේ.
6: ඔයා ඔය කියන්නේ මකල ඇතුළු ගොඩාක් කල් ඒවා දැන්.
5: මොන ගොඩාක්?
6: ගොඩාක් කල් මකල.
5: 90 දශකේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
6: ඔයාලට ඒ අත්දැකීම තිබට ඇත්තටම අපිට නැහැ.
5: නෑ නේද?
6: නෑ.
5: අකුරු බෑනේ.
7: ආඩම් ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
10: සෙනසුරාදා උදේ 8ට
11: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
12: නෑ.
11: එහෙනම්
12: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ?
11: ඈ?
13: කින්තු පිටියේ මවෙනෝ කින්තු පිටියේ මවෙනෝ
14: 98.4 පැල් මඩුල්ලට

සින්දුවක්. එනට අපි අහන්නේ ඉන්දියක නෙමෙයි ඒක සිංහල එක. කාලෙකින් මේ සින්දුව මේකට එකතු කරගන්නවා සම්පා, ඉතාලිය සම්පා. එයා මගෙන් අහලා තිනවා මොකක්ද ඇත්තටම පර්ෆියුම් එක කියලා. මං හැම ඇයි එවන්නද කියලා. නෑ, වයිෆ්ට අරන් දෙන්නද? හරි හරි, කමන්නෑ, වයිෆ්ට හරි අරන් දෙන්න. වයිෆ් උත් ආස නැතයි සුවඳට ඉන්න.

0: හවස 3:00 වෙනාඩි 2:00
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: ஐசிசி அகோஸ்து கிரீடக்கியா சொனால் ஜாத்தியந்தர கிரிக்கெட் கவுன்சிலே அகோஸ்து மாசே கிரீடக்கியா லெச சொனால் தினுஷ நம் கருத்தி வெனவா ஓஹுட மெம அகீம ஹிமிவுனே பலமு வரட்டாய் சொனால் தினுஷ இந்தியாவ சமக பெவத்தி தரக திகக்கின் சமான்வித டெஸ்ட் கிரிக்கெட் தரகாவலியேதே ரெஸ்கர லக்குணு சங்கியாவ ஹாரசிய விசா ஈட்ட சதக துணக் கத்துளாத் தம கிரீடாதிவியே ஆரம்பக அவதியேதி லெபுனு மெம அகே கிரீமட்ட கிருதக்ச வெனவாய் சொனால் தினுஷ சதஹன் கலே தென் தேசிய போதாக் වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයාට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 13වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න විසින්. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. විත්තිකාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළේ නඩුකරේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ ප්‍රකාශ පිටපත් ලබා දී නොමැති බවත් අල්ලස් කොමිසම ලබා දී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි බවත් ඒවායේ නිසි පිටපත් ලබා දීමට පියවර ගන්නා ලෙසත් යෝෂිත රාජපක්ෂගේ නීතිඥවරයා ඉල්ලා සිටියා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රොවිනි වික්‍රමසිංහ සදහන් කළේ විත්‍ය ඉල්ලා සිටින ඇතැම් ලේඛන මහාධිකරණයට බහර දී ඇති බවයි. ඒවා ලබා දීමට හැකියාවක් නොමැති බවත් අල්ලස් කොමිසම සතුව ඇති ලේඛන ලබා දිය හැකි බවත් ඇය පැවසුවා.
0: අනුග්‍රහය සැම මොහොතක්ම

0: ටිකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ ටිකක් හිමින් යන්කෝනේ.
2: ඇයි බයද?
1: පේන්නේ නැද්දනේ? මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ, ලිස්සුවනේ. මං කිව්වා.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

දැක්කුණන දිලුක්. එයාට කියන්නේ ඇට දිලුක් කියලා. මම නෙවෙයි, මේ යාළුව තමයි මෙසේජස් දාලා තියෙන්නේ. එයාව එකතු කරගන්න කියලා හෂාන් තමයි කියලා තියෙන්නේ. දිලුක්, ඔයාට ඊමන් දීපු කිස් එක අල්ලලා ගිහිල්ලානේ. අදත් ඒ නිසා උම එකක් ඕනේ වුණා. ආදරෙන් ඔයාව එකතු කරගන්නවා සුද්දා. මට මේ හොරණ සංකත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මට කේක් එවනවා කිව්වා ඊයේ පුතාගේ බර්ත්ඩේ එකට විෂ් කලයින් පස්සේ. එන්න ඉතින් බොරුව ඉතින් සංකගේ. එවනවා කිව්වට අන්තිමට කේක් කෑල්ලක් තියා නේද?

ඔයාලගේ හිත පහල නොවෙන්න. අනේ අන්න අනේ අන්න නරක් කළා තියේ මට අහුනොත් ඉති. සුදුකොච්චිගේ හස්බන් කියලා ආඩම්බරයට කියන්න පුළුවන්. මොනවා කළත් හැබැයි අල්ලගන්න බැරි වුණා මාව.

0: අල්ලපු ගෙදර ඉඳලා උම්ම දීලා ඒ කොල්ලොම අල්ල ගන්න ඇතිලු. මං කියලා තියෙනවා මගේ ප්‍රෝග්‍රෑම් ට්‍රේල් එකේම මේ ෂෝ එක ඇතුළේ විතරයි උම්ම දෙන්නේ. හරිද? හැදිච්චකම තාම
1: තියෙනවා.
0: ප්‍රෝග්‍රෑම් එකේ විතරයි නැත්තේ.

0: හිත පිරෙන්න සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනියර් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා

0: මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය වෙදිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. Bibma 2026 by NIBM. Where innovation earns recognition.
2: පරාගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
1: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
3: සිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික පෙයි.
1: හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: A-level අවසන් කළසිසු එක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University. The place to be.
5: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී
6: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනමේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
9: මන් නම් හිතන්නේ නැහැ සර්.
7: දකින්න හින පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
13: 98.2 98.4

බුද්ධික, අද ඔයාගේ ලිටල් ප්‍රින්සස් නේද? ඉස්කෝල ඉන්ටර්විය. මට ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. වයිෆුයි බබයි ඔක්කොම ඉන්නවා. ෂෝයි ෂෝයි, මොකද කෙල්ලගේ තත්ත්වේ? බයෝනේ නෑනේ නේද? කට්ටියෝ දැක්කාම මට හිතෙන්නේ නෑ එහෙම වෙන්න ඇති කියලා. මොකද ඔයාත් හොඳ ෆෝවර්ඩ් කැරක්ට එකක්නේ නේ. ආදරෙන් එකතු කරගන්නවා පුංචි පවුල.

හල්ලෝ රොමේනියාවේ දිනේෂ් අහගෙන ඉන්නවා. නම දිනේෂ්, ගම රොමේනියාව කියලා තියෙනවා. ඊළඟට රංග MK1 රට වටේම යන රංග අම්බාරිඳන් අන්න බැරුණාලු හරියට පොඩි සිග්නල් ලවුලක්. හැබැයි පාන්දර ආවලු ඔෆිස් එකේ ඉඳන් අද අහගෙන ඉන්නවලු.

0: අවශ්‍යදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන්
1: පාස්ටා
2: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM breakfast drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක්
10: රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
12: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
13: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
15: experience එකකට නැල්වත් බට
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
17: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4 700 550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්.
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
15: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
7: දැන් වියජට කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's be a jet.
15: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
6: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
5: Avance Ken Ona Deyak Adage Vanna Ganna.
11: Avance Ticket Tika Pay.
3: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access saha tawat bohothe
8: adama combank.lk weta pivisenna
12: aawa aawa tattu ganan hadanna kotta ganan dinanna insi sanstha slab waram
4: wedi vistara sadaha 0774 6767 64 ta miss call ekak denna
0: stars milan fashionai dura pitivala gune peri milan pasta obe pawule aahara welata ekkaragena obe daruwa star kene karan
18: stars milan pastas
14: kawudath kaagib nivase palamu rak warnaya acl fire guard wire then dam party ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
10: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී 2. පොළොන්නරුව යුගයේදී
16: හයවසර ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා
17: ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනී.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාෆස් ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේ
1: ජපාන්
5: රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස තුනයි විනාඩි 42යි වෙලාව අර පර්ෆියුම් ගැන කතාවක් ඇවිල්ල අද මේ ගොඩක් අය අහලා තියෙන අතර මොකද්ද පාවිච්චි කරන පර්ෆියුම් එක කියලා මම පාවිච්චි කරන පර්ෆියුම් එක මම ඒක වෙනම WhatsApp messages දාන හැට කියන්නම් හරිද හැබැයි මේ මට හිතුණා ඒකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා මොකද මේ හැමෝම ඉතින් පර්ෆියුම් එකක් යූස් කරන ඕනනේ සමහර අය නම් ඉතින් තමන්ගේ ජීවන සුවඳ තියෙන නිසා නේ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නේ නැහැ සමහරු ඔය අහුවෙන පර්ෆියුම් එකක් යූස් කරනවා හැබැයි ඔබ පර්ෆියුම් එකක් යූස් කරද්දි මේ දැනගන්න ඕන දේවල් තියෙනවා මොකද මේ පර්ෆියුම් කියලා කියන්නේ කෙනෙක් අපිට ලං වෙන්නත් කලින් ඒ වගේම කෙනෙක් අපිව දාලා ගියාට පස්සෙත් මතක හිටින එකම දේ පර්ෆියුම් කියන්නේ ඒ සුවඳ හරිද සමහර වෙලාවට තියෙන්නේ නේද ඒ කියන්නේ අපිව දාලා ගියපු කෙනෙක් පාවිච්චි කරපු පර්ෆියුම් එකක් වෙන කවුරු හරි යූස් කරලා ආවොත් අපිට නිකන් අර පරණ මතකයන් නැවිස්සෙන්නේ ඒ සුවඳත් එක්ක එහෙම තියෙනවනේ අන්න ඒකයි වැඩේ මගේ යාළුවෙක් ඉන්නවා මේ එයා එයාගේ බොයෆ්‍රෙන්ඩ් මතක් වෙන්නේ ඒ කියන්නේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් මතක් වෙන්නේ එයා පර්ෆියුම් එකක් සල්වලට අරගෙන තියාගෙන ඉන්නවා මොකද එයාට ඒ අතීතේ මතක් වෙනවලු ඒකත් එක්ක එයාට අමුතු එකක් ඉතින් ලයිෆ් එකේ තියෙනවලු එහෙමත් ඕනනම් කැමති නම් කරන්න පුළුවන් මම නම් සාමාන්‍ය එහෙම දාලා ගියපු අය ගැන මතක් කර කර ඉන්නේ නැහැ ගියා නම් ටටා බායි කිව්වා නේද වෙනතක් බලාගත්තා ඒ වුණාට මම හරිම කැමති සුවඳට ඉන්න මම මේ ඔෆිස් එකෙත් සාමාන්‍යයෙන් දෙපාරක්වත් අඩු තරමේ ඔෆිස් එකට ආපු ගමන් ඊට පස්සේ ඔෆිස් එකෙන් යන්න කලින් පොඩ්ඩක් සුවඳට ඉන්න ඕනේ නිසා පර්ෆියුම් එක පොඩ්ඩක් යූස් කළා තමයි යන්නේ හැබැයි පර්ෆියුම් කියලා කියන්නේ නිකම් නිකන් සුවඳක් විතරක් නෙවෙයි ඒක තමයි ඔබේ ඩෙන්ටිටි එක නැත්තම් ඔබේ අනන්‍යතාවය ඒ නිසා පර්ෆියුම් එක පාවිච්චි කරද්දි මේ පොඩක් හිතන්න දේවල් තියෙනවා සමහරු එක එක වැරදි කරනවා පර්ෆියුම් යූස් කරද්දි දවස පුරාම පර්ෆියුම් එක තියාගන්න පුළුවන් පොඩි පොඩි ටිප්ස් ටිකක් මම කියන්නම් පළවෙනි එක තමයි පර්ෆියුම් බොටල් එකේ ගහලා තියෙනවා ඔයාලා දැකලා ඇති සමහර විට මේ EDP එහෙම නැත්තම් EDT කියලා ගහලා තියෙනවා හරිද උදේ ඉඳන් රෑ වෙනකන් සුවඳ තියාගන්න ඕනේ නම් සල්ලි ටිකක් වැඩිපුර දීලා EDP එකක් ගන්න මොකද ඒකේ සුවඳ තෙල් ප්‍රතිශතය ටිකක් වැඩි හැබැයි ඔෆිස් එකට එනවා නම් නැත්තම් ඔය පැය 3-4ක කෙටි ගමනකට වගේ යනවනම් EDT එක හොඳට ප්‍රමාණවත් දෙවෙනි වැරද්ද තමයි ගොඩක් අය මේ පර්ෆියුම් මැණික් කටුවට ස්ප්‍රේ කරලා මැණික් කටු දෙක එකිනෙක අතුල්ලලා කියන මේ මර කළබඩ රබ් කරන් එම කරලා මේ තමයි තොට අත් දෙකම සුවඳයි ඉබ සමහර ඕන්න ඒකම පොඩක් බෙල්ල දෙපැත්තෙත් ගා ගන්නෝ බෝ ලෝභකමට පර්ෆියුම් ගහන්න එහෙම කළා මොක තනවද වෙන්නේ පර්ෆියුම් එකේ සුවඳ මේ ඔක තියෙන අර සුවඳ අනුනේ ඒවා බිඳලා ගිහිල්ලා සුවඳ ඉක්මනටම නැති වෙලා යනවා කරන්න ඕනේ ස්ප්‍රේ කරලා ඒක වේලෙන්න අරින එක තේරුණාද ඊට පස්සේ සුවඳ වැඩි කරගන්න ක්‍රමයක් කියන්න පල්ස් පොයින්ට්ස් වලට විතරක් ස්ප්‍රේ කරන්න නිකන් ඔය ඇඳුමටයි අනම්මන එහෙම එපා බෙල්ල දෙපැත්තේ කන්දක පිටිපස්සේ මැණික් කටුවට පර්ෆියුම් ස්ප්‍රේ කරන්න ඒ වගේමයි මේ පර්ෆියුම් ගන්න කලින් ඒ තැන්වල වැස්සෙන් ටිකක් ගාලා ස්ප්‍රේ කළොත් සුවඳ ඩබල් කරලා ඒ කියන්නේ ටිකක් වැඩිපුර කාලා පැය දෙකක් තුනක් තියෙන එකක් නම් පැය පහක් හයක් විතර තියාගන්න පුළුවන්කම තියෙනවා හරිද ඒ වගේමයි එක එක කාලවලට ගැලපෙන يعني රස්නේ කාලෙට සීතල කාලෙට පිටරටවල ඉන්නයිට මම මේ කියන්නේ විශේෂයෙන් මේ සහ ස්කින් එක අනුව පර්ෆියම් තෝරගනිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. හරිද? තව තියෙනවා ඉස්සර මං කියන්න. මම මේ ගැන ටිකක් හෙව්වත් එක්ක. කොහොම වුණත් තමන්ට ගැලපෙන හොඳම පර්ෆියුම් එකක් හොයාගන්න. සමහර විට කීපයක් යූස් කරන්න වෙයි. ඒ අතරින් හොඳම එක තෝරගන්න ට්‍රයි කරන්න. හරිද? මේ සුවඳ ගැන කතා කරපු නිසා මම මේ සින්දුව තෝරගත්තා. ජයනාත් කියලා තියෙනවා, එයා නම් බොඩි ස්ප්‍රේ එකක් විතරයිලු යූස් කරන්නේ. ඉන්නකෝ මම හොයලා බලලා තව ඉස්සර කියන්නම්කෝ. එතකොට ඔයා තීරණය කරන්න, බොඩි ස්ප්‍රේ එක විතරක් යූස් කරනවද, පර්ෆියුම් එකක් ගන්නවද, මොකද කරන්නේ කියලා.

0: Sieta pirenne sieta. Sieta pattere with hasa.
1: ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියා වලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සුද නේද?
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: After levels, minds explore කරන්න ready. Enroll BSc Honours Psychology Degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya sathkare samuhika shaktiya.
3: Sri Lanka Bankuta Euro Money sammana deka akandawa dewana warata Sri Lankave paribhogika addekim sadaha visheshtatama bankuwa lesa Sri Lankave suluha madhyama parimana vyapara sadaha visheshtatama bankuwa lesa Sri Lanka Bankuwa 2026 Euro Money sammanayen pedum labai.
4: Ehi mata ithi hama deema magin æth wenne.
5: Æthuna dewal gena hitaddi ලංගින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
7: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: සරණ මහල් රන් සමරුම සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
11: මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: එනේ කොල කියලා නේ කාලේ ගියන්නේ.
13: ඔයා ඔය කියන්නේ මකල ඇතුළු ගොඩාක් කල් ඒවා දැන්.
12: මොන ගොඩාක්?
13: ගොඩාක් කල් මකල.
12: 90 දශකයේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
13: ඔයාලට ඒ අත්දැකීම තිබට ඇත්තටම අපිට නැහැ.
12: නෑ නේද?
13: නෑ.
12: අකුරු බෑනේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
16: 98.2 98.4
17: දෙන්නම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

කතාව නැගල යනවා. සමහරු කෙලින්ම ආවිච්චි කරන පර්ෆියුම් වල ෆොටෝස් පවා ඇවල තියෙනවා. ඌලලා අමඩි කෙලවන්නකෝ පර්ෆියුම් නානවද නෑනේ.

0: Renacci.
1: අලුත් පැයක් පටන් ගන්නේ. වෙලාව හවස 7:00.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Theater Top Story.
1: කෝටි දෙකහමාරක හෙරොයින් අත්අඩංගුවට රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න හෙරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 1.5 ග්‍රෑම් 50ක් සිය බහරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් කාන්තාව තලාහින පාර උඩුමුල්ල මුල් ඒරියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක තැනැත්තියක්. දැන් තවත් දේශීය පොතක්. මට්ටක්කුලිය ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී රථවාහන කිහිපයක් අනතුරට ලක්කර පුද්ගලයන් 3 දෙනෙකුට මරු කැඳ වූ මෝටර රථයේ රියදුරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද අලුත් කඩේ මහේස්වරත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එම මෝටර රථ රියදුරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 වැනි පුද්ගලෙක්. වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි අදාළ මෝටර රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ 3ක සහ යතුරු පැදි 4ක ගැටි අනතුරක් සිදු වූයේ ඊයේ රාත්‍රියේදී. අනතුරින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු 3 දෙනෙකු මිය ගියා.
0: Theater Top Story. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම

0: එකක් RDB Youth Plus සිතරුම් ගිනුම.
1: ජපන් තාක්ෂණින් ජපානිම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XU වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජියක Wagoneer Series සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේ ජපන් බැටරියක්.

හතරයේ වෙනාඩි 9යි වෙලාව. කෝ පර්ෆියුම් නානාය? ආ ඉන්නවනේ. සමහර ඉන්නවා ජීවිතේට මේ නාන්නේ. අපි කියමු ජීවිතේට නෙමෙයි අපි කියමු සතියට දවස්ක් දෙකක් තමයි නාන්නේ. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා අර මේ ඩේලි නාන්නත් හොඳ නෑ. ඒ කියන්නේ කොණ්ඩෙට හොඳ නෑ. එතකොට මේ ඩේලි ෂැම්පු කන්ඩිෂනර් යූස් කරනවා කියන්නේ ඒකෙනුත් ස්කැල්ප් එක පොඩ්ඩක් අර ඩ්‍රයි වෙන්න ගන්නවා. එහෙම කතන්දරයක් තියෙනවා. ඉතින් දවසක් කර දවසක් අත්තර තරමේ නේද? නාන්න වොෂ් නාන්න. හරිද? මේ සමහර ඉන්නවා අර නාන්න තියෙන කම්මැලිකම විශේෂයෙන්ද මේ දවසල පොඩ වැස්සත් එක්ක සීතලයි යනම්ම නන්නේ. ඉතින් පර්ෆියුම් එක නාගෙන එනවා. ඔබත් එහෙම කෙනෙක්ද? මට උත්තර ඕනේ නෑ. ඉතින් හිතා ගන්න. හරිද? අනිත් එක මේ එහෙම පර්ෆියුම් නෑ වහම දැන් ඔෆිසකට ඇවිල්ලා එහෙම සමහර අය ස්ප්‍රේ කරගෙන කරගෙන යනවා හිසේ සිට දෙපතුල දක්වා පර්ෆියුම් එක නානවා. එහෙම වුණහම ඉතින් නේද? ආ ඉතින් අහල පහල ඉන්න අයටත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. කලන්තේ වගේ එනවා නේ? ඒ පර්ෆියුම් සැරට සමහර වෙලාවට මේ සමහර අය පාවිච්චි කරන පර්ෆියුම් වලට කොහොමත් ඔලුව ගැක්කුම එහෙම ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් මේ පර්ෆියුම් නාන එක නතර කරන්න. සාමාන්‍යයෙන් ස්ප්‍රේ 3-4 ඒ වගේ ස්ප්‍රේ කළාම ඇති. හොඳටම ඇති. හරිද? අනිත් එක මේ කියන්න ඕනේ කාරණාව තමයි සමහරු මේ පර්ෆියුම්ස් ඇඳුම් වලට ස්ප්‍රේ කරනවා. සාමාන්‍යයෙන් පර්ෆියුම්ස් ගහන්නේ අපේ ශරීරයට නිතින් ශරීරයේ උෂ්ණත්වය කියන්නේ බොඩි හීට් එකත් එක්ක මිශ්‍ර වෙලා තමයි ඒක සුවඳ විහිදෙන්න ගන්න. ඒ නිසා ඇඳුම් වලට වඩා ස්කින් එකට ස්ප්‍රේ කරන එක තමයි වටින්නේ. හරිද? ඔළුවට දාගන්න. මේ සමහර මිලාදික පර්ෆියුම්ස් තියෙනවා ඒවා අර තෙල් ගතිය නිසා ඔය මේ ලයිට් කලර් ඇඳුම් එහෙම පාවිච්චි කරන සුදු ඇඳුම් ලයිට් කලර්ස් තියෙන එහෙම මේ ඇඳුම් වලට ස්ප්‍රේ කළොත් ඒවා පැල්ලම් හිටින්නත් පුළුවන්. හරිද? ඒ නිසා හැම වෙලේම මේ ස්කින් එකට ස්ප්‍රේ කරන්න වග බලා ගන්න. අනිතක මේ බාත්රූම් එකේ පර්ෆියුම් බෝතල් තියෙන එක දන්නවද ඒක හොඳ නෑ කියලා? ආයෙම තියන්නේ. හරිද? බාත්රූම් එකේ පර්ෆියුම් එක එහෙම වුණාම අර ඒක සාමාන්‍යයෙන් තෙතමනේ උෂ්ණත්වය වෙනස් කරන්නේ බාත්රූම් එක සාමාන්‍යයෙන් නිතරම. අනේ ඒ නිසා පර්ෆියුම් එකේ තියෙන සුවඳ නැත ඒක තියෙන කෙමිකල් අනම්මන නරක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම අඳුරු වියලි තැනක පර්ෆියුම් බෝතලේ තියන්න. කවුද මට මේ පර්ෆියුම්ස් ගොඩාක් කියලා දෙනවා? එයාගේ මුළු කාමරෙම මං හිතන්නේ 4-3ක විතරම පර්ෆියුම්ද ගොහෙත් තියෙන්නේ. කවුද මේ ඉෂාර සවුත් කොරියාවල? සවුත් කොරියාවල කොහොමද පර්ෆියුම් වල ඉල ගණන්? හොඳයිද ලාබයිද? හම්බ වෙන සැලරි

මොකද්ද මොකද්ද මේ පර්ෆියුම් එක අරගෙන බලන්න කියලා මාත් එක ට්‍රයි කරන්න ඉන්නේ. බලමු ආත් කියප නිසා මම ට්‍රයි කළ බලන්නම්. හරිද සුදු මහේෂ් ගිල්ස් එකේ මහේෂ්. අනේ මෝල් ඩියුස් ඉන්නේ මහේෂ් නේද? ගිල්ස් එකේ අපේ චතුරංගට එවලා තියෙනවා ගිෆ්ට් එකක්. ඕ ඕ ඔය හරිම ලකි. චොක්ලට්ස් සහ තවත් ගොඩක් දේවල් තියෙනවානේ. අනේ කොල්ලා අන්බොක්සිං වීඩියෝ එකක් මට එවලා. ෂෝයි ෂෝයි අම්මෝ ඒක තියෙන චොක්ලට්ස් තොගේ තනියෙන් කන්න කාලා සීනි අමාරුව හදාගන්න.

ආස සිින්දවා මහරිනේ සෙජ් කතාන්නකෝ නිසලින්නවා කැන්ඩිවල මේ ගෑනු ළමයත් අයගේ පර්ෆියම් එක තමයිලු පාවිච්චි කරන්නේ නානු අලු පර්ෆියම් අදින් පස්සේ එපා හොඳේ

0: පිර සිත
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
4: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
5: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නෑ, යාළටත් සුබ නෑ. මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
6: එයාට මයිකේ දුනම ගියා කියවුනනෝ. ඉතින් අපිටත් දෙන්න එමන.
4: අර මන්ත්‍රී වාර ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
5: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
4: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න.
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117-888-666. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771-133-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
12: මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1 20යි 2 24යි.
13: 20යි. CTSE pocket money. අම්බලාගෙන් අහන්න ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිලිනි නිසංසලා.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714-151-151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
15: සියත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
16: අනුග්‍රහය.
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සාකච්ඡා. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
19: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114-700-550 අමතන්න.
20: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
21: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
20: අවන්ස් ටිකෙන් ටික පේ.
22: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
23: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී.
24: ඔයත්
23: ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011732000 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

එයා කියලා තියෙනවා අනේ ඔයාට මම මතක් කළා කියලා. සාමාන්‍යයෙන් මට දැන් එක එක්කෙනා හැමති සිංදු එහෙම වෙන වෙනම පොඩක් ඔළුවේ තියෙනවා. අංකල් රෝත් කියලා තියෙනවා. මතක් වුණා නේද කියලා හිතනවා. චොක්ලට් එව නැතත් අපි තාදරේ කියලාත් දුම්බර ලලිත් කියලා තියෙනවා. මතාදරේ ඉරේෂිනෝ සර්බියාවල. අද අපේ යාළු කීප දෙනෙක්ම හැපි බර්ත්ඩේ සියත කියලා විශ් කළ තිබ්බ අපේ ටීවී ඇනිවර්සරි එකට. තැන්ක් යූ. මාත් විශ් කරනවා.

දක්ෂිණියා සුදුමැණිකේ මොකද අහිනා වෙන්නේ? අලබෝමල්ලේ රන්වෙන එකේ සංජීව ඇතුළු සෙට් එක ආදරෙන් එකතු කරගන්න ඉල්ලඟට දීපාල් ඔයාවත් එකතු කරගන්නවා වයිෆ් සුභා දුව ජෙනු.

ක ඔයා එකතු කරගන්නවා. ඔයා චාමරග සෙන්දා කියලල තියෙනවානේ, මං එක දැන් දැක්කේ. ඉන්න බලන්න පුළුවන් වේ. අපේ ටීවී එකට විශ් කළ තියෙනවා හැපි බර්ත්ඩේ සේත ටීවී කියලා. තැන්කිය චානුක.

ආසයි. මගේ හදවත වෙනවා නම්. ඒකට ඉතින් කවුරු හරි ගැන ආදරයක් ඇති වෙන්න ඕනේ නේ. ට්‍රයි කරලා බලන්න ඕනේ. හැබැයි චෝඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ සෙනඟ දෙක තුනක් අපිට අහන්න පුළුවන්. හවස 4:37 දැන්.

0: විවයිනේ විශාලතම ටොයෝටා රතපෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා අමතන්න 01.2 939.3
1: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 01.5 44.5000

0: බට රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: සම්පාදක ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: වැදුන නේද මොකද්ද මල්ලි පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ
4: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා
3: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන
5: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්
6: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
10: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
11: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 4 92 0.7 1 1 3 27 2 5
13: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
15: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance. හරියන්න හරිම තැන.
18: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
19: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී 2. පොළොන්නරුව යුගයේදී.
20: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
22: 98.2 98.2

ඇටයි පර්ෆියම් වලයි තියෙන රහස දන්නවද? දන්නේ? කෆි බීන්ස්? කොහමද පර්ෆියම් එක සම්බන්ධ වෙන්නේ කියලා? දන්නේ? ඔය විශාල මේ පර්ෆියම් ෂොප්ස් වලට ගියාම මෙහෙම ඔය අපි සුවඳවල් කීපයක් ට්‍රයි කරලා බලනවානේ මේකද මේකද මේකද හොඳ තුන හතරනේ මම නම් අම්මෝ 70ක් විතර ට්‍රයි කරනවා. ඒ කියන්නේ එකක් තෝරගන්න අමාරුයි. අර මට මේ දැන් වෙලා තියෙනකම තමයි පර්ෆියුම් එකක් තෝරගන්න ගියාම. ඒ කියන්නේ බොයිස්ලා ඉන්නවානේ. දැන් මට ආදරය කරන අය මේ චැට් ලිස්ට් එකේම ගොඩාක් ඉන්නවා. එක එක්කෙනාගේ එක එක ටැලන්ට්ස් නේ තියෙන්නේ සහ පෙනුම. මට ඔය ඔක්කොම එකට එකතු කරලා ගන්න පුළුවන් වුණා නම් මම කසාද බඳිනවා. වැඩේ තියෙන්නේ විවිධයි තින්නේ. එහෙම වුණාම අර තෝරා ගැනීම හරි අමාරුයි. ඒකයි මෙහෙම මම මේ තනිකඩෝම ඉන්නේ ජීවිත කාලෙම. දන්නේ ඉස්සරහදී වෙනස් වෙන්න පුළුවන් හොඳේ. මේ කොහොම හරි එන්නේ සුවඳල් කීපයක් අපි ට්‍රයි කරනකොට අපේ මේ නහයට සුවඳ මාරු වෙන්න ගන්නවා. කියන්නේ හරියට සුවඳ අඳුර ගන්න බැරි වෙනවා නේ. අන්න ඒ වෙලාවට කඩේ ඉන්න අය මේ කෝපි ඇට පුරවපු කෝපයක් සාමාන්‍යයෙන් දෙනවා නහයට ආග්‍රහණය කරන්න කියලා. මොකද කෝපි සුවඳින් අපේ නහය තියෙන සුවඳ ග්‍රාහක ආය පාරක් රීසෙට් කරන්න පුළුවන්. දැනගෙන හිටියේ නෑනේ. ආ දැන් දන්නවනේ. දැන් හරිනේ. ඉතින් එහෙම කළාම ආය අපිට අලුතින් සුවඳ විඳින්න පුළුවන්. ඒ නිසා මේ එහෙම සුවඳ ගොඩාක් ට්‍රයි කරන්න යනවනම් කඩේ තිබ්බේ නැති වුණොත් කියලා බයක් වගේ තියෙනවනම් කෝපියට කීපයක් අරගෙන යන්න. හරිද? එහෙනම් ට්‍රයි කරලා බලන්න. හරිද? අනිත් එක කියන්න ඕනේ දැන් මම පාවිච්චි කරන පර්ෆියුම් එක මට ඕකේ වුණාට සමහර විට ඒක ඔබට ඕකේ නොවෙන්න පුළුවන්. මොකද සුවඳ විවිධ අයට වෙනස් විදිහට තමයි ඒක සෙට් වෙන්නේ. හරි? මොකද මේ අපේ ස්කින් එකේ pH අගය එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. දාඩිය දාන විදිහත් එක්ක ඒ ස්කින් කැමිස්ට්‍රි එකත් එක්ක සමහර විට මට සෙට් වෙන පර්ෆියුම් එක ඔබට සෙට් නොවෙන්න පුළුවන්. ඒ නිසා හරිම දේ තෝරගන්න ට්‍රයි කරන්න. අනිත් එක්ස්පයරි ඩේට් එක බලන්න. මොකද පර්ෆියුම්ස් වලටත් තියෙනවා සමහර ඕක බලන්න ඇච්චර සහ සමහරු ලෝබයි. එක්ස්පයර් වෙලා වුණත් නේ ඉසි කරන්න ලෝබයි නේ. එතකොට ආය ආය ඒක ගහගෙන යනවා. හැබැයි එම එපා ඉතින් නේද? එක්ස්පයරි ඩේට් එකක් තියෙන්නේ ඒක. එක්ස්පයර් වුණාන් පස්සේ අයින් කරන්නනේ විසි කරන්නනේ. එනිසා එකක් චුට්ටක් බලන්න. සාමාන්‍යයෙන් බෝතලේ කඩලා අවුරුදු 3 4ක් 5ක් වගේ වෙනකොට ඒකේ සුවඳ අඩු වෙනවා, පැහැය වෙනස් වෙනවා. ඉතින් එහෙම පොඩ්ඩක් බලන්න. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඔක්කොම අල්ල බඳින්න බැරිද ඔයාට? අර සින්දුවේ තියෙන්නේ එක්කෙනෙකුගේ හිත රිද්දලා තව කෙනෙක්ව බැහැ බඳින්න. එනිසා තනිකඩව ඉන්නවා කියලා ඒක තමයි හොඳම දේ මට තියෙන. කරන්න පුළා හොඳම දේ. හරි, දිනෝජ් කර්ටන්ස් එකේ දාමිත් අද සියත ටීවී ඇනිවර්සරි එකට යා මේ කවියක් කියවලා. සියතට 17යි, රටේ කවුරුත් බලයි, ඉන්න අය හරි හැඩයි, අපි ගොඩක් ආදරෙයි. මන් තරං හැඬ නෑනේ ඔය කවුරුත් නේ නේදනේ. බඳින්න එපානේ, ඔන්න ඔහොම ඉන්න. හරි ෂෝ ක්‍රිෂාන් අයියා, අන්න කොල්ලෝ ඔක්කොම් බඳින්න කියලා කවුද කිව්වේ? ආ ගණිමු ලැස්සා, ආදරෙන් එකතු කරගන්නවා. මට මේ තව මෙසේජස් ගොඩක් ඇවිත් තිබ්බා.

ඔයාව එකතු කරගන්න ඕනි. අයේෂා ඇත් විශ් කල්ලෙවල තැංකූ කෙල්ලේ. කළුතුරු දිලූ කිව්වහ මට නුගේකොට නිලූ මතක් වුණ. නිලූ ඔය හොඳින් නේද? දැක්කෙ නෑනේ. අනු ඔයත් ආස සින්දුවක්. එනිසා ඔයාවත් එකතු කරගන්න.

පර්ෆියම් එකක් අල්ලගෙන නඟලන්නේ. අපිටත් සින්දුවක් දෙන්නකෝ. බැරිම තැන එහෙම කියලවද? ප්‍රියා, ඕ ප්‍රියා ප්‍රියා, මේ තෙරි ප්‍රියා. හරි හරි, ආවත් එකතු කරගන්න. මේ සින්දුව දිල මම යනවා. වෙලාව හරි, අපි හෙට හම්බෙමු. බයි. මං වාගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: Pirin Sieta. Sieta Patre with Hasa.
1: ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියා වලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සුද නේද?
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
2: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 01173888.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්. අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 01144700.
7: සම්බන්ධ කරතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
8: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
9: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
10: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
11: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76252330.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොළේ.
13: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
15: අයියා මට මල් ගොඩාක් දීලා.
14: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: හච් 15
16: පිස්සුවක්ම තමයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
17: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
18: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
19: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි. කිල්ස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි. ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි. ඊවා ඩ්‍රයිටෙක්ස් වින්ග්ස් රුපියල් 135යි. කාගිල්ස් ෆුඩ් සිටි.
20: එන්න

0: සෙලා බැංකුවට යුරෝම නිසම්මාන දෙකක් අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලා බැංකුව 2026 යුරෝම නිසම්මානයෙන් පෙරුම් ලබයි. අනුවටයි 10.4න් මේකමුවට CFM
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 1යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Theater Top Story.
1: රේණුක රිමාන්ඩ්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම විසින් නියෝගය නිකුත් කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ මෙම සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළේ සමයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවයි. දැන් ක්‍රීඩා පුවතක්. 2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝක වාර්තාව අභිබවා යාම සිය අරමුණ බව හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති රුමේෂ් තරංගගේ ජීවිත කතාව ඇසුරින් රචිත රුමේෂ් අධිෂ්ඨානයේ රන් සලකුණ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.
2: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩා
1: සියත බීලඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30ට.
0: අනුග්‍රහය

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
5: 98.2 98.4

0: ัง
1: Howdy makala
2: Howdy Sandy
1: mukota me kendi gihillada
2: karada kendi gihillada
1: Howdy makala Howdy Sandy kiyanne hama
2: man Howdy makala kiyanne
1: hari ithin mama kiyanne Howdy makala
2: man ikki kiyuwe kata hari oyage nalle gahanna tattoo ekak sihie na
1: හොඳයි
2: සතියක් ගත වේගෙන යනවා නේද බ්‍රහස්පතින්දා දවස
1: තව ඉතින් සිකුරාදා ඊට පස්සේ ඉතින් ඒ සතියත් ඉවරයිනේ
2: ඔය මොකද නිකන් ඔබ තමයි මෙලෝ පල ප්‍රයෝජනයක් නැතුව කාලෙ ගෙව්වාම සතිය ගත වෙලා ඉවරදී අනේ අනිච්චම් මේ සතියත් ඉවරයි
1: කියලා මට ඇත්තටම මගේ වැඩ කන්දරාවත් එක්ක මට මදි අනේ දවසේ පැය 24 මදි
2: මොනවද වඩ දින වැඩ කන්දරාව හෙට්ටිපොල පාරවල් කපනවාද ඈ
1: අයි මගේ බිස්නස් ටික
2: අපි දවසක් කිව්වේ එහෙම කතාවක් කිව්වේ අර ඉන්දියාවේ අර මිනිස්සයා අර යාගේ බිරිඳව හොස්පිටල් ගෙනියන්න විදියක් නැතුව පාරක් නැති හින්දා යා මැරිලා අවුරුදු 20 ගාන පාරක් කැපුවේ ඔයා ඒ වගේ හෙට්ටිපොල හන්දි ඉඳන් කොහෙද මේ සුනන්දපුරට පාරක් කපනවා ඔය හෙට්ටිපොල කියලා කිව්වට හෙට්ටිපොල ඉඳන් ආයි කොළඹෙනවා වගේ දුරක් යන්න ඕනේ හෙට්ටිපොලේ
1: නෑ නෑ අනේ කිලෝමීටර් 2යි 3යි 4යි
2: 2යි 3යි 4යි එකට එකතු කරන්න
1: ඕනේ 4යි
2: 4යි ඉතින් සුනන්දපුරෙන් පැමිණි කල්යාණිය සමග අදවස හයාමාර වෙනකන් අපි ලාඩක් ගහන්න බලාපොරොත්තු වෙනවා
1: අද මොනවාද ඊයේ නම් අපි ටැටූ ගැන කතා කරා
2: අද තියෙනවා මේ හරි ලස්සන අමතක වීමක් හෝ හොඳට මතක තියෙන යමක් හරි ලස්සනට අමතක කරවන්න උත්සාහ කිරීමක් වැනි යමක් ගැන කතා කරන්න.
1: ඒක හොඳයි හොඳ දෙයක් ඒ කියන්නේ ආදර්ශයක්ද අපිට අද?
2: ඔව් සමහරුන්ට ආදර්ශයක් වෙයි සමහරුන්ට පොඩ තද වෙයිද දැද්දිත් නේ. මොකද මම දැක්ක පහුගිය දවස්වල නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා පාකිස්තානයේ වසීම් අක්‍රම් සහ තව ලංකාවේ කිසියම් පොලිටිෂන් කෙනෙක්ව එකට තියලා පින්තූර දාලා මීම් වාගයක් ෂෙයා වෙනවා.
1: හන්නේ හනිච්චන්.
2: නෙල්සන් මැන්ඩෙලාගේ ගානට තමන්ව ඔසවා ගන්න එක්කෝ අපි නෙල්සන් මැන්ඩෙලාව සම්පූර්ණයෙන් අමතක කරලා වෙන නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්ව ඉමැජින් කරන්න ඕන. එහෙම නැත්තම් ඒ අදාළ පුද්ගලයාව ඒ කියන්නේ නෙල්සන් මැන්ඩෙලාට සමාන වෙන්න හදන කෙනාව සම්පූර්ණයෙන් මකවල හදා ගන්න ඕනේ.
1: මකවල හදා ගන්න නෙමෙයි මේ මනුස්සයා කරපුවා අමතක කරලා දාන්න ඕනේ. එහෙම එකක්.
2: ඔක්කො මකවල නිකන් ගින්න ඕනේ. අය හදා ගන්න යන්නේ.
1: හදා ගන්න යන්නේ.
2: මකවල ඇති. දැන් මෙයාව මකවල තියෙන්නේ හදන්නද? එපා හදන්න එපා. මකවලට දෙන්න. ඔය ඇති. ඔහොම තියන්න. කියලා යන්න ඕනේ. ඉතින් ඒවා දිහා බලන් හිටියාම මට මැන්ඩෙලා ඉෆෙක්ට් එක මතක් වුණා.
1: යස්.
2: හරි. පොඩ්ඩක් කතා කරමුකෝ අද.
1: ඕකේ.
2: වෙලාව දිනවනේ කලබල නැහැ.
1: ඕකේ. ඒත් එක්කලම අපි DFCC බැංක එකෙන් දෙන හෝම් ලෝන් එක ගැන කතා කරනවා. ඊට පස්සේ පුංචි කාර් නිවස ගැන කතා කරනවා. ඩග්ලස් ඇන් සන්ස් ගැන කතා කරනවා. ඒකේ මොනවද තියෙන්නේ?
2: අදත් අපි ඩග්ලස් ඇන් සන්ස් ගැන ඒගොල්ලෝ ලංකාවට ගෙන්නන විශේෂ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොඩක්ට් එකක් ගැනත් කතා කරනවා. හවස 6:00 වෙනකන් අපි ඕගොල්ලන්ගේ කනේ läගගෙන ඉන්න.
1: නඩ
2: හැ

0: පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750
2: අමතන්න හොඳ නම් ඉන්නෙත් හොඳය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 787 666.
6: Hari giye harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 715 555 අමතන්න.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සොය විඳිමු.

0: සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බු 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
3: ඒ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්මා සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
6: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
7: ක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
12: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම ගිග් ප්ලස් account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
13: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard wire. දැන් දම් පාටින් ACL Fireguard wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී
14: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහනිය තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපති
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
16: අවන්ස් ටිකට් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
17: අවන්ස් ටිකට් එක පෙයි
18: හරිම තැනට ගිහින් ද LOLC එකෙන් නෙලෝ නෙගති
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
20: LOLC Finance හරියන්න හරිම තැන.
21: වැඩි විස්තර සඳහා 011155 715555 අමතන
22: 98.2 98.4 දිවයි.

0: Ladang.
1: නෙල්සන් මැන්ඩෙලා.
2: මැන්ඩෙලා ඉෆෙක්ට්.
1: මැන්ඩෙලා ඉෆෙක්ට් ගැන කියන්න කලින් මැන්ඩෙලා ගැන කියලා ඉන්න බෑ. නෙල්සන් මැන්ඩෙලා හිරේ තැප්පා සැන්ඩි අවුරුදු 27ක්.
2: ඔව් 27ක් නේ.
1: අවුරුදු 27ක් හිරගෙදර ගෙව අවුරුදු 27ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන්
2: ජීවිතෙන් භාගයක් වගේ නේ.
1: වැඩි ඊට වැඩි තුනෙන් පංගුවක් විතර.
2: තුනේ
1: අඩුයි. භාගයක් නෙවෙයි ජීවිතේ
2: තුනෙන් එකක්.
1: පංගුවක් විතර. කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ මිනිස්සෙක් රස්සාවක් කරලා ජීවත් වෙන සම්පූර්ණ කාලේ.
2: වගේ 35.
1: ඔව් ඒ කියන්නේ දැන් මිනිස්සෙක් ඉගෙනගෙන යුනිවර්සිටි ගිහිල්ලා එහෙම එළියට ඇවිල්ලා රස්සාවක් කරන්න පටන් ගත්තොත් අවුරුදු 27ක් 30ක් විතර රස්සාව කරනකොට පෙන්ෂන් යනවා.
2: 30 කියමුකෝ.
1: ඒ වගේ සම්පූර්ණ ජීවිත කාලයක්ම වගේ ඒ කියන්නේ ජීවිතේ සම්පූර්ණ කරිය එකක් හදාගන්න පුළුවන් එහෙම නැත්නම් පවුලක් හදාගෙන දරුවෝ ලොකු කරන්න පුළුවන් සම්පූර්ණ යුගයක්
2: පරිච්ඡේදයක්
1: ජීවිතේක එක යුගයක්ම යා ගත කළේ
2: හිරගෙදර.
1: දැන් එහෙම වෙන්නේ නිකාම්ම නෙවෙයි. ඒ කාලේ දකුණු අප්‍රිකාවේ කළු සුදු වර්ණ ભેදවාදයේ ඉතාම බරපතල
2: විදිහට
1: යුගයක් මේ අපාටයිඩ් ඊරායක ඉවර කරන්න වර්ණ ભેදවාදය නැති කරන්න විවිධ කණ්ඩායම් විවිධ විදිහට සටන් කළා. ඉතින් මැන්ඩෙලා කියන්නේත් එහෙම කළු සුදු වර්ණ ભેදවාදය නිම කිරීම පිණිස සටන් වැදුණු කණ්ඩායමකට එකතු වෙලා හිටපු සටන් කරුවෙක්.
2: හරි.
1: හරි. උම් කොන්තෝ වේ සිස්වේ.
2: ඔන්නෝක
1: තමයි යා එකතු වෙලා හිටපු සංවිධානය. ඉතින් එයාට අවුරුදු 44ක් විතර වෙනකොට අත්අඩංගුවට පත් වෙනවා. 1964දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා නෙල්සන් මැන්ඩෙලාට. ඊට පස්සේ තමයි මං කියන්නේ මැන්ඩෙලා කතාවේ ලස්සනම පරිච්ඡේදය පටන් ගන්න මේ සිර දඬුවම් නිමා වුණාට පස්සේ 1990දී නෙල්සන් මැන්ඩෙලා නිදහස් වෙලා එනවා. හැබැයි නිදහස් වෙලා එන්නේ වෙනස් තැනක්.
2: වෙනස්
1: පුද්ගලෙක්. ඇවිල්ලා එයා 1994දී දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා හැටියට ඡන්දෙන් තීරලා පත් වෙනවා. ලොවපුරා සංහිඳියාව සම්බන්ධයෙන් පිටතම ඇම්බැසඩර් කෙනෙක්. ඒ කියන්නේ සංහිඳියාව පිළිබඳව ඉන්න ජීවමාන සංකේතයක් බවට නෙල්සන් මැන්ඩෙලා පත් වෙනවා. يعني ජාතීන් අතර විවිධ රටවල් අතර ඇතිවෙන ගැටුම් निराකරණය පිළිබඳව ගන්න පුළුවන් හොඳම අප්‍රෝච් එක පෙන්눔 කරන සාධකයේ බවට නෙල්සන් මැන්ඩෙලා පත් වුණා. ඉතින් එහෙම කෙනෙක් නෙල්සන් මැන්ඩෙලා කියන්නේ ජීවිතෙන් අවුරුදු 27ක් හිරගෙදර ගෙවන කාලෙදී විවිධ දේවල් ඉගෙන ගනිමින් පොත්පත් ලියමින් තමන්ව වෙනස් කර ගනිමින් ඊට පස්සේ ඒත් තමන් නියලිලා හිටපු සටන අතාරින් නැතුව 1990 එළියට ඇවිල්ලා එදා ඒ තමන් සටන් කරපු දේ කූටප්‍රාප්තිය කරා ගෙනියන්න නැවත වටේකින් ඒ සටනට එකතු වෙච්ච අමුතුම චරිතයක් තමයි නෙල්සන් මැන්ඩෙලා කියලා. කියන්නේ දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් කවුරු හරි කාට හරි මං කියන්නේ දැන් මේ වෙලාවේ මේක අහගෙන ඉන්න කාට හරි තමන් ඡන්දේ දෙන හරි තමන් ඡන්දේ දෙන්න ආස කෙනාව හරි නෙල්සන් මැන්ඩෙලාට සමාන කරන්න හිතනවා නම්
2: කත කරන්න ඕනේ ඒ මිනිස්යාට.
1: කොහේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයයි ඡන්දේ දෙන්න ආස කෙනාව මකල හදාගන්න නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් එයාගේ හදාගන්න බලන්න.
2: හැබැයි මෙහෙමයි මගුල මකල හදාගන්න බෑ. ආයි මකල හදනවා.
1: මොකද ඔය ඒ සමහරුන්ව කීපසරේ මකල හදලා තමයි ඔය තියෙන්නේ. කීපසරේ මැකිලා හැදිලා ඔච්චර තමයි. ඔතරින් එහාට හදන්න අමාරුයි. ඉතින් නෙල්සන් මැන්ඩෙලා අනේ කොයි හරි ඉන්න තැනක ඉඳගෙන මේ
2: ශාප කරන්න එපා අපේ ලංකාවේ මිනිස්සුන්ට.
1: එපා මේ ඔයාට සමාන වෙන්න හදන මෝඩ දේශපාලඥයන්ටයි. ඒ මෝඩ දේශපාලඥයන් ඔයා වගේ කියලා හිතාගන්න මෝඩ ඡන්දදායකයන්ටයි පොඩ්ඩ අනුකම්පා කරන්න. මොකද ඔයිට වැඩි අමාරු දේවල් වලට මැන්ඩෙලා ඔයා බුදු දීලා තියෙනවා.
2: ලීක්වාන්යුට සමහර අය සමාන කරා. දුටු ගැබුණු කිව්වා කීයක්ද
1: මං හිතන්නේ මැන්ඩෙලා ඔයාට මේක දරා ගන්න පුළුවන්. මීට වැඩි අපහාසයන්ට උපහාසයන්ට මීට වැඩි අඩන්තේට්ටම් වලට ඔයා ලක් වෙලා තියෙනවා. මේ දවස්වල ඔයාව නැවත වටේකින් අඩන්තේට්ටම් වලට ලක් වෙනවා ලංකාවේ සෝෂල් මීඩියා වල.
2: අපි
1: ඇත්තටම කොහෙද ඔයාට හාදයන්ට ඔයාව සමාන කර මිනිස්සු ගන්න චූන් එක වෙනුවෙන් නෙල්සන් මැන්ඩෙලා අපි ඔබගේ සමාව භජනය කරනවා.

0: අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ
1: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011-544-5000.
6: දයි දියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සංකලින් කරන්න මිලාන්
7: පාස්ටාස්. Listen up Colombo, Vietnam is calling.
8: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
10: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard wire. දැන් දම් පාටින්. ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
11: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
12: Advance ticket ඕනදේ
13: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
6: Poshadayi durak pitiwala gune peri Milan Pasta. Obe pawule ahara welata ekkaragena obe daruwa star kenek
14: karanna.
15: Eka harima apuru lokayak. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
15: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: හැක්ක සමකල නොහැක. එම කතාවත් තියෙනනේ මකලෝ.
1: ඕ
0: දැන්වා හිතන්න අපිට කිසිම දෙයක් කොපි ඔයාට පුළුවන් මාව කොපි කරන්න
1: පිස්සෝ නොවෙද්ද
0: සම කරන්න පුළුවන්
1: ඔත්තර කොහොමද පිස්සක් කොපි කරන්න බෑ ඒක කරන්න බෑ කරන්න ඕනේ දැවගේ ගාඩි අම්මනි
0: සම කරන්න පුළුවන්
1: අවශ්‍ය නැහැනේ අනවශ්‍ය වැඩ කවුරුත් මේ සැන්නිට සම වෙන්න නම් ලෑස්ති වෙන්න එපා මොලේ විකාර වෙලා ඉවර වෙන්න.
0: හැබැයි මිනිස්සු සමහර දේවල් කොපි කරන් try කරනවා මකලෝ.
1: ඔව්.
0: දැන් පංචකාවත පැත්තට ගියොත්
1: ඔව්.
0: වාහන අමතර කොටස අපිට කොපි කරපුවා. කියන්නේ මෙලෝ රහක් වැඩකට නෑ. දවසයි දෙකයි වාහනේට දැම්මට පස්සේ ඒවා කැඩිලා යනවා. හැබැයි ඔය පංචකාවත තියෙන DSL එකට ගියවත් හොඳ වාහන අමතර කොටස් ගන්න පුළුවන්.
1: ඔව් DSL ලංකාව පුරාම තියෙනවා. ඒනවා බෙදා හරින brands වල genuine spare parts දිවෙන පුරාම මිලදී ගන්න පුළුවන්. හැබැයි අර සමහරුන්ට තියෙනවනේ මොකක් හරි ස්පෙයා පාට් එකක් ගන්න ඕන නම් පංචකාවත්තේ තමයි ඉතින් ඒව තියෙන්නේ නේද කියලා පංචකාවත්තටම එනවා. එහෙට ආවත් රවට්ටන කට්ටියට නලවන්නන්ට අසු නොවි කියලා තව සිංහලෙන්
0: කියන්නේ.
1: රවට්ටන්නන්ට නලවන්නන් කියන මේ පරණ සිංහල භාෂාවෙන් කිව්ව ඇත්තම ළමයි නලවනවා කියන්නේ ඇත්තම මේ ළමයි රවට්ටනවා කියන එක නේ.
0: ඔබත්
1: එහෙම නැලෙව්වොත් බරුවට උඹේ අම්මා කිරට ගියා කියලා හෙල්ලුවා. ලැබෙයි පිට ගැස් බෑදිනවද ඒ ඔල්ලර මේ එච්චර හොල්ලන්න බලවයි නේද? ඉතින් නලවන්නන්ට අසු නොවි. ඔයගොල්ලන්ට ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන්. DSL ගෙන්වා බෙදා හරින ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් වලටම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කළොත් එහෙම. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ වාහන සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඔටෝ පාර්ට්ස්, එනර්ජි, ටයර්ස්, ටොයිස් සහ අපරල් කියන අංශ කීපයකම ලංකාවේ ලොකු විශ්වාසයක් දිනාගෙන තියෙන වෙළඳ නාම සමූහය.
0: ඉතින්
1: ජාත්‍යන්තර වෙළඳ නාම 200කට අධික සංඛ්‍යාවක genuine parts ඔයගොල්ලන්ට DSL dealer network එකෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වාහනවලට ආදරේ කට්ටිය හොඳ spare parts තමන්ගේ වාහනේ වෙනුවෙන් පාවිච්චි කරනවා.
0: සමහර අය තමන්ගේ boyfriend අත් girlfriend අත් උන වාහනේට ආදරේ නේද?
1: ඔව් boyfriend girlfriend ඉතින් අපි spare parts අරගෙන දෙන්නේ නැහැ නේද?
0: නෑ ආදරේ ගැන.
1: ආදරේ ආදරේ.
0: spare parts නෙමෙයි ආදරේ ගැන.
1: girlfriend ආදරේ කරද්දී කොයි වෙලේ බැරිද ඒ වගේද වාහනේ. ඉතින් එහෙම සමහර තමන්ගේ වාහනේ විකුණන්න ගියත් මේක විශ්වාසවන්ත තැනකින් පිළිවෙලකට විකුණන්න ඕනි කියලා හිතනවා.
0: මොනවානත් මං අවුරුදු ගානක් පැද්දවා
1: වාහනේනි කියලා. අන්න එහෙම අය වාහනේ විකුණන්න ගනල්ලා දාන්නේ මාළඹේ පුංචි කාර් නිවාස.
0: Yes.
1: වාහනවලට ආදරය අය ආදරෙන් පරිස්සම් කරපු වාහන ඕනම වෙලාවක ගිහිල්ලා බැලුවොත් 3-400ක් මාළඹේ පුංචි කාර් නිවාසේ විකුණන්න දාලා තියෙනවා. ඒ වගේම ආදරෙන් රැකබලා ගන්න කැමැත්තෙක් වාහනයක් ගන්න හිතන කෙනෙක් යන්න ඕන තැන මාළඹේ පුංචි කාර් නිවාස. එතන ගියාම ඉතින් EV තියෙනවා, ඩීසල් වාහන තියෙනවා, පෙට්‍රල් වාහන තියෙනවා, කාර්, වෑන්, SUV ඕන එකක් තෝරලා බේරලා බලලා පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඕන නම් ඉල්ලලා ඒක කරගෙන සිග ෆයිනෑන්ස් එකේ කට්ටිය අතර ඉන්නවා. ඒගොල්ලන්ගෙන්ම ලීස් එක දාගෙන ඒගොල්ලෝ එක්කම කතා බහ වෙලා වාහන ඉන්ෂුරන්ස් එකත් ලෑස්ති කරගෙන අනිත් විශේෂම කාරණේ තමයි අයිතිකාරයෙක් කරන ගාන කතා කරගන්න
0: දෙන්නේ.
1: ඒකත් කරගෙන ඉතාම විනිවිද භාවයෙන් යුක්තව හිතට සැටිස් ගනුදෙනුවක් කරලා වාහනයක් ගන්න පුළුවන් මාළඹේ පුංචි කාර් නිවසේ.
0: Yes, පුංචි කාර් නිවසේ වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාළඹේ.

0: Padang.
1: තත් නෙවෙයි දැන් ඔයා කල්පනා කරන්නේ නැද්ද මේ මොකද්ද මැන්ඩෙලා ඉෆෙක්ට් කියන්නේ කියලා.
2: මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ
1: ඕ මැන්ඩෙලාගේ ඉෆෙක්ට් එක.
2: ඔව්
1: නේද?
2: ඇත්තටම ওই මැන්ඩෙලා ඉෆෙක්ට් එක එන්නේ ඔය මැන්ඩෙලාව හිර කරනවානේ.
1: ඔව්.
2: සමහර මිනිස්සු එළිය ඉඳන් කියනවා මැන්ඩෙලා මැරිලා කියලා.
1: ඔව්.
2: හැබැයි මැන්ඩෙලා එළියට එන අවුරුදු 27කින්.
1: ඔව්.
2: ඒ මිනිස්සු ඇත්තටම හිතාගෙන ඉන්නවා මැන්ඩෙලා මැරිලා.
1: ඔව්.
2: අවමංගල කටයුතු අනම්මනම් තිබ්බ කියලා ප්‍රචාර වෙනවා. ඔය ඒකත් එක තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් එක හැදෙන්නේ.
1: මොකද්ද මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියලා කියන්නේ?
2: අර
1: පරිකතා දන්නවා. කතාව දන්නේ පරිකතා දන්නවා.
2: අර ඒක හරි දන්නවනේ.
1: කතා වෙනයි පරිකතා වෙනයි කතාවට සම්බන්ධ වපසරියේ තියෙන මේ බඩු ටිකක් ඒ ටික තියෙනවා. ඒ ටික තියෙනවා. right ඒ ඔයා කියපු ටික වාකීපු කාරණා ටික අදාළයි ඇත්තටම මේකට. හරි පුදුමයි චාලි. කතා කරන දෙයට අදාළ දෙයක් කඩිකෙන්න. එනවා බොබ
2: ලොකු ලොකු. මම මෙහෙම හිටියට.
1: ඔව් මම මෙහෙම ඉඳලා ඉඳලා හිටලා පොඩ්ඩක් බලෙත් පෑදෙනවා. ඉඳි. හරි වටිනවා ඒක. ඒක බොහොම අගේ මම ඔයාගේ උත්සාහය විශේෂයෙන් අගය කරනවා.
2: උත්සාහයක් කියන්නේ මොකටද?
1: මේ විදිහට අපිත් එක දිගට රැඳිලා ඉන්න ඕනේ.
2: නෑ ඉතින් මිනිස්සුමාර මම මොඩ චරිතෙන් රඟපාන්නේ.
1: ඔව්.
2: මේක රඟපෑමක් නෙමෙයි මකලෝ. මේ මගේ ඇත්ත ස්වභාවය නෙමෙයි. අර එකපාරට මගේ ඇත්ත එනවා
1: එළියට. හැමදෙස්සම මොඩ චරිත රඟපාලා ඉඳලා හිටලා ටිකක් පොඩ්ඩක් නුවණක් කාර කමට රඟපාන්න හදුවම තමයි මොඩකම නියමෙට එළියට. අරක කරගෙන යනකොට සමහරලාට අහන්නේ කාට සැකත් හිතෙනවා. මේ මේ කෙල්ල මේ බෝඩයි වගේ රඟපානවද ඇත්තටම කියලා හිතනවා සමහරලා. ඊට පස්සේ ඔන්න සැන්ඩිට හිතනවා අද මන් නුවණක්කාරයට රඟපානවා කියලා ඒක කරපු ගමන් අහන්නකින් එක දරගන්නවා. ආ හරි හරි අර අර බෝඩ කමට රඟපානවා නෙවෙයි ඒක තමයි ඇත්ත එක.
2: හරි හරි මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියන්නේ
1: මැන්ඩෙලා ඉෆෙක්ට් එකක් තමයි මම ඔයා සම්බන්ධෙලු ගොඩනගමින්
2: යන්නේ. මෙච්චර කාලෙකට දැන් මිනිස්සු හිතලා තියෙන්නේ මම මෝඩයි කියලා. හැබැයි ඇත්තට මෙහෙම නෑ.
1: කියලා අපිට හිතෝත හැකි. අන්න ඒක මැන්ඩෙලා ඉෆෙක්ට්. මැන්ඩෙලා ඉෆෙක්ට් කියන්නේ සරලව පැහැදිලි කළොත් එහෙම කියන්නේ එක මිනිසෙක් දෙන්නෙක් නෙවෙයි මිනිසුන් සමූහයක් අපි හිතමු ජන සමාජයක් කමියුනිටි එකක් රටක් මොකක් හරි අතීත සිදුවීමක් පිළිබඳව වැරදි අනුපිළිවෙලක් හෝ වැරදි සිදුවීමක් හරි සිදුවීම හැටියට වරදවා මතක තබා ගැනීම තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා එන වෙලාවේ දකුණු අප්‍රිකාවේ හිටපු සෑහෙන පිරිසක් අනේ එයා එතකොට හිර ගෙදරදී මැරුණ නැද්ද කියලා පුදුමයට පත් වුණා. ඔයාලට කියන්න මේ දැන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙලා ඉල ජනාධිපති වෙලා ඉල 2009 මැන්ඩෙලා මියැදිලත් ඔක්කොම ඉවරයි දැන්. ඒත් තාමත් සමහරුන්ට මතක හිටලා තියෙනවලු ලොකු මිනිස් කණ්ඩායමක් වැරදි ලෙසට මතක තබා ගැනීම හෝ වැරදි ලෙසට මතක තබා ගැනීමට සැලැස්වීම මැන්ඩෙලා ඉෆෙක්ට් එක හැටියට හඳුන්වනවා. දැන් අපිට ඕනම් පුළුවන් එහෙම ඔයාව විශාල බුද්ධිමතෙක් හැටියට මිනිස්සුන්ට මතක හිටවන්න ට්‍රයි කරන්න. එතකොට ඒක හරි ගියොත් ඒක මැන්ඩෙලා ඉෆෙක්ට් එක. දැනුත් මේ දවස්වලත් අපිට පේන සමහර දෙයක් තමයි ඔය මැන්ඩෙලාට සමාන වෙන්න සමහර පොලිටිෂන්ලා උත්සාහ කරන්නෙම තමන්ගේ අතීතයේ තිබුණ වැරදි අසාර්ථක අසමත් හානිකර දේශපාලන ප්‍රතිපත්තීන් සහ ප්‍රතිරූපය. මැන්ඩෙලා වගේ මං මාර පොරක් කියන බොරුවකින් වහලා වර්තමානයේ හදන බොරු මානසිකත්වයක් තුළට අතීත තොරතුරු වැරදි ලෙස කාන්දු කරවීමට තමයි මේ ට්‍රයි කරන්නේ. ඒ හින්දා තමයි තමන්ව ගිහිල්ලා මැන්ඩෙලාට සමාන කරලා මිනිස්සුන්ට පෙන්වන්න හදන්නේ. ඒකෙන් උත්සාහ කරනවා අවුරුදු කීපයක් මේක එක දිගට කරගෙන ගියාම මිනිස්සුන්ගේ ඔළුවේ මැන්ඩෙලා ඉෆෙක්ට් එකක් හදන්න මෙයා මැන්ඩෙලා වගේ හෙන පොරක් කියලා. ඉතින් එහෙම එකක් හදාගෙන එනකොට සිහිය තියෙන මිනිස්සු එකතුලාට අග්ගාලා අනිත් ඇට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න ඕනේ. අහුවෙන්න එපා මැන්ඩෙලා ඉෆෙක්ට් එකට අන්දන්න හදන්න. මතක නැද්ද හිටිය හැටි?
2: දැනොත්
1: මතක නැද්ද හොරා කාපු හැටි? මතක නැද්ද රට වට්ටපු හැටි? මතක නැද්ද තෙල් පොලි ගොලි හිටියේ? මතක නැද්ද කරද්ද
2: හලෝ ඔයාව කියලා සුදුයන් වලින් අරයයි දන්නේ ඔයාව.
1: ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. ඒක නම් මැන්ඩෙලා ඉෆෙක්ට් එකක් නෙවෙයි. ඒක අපිට ඇත්තටම මතකයි. ඉතින් පරිස්සමින් මිත්‍රවරුනි, එක එක්කෙනාගේ ප්‍රොජෙක්ට් වලින් ඔළුව මැන්ඩෙලා කරගෙන මැන්ටලේ වෙන්න.
2: රයිට්, මැන්ඩෙලා ඉෆෙක්ට් එකක් කරන අපේ ලොකු අම්ම කෙනෙක් මකලෝ මුළු ඒරියා එකටම කියලා දෙන්නේ හොඳ ගයක් තියෙනවා සුපිරි සැප පහසුවට ඉන්න කියලා.
1: ඇත්තදේම නෑ.
2: ඇත්තදේම
1: මිනිසුන්ගේ ඔළුවේ මැන්ඩෙලා ඉෆෙක්ට් එකක්
2: හදනවා. අවුරුදු ගාණක් යනකම් මිනිස්සුන්ට විශ්වාස කරා. බැලින්න මේ පොඩි කෑල්ලක ඉන්නේ බොරුවට කියලා
1: තියෙනවා.
2: බොරු. කිසිම උත්සාහයක් කළත් නෑ ගයක් හදන්න. හැබැයි එයා උත්සාහ කරලා දෙනවා. බොරුව ප්‍රචාරය කරා.
1: බොරුව ප්‍රචාරය. ඒ දාපු මහන්සිය ඇත්තටම එච්චර මහන්සියක් දාන්න ඕනේ නෑ. දවස් 10 වැඩේ.
2: වැඩේ දවස් 10 වැඩේ.
1: ડોකියුමන්ට්ස් ටික අරගෙන යන්න DFCC ශාඛාවකට ළඟම තියෙන. ගියා මේගොල්ලෝ දවස් 10න් ලෝන් එක පාස් කරලා සල්ලි ටිකත් අතට දෙනවා. අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවර කරලා තියෙන්නේ නෝහෙල්ලුම්
2: පොමැල්ලුම්
1: පොල් දෙවේ නෝහෙල්ලුම් පොමැල්ලුම් පොල්නේ පොල්සම් ඔයා හෙටි පොලේ ඉඳලා පොයන්නක් ඇහිච්චකම පොල් ගෙඩියක් වැටලා ඕනුවට මේක කරන්නේ. දැන් මොකද්ද ඉතින් දැන් පොල් නෝහෙල්ලුම් පොල් මැල්ලුම් කියන එකේ තේරුම මොකද්ද?
2: මැල්ලුන්නේ පොල් මැල්ලුම්.
1: මොකද ඒකයි දැන් ඒ සම්බන්ධ නෝහෙල්ලුම් පොල් මැල්ලුම් ඒක හරි නෑ මං කියන්නේ නෝහෙල්ලුම් පොල් මැල්ලුම් කිව්වා හරි නෝහෙල්ලුම් පොල් මැල්ලුම් කිව්වා වැරදි. තමයි දුරකථන අංකය. ඔයාට හෝම් ලෝන් එක දෙන්න බලාගෙන ඉන්නවා DFCC එකේ කට්ටිය. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: හිත පිරෙන්න සියත.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: සරණ මහල් රන් සමරුව සරණ මහල් නුගේ ගුඩසා කළුතර ශාකවන් වෙතෙක්
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ
4: පරි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition. රූපවාහිනී
1: ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
10: එහෙමයි.
9: එහෙම කියලා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්නම් අඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
10: ඈ දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
9: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
10: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
9: ඈ
11: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
13: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් හොත්මලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි මංචිටි කිරි මාරි ඉතිරි රුපියල් 100යි වටවල තේ ඉතිරි රුපියල් 160යි කාගෙල්ස් ෆුඩ් සිටි
14: 98.4 හම්බන් තොටට
15: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු සියත 17 වන සැමරුමාද රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් රුමේෂ්ගේ අධිෂ්ඨානයේ රන් සලකුණ එළි දකි තුන් දිනෙකට මරු කැඳවූ රියදුරු ගැන කරුණු හෙළිවෙයි දෙමට ගොඩ වෙඩි තැබීමක් රේණුක රිමාන්ඩ්
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: Ladang.
1: මකලෝ මකලෝ මොකක්ද ඒ?
2: මැන්ඩලා ඉෆෙක්ට් එකනේ. මොකක්ද ඒ කියලා මේ ගැන කතා කරන්නේ. මේක හරි අපූර්ව යුගයක් සැන්ඩි.
1: මට හිතෙනවා මැන්ඩලා ඉෆෙක්ට් එක හරි භයානකයි කියලා මකලෝ.
2: ඔව් මැන්ඩලා ඉෆෙක්ට් එක භයානකයි. කෙනෙකුට ඊටාම භයානක විදිහට මිනිස්සුන් මැනිපුලේට් කරලා තමන්ගේ ඌමනාපාකම් ඉෂ්ට කරගන්න මේ මැන්ඩලා ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්.
1: යස්.
2: එහෙම පාවිච්චි කරන ලෝකයක්, එහෙම පාවිච්චි කරන කාලයක් මේක. මොකද මේක මිනිස්සුන් හරිම ලේසියෙන් ඕනම දෙයකට රවට්ට ගන්න පුළුවන් ඇව නිවුස් තියෙන කාලයක්. මම මේ කියන්නේ මිනිස්සු ඉස්සරට වැඩිය මෝඩ වෙලා මිනිස්සුට අග්ගාලා රවටනවා කියලා නෙවෙයි. මිනිස්සුන්ව රවට්ටන්න, මිනිස්සුන්ව විවිධ දේවල් වලට පොළඹවන්න ඉස්සරට වඩා ක්‍රම ගොඩක් දැන් තියෙනවා. තව විදිහකට කිව්වොත් එහෙම මනුස්සයෙක්ව රීච් කරන්න විදි ගොඩක් දැන් තියෙනවා. අපි හිතුව ඉස්සර මම මගේ කතාව, එහෙම නැත්නම් මගේ බොරුව මිනිස්සුන්ට කියන්න මං මිනිස්සු ඉස්සරහට යන්න ඕන. මිනිස්සුන්ට කියන්න ඕන.
1: දැන් මේ ෆෝන් එක ගත්තා.
2: අන්න ඒකයි. දැන් එක්ක ඉස්සර මම මගේ බොරුව අරගෙන ටීවී එකට යන්න. එතකොට ටීවී එකත් එකඟ වෙන්න ඕනේ මගේ බොරුව මගෙත් එක්ක එකතුලා මිනිස්සුන්ට කියන්න.
1: FM එකට යන්න ඕනේ.
2: රේඩියෝ එකකට යන්න. මගේ බොරුව දාලා පොත් අච්චු ගහලා ඒ පොත් විකුණන්න. එහෙමයි ඉස්සර මම මගේ බොරුව සමාජගත කරන්න ඕනේ. දැන් ඕනම කෙනෙකුට තමන්ගේ බොරුව ඉතාම ලේසියෙන් මිනිස්සු ගාවට අරගෙන යන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒ නිසාම ගත කරන හැම දවසක්ම අපි කාගේ හරි බොරුවකට අහුවෙන්න ඉඩ තියෙන දවසක් බවට පත් වෙලා තියෙනවා. කොහොමටත් මිනිස්සු බොරු විශ්වාස කරන්න ටිකක් කැමති.
1: යස්.
2: මොකද ඇත්තට වැඩිය බොරු හරි
1: ලස්සනයි.
2: බොරු හරිම දිරවන සුළුයි. ඇත්ත දිරවන්න ටිකක් අමාරු.
1: බොරු නිකන් කතන්දරයක් වගේනේ.
2: හරිම ලේසියෙන් ඩයිජස්ට්
1: වෙනවා.
2: නිකන් කිසස් කනවා වගේ. කටේ දැම්මම
1: දියවිලා යනවා.
2: ගිලෙනවා බොරුව. ඉබේ ගිලෙනවා. ඒ හින්දා තාම පරිස්සම් වෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මම බුදු කෙනෙක් කියලා කිව්වහමත් ඒක විශ්වාස කරන්නත් මිනිස්සු කට්ටියක්
1: හැදෙනවා. ඉන්නවා.
2: කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මම දිවැසිවරේ
1: කියලා මට ලෙඩ සුවපත් කරන්න පුළුවා.
2: කිව්වහම ඒක විශ්වාස කරන්නත් මිනිස්සු කට්ටියක් පෙළ ගැහෙනවා. එහෙම ලෝකෙක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කවුරු හරි හෙන්න තඩි හොරෙක් ඇවිල්ලා මං හොඳ මිනිහෙක් කියලා කිව්වහම ඒ බොරුව විශ්වාස කරන්න ඕන තරම් මිනිස්සු පෙළ ගැහෙනවා.
1: ඒ හැමෝටම පොඩි පොඩි ෆෑන් බේස් එකක් ඉන්නවා.
2: හැමෝටම පොඩි ෆෑන් බේස් එකක් හදාගන්න පුළුවන් කාලයක් මේක. අන්න ඒ හින්දා හැමතිස්සෙම තමන් කියවන්නේ මොනවද? තමන් බලන්නේ මොනවද? තමන් විශ්වාස කරන්නේ මොනවද? ඇත්තයි කියලා විශ්වාස කරලා තමන් අනිත් මිනිස්සුට ඒක තමන් කොහෙන් හරි අහපු එකක් තව මිනිහෙකුට ගිහිල්ලා කියන්න කලින් මං මේ කොහෙන් හරි කනට වැටිච්ච දෙයක් නේද මේ කියන්නේ? මේක ඇත්තද බොරුද කියලා මං හොයලා බැලුවේ නෑ නේද? මං මේක විශ්වාස කරන්නේ මේ හාදයට රැවටිලාද නැද්ද කියලා මං දෙපාරක් කල්පනා කරලා බැලුවේ නෑ නේද කියලා හිතලා බලන්න. නැත්තම් කවුරු හරි තඩි හොරෙකුට මුළු මහත් ජන සමාජයක් මැනිපුලේට් කරලා මුළු මහත් ජන සමාජයක් රවට්ටන්න වැය වෙන්නේ සමහර විට Facebook post එකයි වෙන්න පුළුවන්. හරි පරිස්සමෙන්
1: සමහර වෙලාවට මකලෝ බොරු කාරයෝ ඉන්න ඔය වාහන විකුණති.
2: ඔව්.
1: උන් බොරු කෙනා මුකුත් නැ සුපිරි වාහනේ ආයි කිලෝමීටර් 1000යි පැදලා තියෙන්නේ. එතන යන්න පැදලා නැ.
2: සමහර වාහන බ්‍රෝකර්ලා ඉන්නවා සැන්ඩි පච කියනවා ජනාධිපති කෙනෙකුට වෙන්නේ.
1: ඕ ඒකනේ.
2: ඕ.
1: ඒ හින්දා මං කියන්නේ ඔය පච වලට අහු වෙන්න එපා.
2: ඔව්.
1: ඒකත් උගුලක් කියලා හිතා ගන්න. ඔයාට බයක් සැකක් නැතු ඔය පච වලට අහු වෙන්න නැතු දැන් පච හොයන් ආ මේක පචයක්ද මේ පොත්තල ලියලිය ඒවා කරන්න බෑනේ තින්නේ. ලේසි තැනකට යන්න පච කියන්නේ නැති පච කරන්න නැති නේද? බොරු කරන්න නැති තැනකට යන්න.
2: වාහනයක් ගන්න යද්දි බොරු කියන උන් පස්සෙන් ගිහිල්ලා උන් කියන්නේ බොරුද ඇත්තද කියලා කල්පනා කර කර ඔළුව වෙහසන්න ඕනේ
1: නෑ.
2: බොරු කරන්නේ නෑ. බොරු කියන්නේ නෑ. කස්ටමර්ව රවට්ටන්නේ නෑ. වාහනේ විකුණන්න හාදයව රවට්ටන්නේ නෑ කියලා විශ්වාස කරන්න පුළුවන් තැනකට කෙලින්ම යන්න.
1: ඒකනේ අපි කියන්නේ මාළඹේ පුංචි කාර් නිවසට යන්න කියලා.
2: ඒකනේ.
1: වාහන 400ක් විතර තියෙන අපි කලින් පැයදීත් ඔබට මතක් කරා කොච්චර ලේසි දෙතෙනි වාහනයක් ගන්නවා කියන එක. රෙජිස්ටර් කරපුවා තියෙනව නොකරපුවා තියෙනව සහ පෙට්‍රල් ඩීසල් වගේම මේ දවස්වල EV තියෙන ඉතින් 145 ඉඳන් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ. ඒකකේ තියෙන හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා හොඳට චෙක් කරලා තමයි ඔයාලට වාහනේ විකුණන්නේ. ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම් තියෙනවා. මේ දවස්වල සිංග ෆිනන්ස් ලීසින් සමාගමේ නිලධාරීන් ඉන්න අයගොල්ලොත් එක්ක ආගේ ලීසින් එක ගැන කතා කරලා හොඳ ලීසින් එක ආඩ ගැලපෙන ලීසින් එකක් දාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න ඇඩ්‍රස් එක අපි පුංචි කාර් නිවස මතක් කරන පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාරමාලබේ මෙන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක www.punchikar.com.

0: එක දාන්න ඕනේ ඉනට.
1: ඕ ඉනේ බෙල්ට් එකේ තින් බෙල් එල්ල ගන්න
0: බෑනේ බෑනේ. හදිස්සියේ ඉනේ බෙල්ට් එක නැහැ කියලා බෑග් එකේ බෙල්ට් එක ගලවල ඉනේ දාගන්න බෑනේ.
1: බෑ
0: බෑ බෑ.
1: හදිස්සියට රෙදි පැටියක් කියලා අරගෙන
0: බෙල්ට් එක විදියට ගැට ගහගෙන යන්නත් බෑනේ.
1: බෑ.
0: ඊට පස්සේ සෑන්ඩල්ස් දෙකේ බෙල්ට් එක අරගෙන ඉනට දාගන්නත් බෑනේ.
1: බෑනේ.
0: ඈ ඉනේ බෙල්ට් එක අරන් බෑග් එකේ දාගන්නත් බෑනේ.
1: ඔය කිසිම දෙයක් හරියන්නේ ඒකට අදාළ
0: හැම එකම බෙල්ට් බෑ.
1: ඔව්.
0: අන්න ඒකයි වැඩි. අන්න ඒකයි වැඩි. හැම එකම බෙල්ට්. හැම එකම බෙල්ට් උනාට හරි තැනට හරි බෙල්ට් එක දාගන්න ඕනේ.
1: ඔව්.
0: ඕක වාහනයක උනත් කතාව එමමයි.
1: වාහනේටත් තියෙනවනේ බෙල්ට් එක.
0: ඔව්. බෙල්ට් කීපයක් තියෙනවා. එතද තියෙයි. වාහනේට බෙල්ට් එකක් දින ඒක වාහනේ ඉන්නට දාන්නේ. අර කාර් එකේ ඉස්සරහ දොරයි පිටිපස්සේ දොර අතර මැද්දෙන් මෙම ඉන්නට දාලා තද කරනවා වාහනේ බෙල්ට් එක. මොකයි තියෙන්නේ?
1: නෑ බයික් එකේ එකයි නෙදේ
0: කන්දන්. හරි හොදලාට. හොදලාට. ඉතින් වාහනවල බෙල්ට් ගැන කතා කරනවා නම් අපිට අමතක කරන්න බැරි අන්තර්ජාතික වෙළඳ නාමයක් තමයි Mitsubishi. Mitsubishi බ්‍රෑන්ඩ් එකේ බෙල්ට් ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ DSL. ඉතින් වාහනේ බෙල්ට් හරියට වැඩ කරන්නේ නැත්නම් එහෙම නැත්නම් බෙල්ට් ගෙවිලා නම් බෙල්ට් ඇදිලා පැදිලා ගිහිල්ලා නම් සමහරලාට බෙල්ට් මැද්දෙන් පුපුරනවා. සමහරලාට බෙල්ට් එක මැදිලා මැදිලා බෙල්ට් එකේ සර්ෆස් එක ෂයින් වෙනවා. එතකොට බෙල්ට් එක ලිස්සනවා. එතකොට බෙල්ට් එකෙන් කරන්න ඕන වැඩේ හරියට වෙන්නේ නැහැ. වාහනේ ස්ටාර්ට් කරාම වාහනේ ඇතුලේ ඌරුමියෝ කෑ ගහනවා වගේ
1: කරකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටකටක
0: ලයිට්වල ප්‍රශ්න හින්දා බැටරි වෝනින් ලයිට් පත්තු වෙන්න පුළුවන්. සමහරලාට එන්ජින් ඕවර් හීටින් ලයිට් එක පත්තු වෙන්න පුළුවන්. මොකද බෙල්ට් හරියට වැඩ කරන්නේ නැති වුනාම වෝටර් පම්ප් එක හරියට වැඩ කරන්නේ නැහැ, වාහනේ හරියට කූල් වෙන්නේ නැහැ. ඔයා නොමග යන්න පුළුවන් මේ බෙල්ට් අප්සෙට් වුනහම එන වෝර්නින් සයින්ස් වැරදියට තේරුම් අරගෙන. ඒ හින්දා හැමතිස්සෙම ඔයාගේ වාහනේ නිතර බලන කාර්මිකයා ලව්වා වාහනේ බෙල්ට් ටික හොඳට තියනවද කියලා බලන්න. නිතර හරි කාලෙට හරි වෙලාවට හරි බ්‍රෑන්ඩ් එකකින්, ඒ කියන්නේ ඔයාගේ වාහනේට හරියන්නේ Mitsubishi බ්‍රෑන්ඩ් එක නම් ඒ බ්‍රෑන්ඩ්

0: දෙකම පාවිච්චි කරන්න. හරිම තැනින් බෙල්ට් ගණ්ඩ මතක තියාගන්න. බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩඩ් කියලා ජෙනුයින් නැති බඩු විකුණන අය ඕන තරම් මාකට් එකේ ඉන්නවා. ඒහිඳ බෙල්ට් ගන්නව නම් උසස් තත්ත්වයේ කාලයක් පවතින ජෙනුයින් බෙල්ට් සරගන්න DSL අලවිනියෝජිතෙක් හමුවන්.
1: ඕකේ, නිදහසේ ඉන්න ගමන් නිදහසේ හිතන්න පුළුවන්, ආ මං කවද්ද ගයක් හදන්නේ, කොයි කාලෙද මට හීනට යන්න පුළුවන් කියලා හිත හිතා ඉන්න එපා. ඔයාගේ හීනේ ඔයා ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි ඔයාට කියනවා DFCC බැංක එකට යන්න. ඒගොල්ලෝ මේ දවස්වල හෝම් ලෝන් පාස් කරනවා. ඊට පස්සේ ඔයාට අවුරුදු 30ක් යනකන් නිදහසේ පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන්. පොලිය වෙනස් වෙන්නේ නැහැ අවුරුදු 20ක් යනකම්. ඊට පස්සේ ලීකේවිලි ගැන ගත්තොත් ඉතින් ඔයාට හොයාගන්න බැරි ලීකේවිලි ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. ඔයාට හොයාගන්න පුළුවන් ලේසි පහසු ලීකේවිලි ටිකක් අරන් ගිහලා ඒගොල්ලොත් එක්ක කතා කරාට පස්සේ ඔයාට දවස් 10ක් ඇතුළත ලෝන් එක පාස් කරලා දෙනවා. ඉතින් ඔයාගේ අර ගෙයක් හදාගන්න ඕන කියන සිහින තියෙන්නේ. ඒක හැබැයි කරගන්න හොඳම තැන DFCC බැංක එක යන්න, ළඟම තියෙන ශාඛාවකට යන්න, නැත්නම් මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් කරලා අපි කියපු විස්තර හරියද ඔයාට ඕන සා විස්තර දැනගන්න. මෙන්න නම්බර් එක 011 12 352 02 DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට.
3: ඇලුමිනියම්නේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථා තාවක් 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න බිබ්වා 2026 by NIBM where innovation earns recognition.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: හවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: 1500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
15: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.112 700 NIBM The City University The place to be.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජික කිකි.
18: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
9: හවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
18: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
19: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත ඇතැම්
2: නාටං
3: එහෙමනම් අපි අද දවස නිමා කරලා යන්නයි මේ සූදානම් වෙන්නේ.
4: අපි අද ඔබත් එක්ක කතා කරේ
3: මැන්ඩෙලා
4: ඉෆෙක්ට් එක ගැන.
3: කතා කළේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියලා කියන්නේ කෙනෙකුට හරිම ලේසියෙන් අතට අරන් ආයුධයක් බවට පත් කරගෙන පාවිච්චි කරලා මිනිස්සුන්ව මොළ හොදලා අන්දන්න පුළුවන් අධ්‍යයන කලාපයක්. මේක හරියට ගිරගත්ත කෙනෙකුට මේ වැඩේ ඇත්තටම හිතාමතා කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ නෙල්සන් මැන්ඩෙලා හැදුනේ නෑ මේ ඊට කලින් හිටපු කවුරු හරි ලෝකේ නම දිනාගත්ත පොලිටිෂන් කෙනෙක්ව පෙන්න අර අහවලා වගේ කෙනෙක් වෙන්නයි මම යන්නේ කියලා නෙවෙයි. නෙල්සන් මැන්ඩෙලාගේ ගමන නෙල්සන් මැන්ඩෙලා එයා විසින්ම නිර්මාණය කරගෙන ඇවිල්ලා තමයි එයාගේ ඒකේ අත්‍යන්තයෙන්
4: හැදෙන්නේ.
3: නිසඟයෙන් හැදෙනවා නෙල්සන් මැන්ඩෙලා කියන ප්‍රතිරූපය. දැන් ඉන්න කවුරු හරි ඇවිල්ලා නෙල්සන් මැන්ඩෙලා වගේ පොරක් තමයි මං කියලා කියනවනම් එයා තුලින් නිසඟයෙන් යමක් හැදෙන්නේ මතුවෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කාව හරි පෙන්නනවා නම් මේ පොල් පොට්ටයි මහතිර් මොහම්මඩ්යි ලී කුවන් යුව එකට අනලා හදපු මැටි පිළිමයක් කියලා ඒ මිනිහගෙන් අර පෙන්න ඇඟිල්ලෙන් අනලා පෙන්නන්න හදන මිනිස්සු කිසිම කෙනෙකුගේ ගුණාංග මතුවෙන්නේ නැහැ. ඇත්තට එහෙම ගුණාංග, නායකත්ව ගුණාංග, උතුම් මානුෂීය ගුණාංග තියෙන මිනිහෙක් නම් ඒ මිනිහව මාකට් කරන්න ලෝකෙ මීට කලින් නම දිනාගත්ත මිනිස්සුන්ව පෙන්න ඒ මිනිස්සුන්ගේ සාරි පොටවල් වල කෝට් පොටවල් වල ගිහිල්ලා මේ මිනිහව එල්ලන්න ඕන වෙන්නේ
4: නැහැ.
3: ඒ හින්දා ඔබේ රටේ සමාජයේ ඔබේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය ගැන හරි එහෙම නැත්නම් ඔබේ සමාජ කණ්ඩායමේ යාළුවෝ අතර නායකත්වය වෙනුවෙන්
4: හරි
3: මිනිස්සෙක් දිහා බලනවා නම් නිසඟයෙන් නායකත්ව ලක්ෂණ ප්‍රකට කරන මිනිහෙක් දිහා බලන්න. තව කාව හරි කොපි කරලා තව කාගේ හරි මූණක් ඔයාට පෙන්නලා මං ඒ වගේ කියලා ඒ මිනිහගේ ලකුණු ටික Tamanට දාගෙන ගොඩ යන්න හදන මිනිස්සු දිහා බලන්න එපා.
4: හැබැයි මං කළා ඔහොම බොරු කියපු මිනිස්සු ඒව ඇත්ත කියලා පිළි අරගෙන බලයට ආපු අය හිටියේ නේද?
3: ඔව් බලයට ආපු අය හිටියේ නෑ, බලයට ආපු අය ගියා. හිටියද බැරිය.
4: බලයට ආවනේ කොහොමද?
3: ආව එහෙම තඩි බොරු කියලා බොරු මූණු පෙන්නලා අනුන්ගේ ලකුණු Tamanගේ පොතට දාගෙන බලයට ආපු අයත්
4: හිටියා. ඒ නිසා පරිස්සම් වෙන්න.
3: හිටියා වුණාට ඒ අය හුඟක් කල් හිටියේ
4: නැහැ.
3: එහෙනම් ඒකත් මතක තියාගන්න.
4: අපි මේ හැමදේම කියන්නේ ඉතින් මේ ඔයාලගේ පරිස්සම
3: ගන්නත් ඔබේ හිත සුව පිණිසනේ මේවා අමාරුයි කියන්නේ.
4: ඒ හින්දා අමාරුයි හරි දාගන්න කනට.
3: ඔය හිතනවාද මේවා මේ ලේසි පාසු දේවල් කියලා මේ හොයාගෙන ඇවිල්ලා මෙතන මේවා මේ කීකී
4: මේවා රිසර්ච් කරලා අරන් එන්නේ
3: අපිට බේට අපිට ලේසි මීට වැඩි ඇවිල්ලා ඔබ නිකම් බොරුවට මේ සැන්ඩිගේ කුරුලෑවක් හරි බකක් හරි අල්ලගෙන දවස ගෙවන්න පුළුවන් මොල්
4: හා හා ඇති හෙටෙම් කීන්තියනෝ මෙයාට නැතයි මගේ කුරුලෑ වෙනවා පොඩ්ඩක්
3: ලොකු වෙන කුරුලෑ තමයි
4: හෙටෙන්නම් හෙට ෆ්‍රයිඩේ අපි හැමමෝ
3: මං මකලෝ
4: මම සැන්ඩ්
5: London.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියත ටීවී 17 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. කළුපාලම අසලදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි. තුන්දෙනෙකුට මරු කැඳ වූ රියදුරු රිමාන්ඩ්. පුද්ගලික සමාගම්වල පිරවුම් හල් වැසියාමේ අවදානමක්. රොමේෂ් සැලසුම හෙළි කරයි සොනාල්ට ICCN සම්මාන.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම

0: RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝයක් දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබි
3: සියත ටීවී 17 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මෙවර සියත ටීවී සංවත්සරය සමරනු ලබන්නේ සොඳුරු හදවතක් අපට 17ක් යන තේමාව යටතේ. දැනුම, බුද්ධිය හා සදාචාරයමින්ම අපේකම රටටත් ලොවටත් බෙදාදීම සඳහා සියත ටීවී ආරම්භ කළේ 2009 වසරේදී. සියත ටීවී ආරම්භ වී වසරක් ගතවීමට පෙර 2010 වසරේදී සියත මැදිරි සංකීර්ණයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් නිහඬ කළ නොහැකි වූ සියත ටීවී අද වන විට සියලු ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණීයත්වයට ලක් වූ රූපවාහිනී නාලිකා බවට පත්ව අවසන්. සියත ටීවී 17 වන සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ විකාශය වුණා. ඊට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුළු පිරිසක් එක්ව සිටියා. සියත ටීවී මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව පැහැදිලි කළේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පී සංගීතා වීරරත්න.
4: ඒ ගමන් මාර්ගය ලේසි නෑ. නමුත් අපේ හදවත් තුළ අපි දන්නවා අපි හරි දේ කරලා තිනවා, හොඳ දේ කරලා තිනවා. ප්‍රේක්ෂකයන්ව රවට්ටලා නැහැ, මිනිස්සුන්ව රවට්ටලා නැහැ. ඉතින් ඒක එතන තුළ අපේ හදවත් ඒ පිරිසිදු භාවයත් එක්ක මම හිතන්නේ දවසේ අන්තිමට අපි දෙකක් අපි හොඳට නිදා ගන්න. දැන් ප්‍රවෘත්ති ගත්තොත් මම ලංකාවෙන් අංක 1 මම හරිම ආඩම්බරයෙන් හරිම ආසාවෙන් කියන්නේ අංක 1 සියත ප්‍රවෘත්ති. විවිධ දේවල් වලින් අපිට මොන ප්‍රෙෂර් එකක් ආවත් ඒ දේවල් වලට යටත් නොවි හරියටම කරමු. ඉතින් හරිම
3: මේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන.
5: මේ ගමන රෝසමල් ඇතුරු මාවතක් දිගේ ආපු ගමනක් නෙවෙයි. විවිධාකාරයේ කරදර, දුක්, ගැටලු මැදින් ආපු ගමනක්. ඒ සෑම අභියෝගයක්ම අපේ ආයතනයේ ශක්තියක් කරගත්තා. අභියෝගයක් එනවා කියලා කියන්නේ අපට වෙනත් විදිකින් කියනවා නම් ශක්තියක් ලැබෙනවා කියලා කියන එකයි. විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් වුණාම ඒ මාධ්‍ය නාලිකාවකින් සිදුවේ යුතුකම් කීපයක් තියෙනවා. මේ මොන අභියෝග ආවත් ඒ යුතුකම් ටික ඒ ආකාරයෙන්ම සහ හිතන් හිටියටත් වඩා හොඳින් ඉදිරිපත් කරන්න අපට හැකියාවක් ලැබිලා.
3: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේද අදහස් පළ කළා.
6: 300ක් විතර අපිත් එක්ක වැඩ කරනවා. හැමදෙසෝ කියන්නේ තේ හදන කෙනත් අපිට හරි වැදගත්. මොකද තේ කරහ නැත්තම් දවසම වැඩ කරන්න හිතෙන්නේ නැහැ නේ. ඒක නිසා එහෙම ලොකු ටීම් එකක්. ඒ ටීම් එක අද ලොකු එකමුතුකමින් වැඩ කරනවා.
3: සියත ටීවී 17 වන සංවත්සරයට සමගාමීව විශේෂ සංගීත ප්‍රසංගයක් අද රාත්‍රී 10 සිට සජීව ලෙස විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්. සන්ෆ්ලවර් සංගීතයට දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් 17 දෙනෙකු ගීත ගායනා කිරීමට නියමිතයි. දෙමට ගොඩ කළුපාලම අසල සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රීරෝද රථ රියදුරෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදු වූයේ අද පස්වරෝ 4:45 පමණයි. කුලි ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු විසින්ම වෙඩිතැබීම සිදු කර ඇති බවට සැකකරන බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 50ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 38ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් 19 දෙනෙකු මියගොස්, 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මට්ටක්කුලිය ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී රථවාහන කිහිපයක් අනතුරට ලක් කර පුද්ගලයන් 3 දෙනෙකුට මරු කැඳ වූ මෝටර් රථයේ රියදුරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෝටර් රථ රියදුරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 වරදී පුද්ගලෙක්. වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ 3ක සහ යතුරු පැදි 4ක ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ රාත්‍රියේදී. අනතුරින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු 3 දෙනෙකු මිය ගියා. මියගිය 3 දෙනා අතරින් 2 දෙනෙකු 64 හැවිරිදි වියෙහි පසු වූ වන්වන අතර අනෙක් පුද්ගලයා 44 හැවිරිදි වියෙහි පසු වන්නේ. ඔවුන් ග්‍රෑන්ඩ් පාස් කොළඹ 15 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් මෝටර් රථ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් පසු අනාවරණ වී ඇත්තේ ඔහු ගංජා භාවිත කර සිට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්ද පරීක්ෂණය ක්‍රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ.
7: අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මොහු ගංජා පානය කර ඇති බවට පොසිටිව් වෙනවා. රියදුරු පවසන ආකාරයට ඔහු පවසන්නේ ඔහු නොදනුවත්ම රේස් වීමට ඔහුට රටේ පාලනය කරගන්න බැරුව ගිහිල් මේ අනතුරු සිද්ධ වුණා කියන කාරණාව. දැන් රියදුරු පවසනවානේ දැන් මේ වාහනය එක විට ඔහුගේ පාලනයෙන් තොරව රේස් වීම මත ගිහිල්ලා ඔහුට පාලනය කරගන්න බැරුව ගිහිල්ලා මේ අනතුරු සිද්ධ වුණා කියන කාරණාව සම්බන්ධයෙන් මෝටර් වාහන කොමසාර ජෙනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පරීක්ෂා කරලා අත වශයෙන් මේක ඔටෝ සුනාද කියන කාරණා සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කරනවා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. අත වශයෙන්ම දැනට තියෙන කාරණා අනුව මේ ගිතා බරපතල අනතුරක්
3: සිය වර්ජනය පැය 48ක් දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ පවසනවා. එම සංගමය ඇතුළු වෘත්තීය සමිති 26ක් ඒකාබද්ධව පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරී දුහරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින්. අද පෙරවරුවේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.
8: මෙම වැඩවර්ජනයේදී අපි මූලික අවධානය යොමු කරේ නගරාන්තර දුම්රිය සේවය, කියන්නේ කාර්යාල දුම්රිය කෙරෙහි තමයි පළවෙනි අවධානය යොමු කළේ. ඒතර අපි කාර්යාල දුම්රිය සියල්ල ධාවනය කරා. ඉතින් ඊගාවට දෙවෙනි අවධානය අපි පාසල් දුම්රිය ටික. එතකොට ඒවත් ධාවනය කරා. ඊගාවට අපි අවධානය දිගුදුර දුම්රිය. ඉතින් අපි ඒකෙදි මේ දුම්රිය ධාවනයත් එක්ක මේක ආරක්ෂාව සම්බන්ධ බැඳු කරන සමහරක් දුම්රිය ස්ථාන වහලා තියෙනවා. ඉතින් එතකොට ඒක ආලා. එතකොට දුම්රිය ආරක්ෂිතව ධාවනය කරන එකත් අපි ප්‍රධාන වගකීමක්. ඉතින් මේක ආරක්ෂිතව ධාවනය කරන්න පුළුවන් නම් තමයි අපි දුම්රිය ධාවනය කරන්නේ. ඉතින් අපි බලනවා
3: වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බලපෑ මෙල්ල වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
9: 450කට ආසන්න දුම්රිය ධාවන කාල සටහනක් පසුගිය කාල සීමාවේදී මේ අත්නෝමතික පරිපාලනයත් එක්ක 180කට පල්ලෙහා බැහැලා ඒක 150කට පමණ අඩු වෙලා අද වෙන විට මේ වැඩවර්ජන කාල සීමාවේදී දුම්රිය 45ක් 50ක් දුවලා පුරසාරන් දොඩනවා නම් ඒ පිළිබඳව අපි අතිශය වීලුවක් විදියට තමයි මේක දකින්නේ. සංකේත වැඩවර්ජන අනිවාර්යයෙන්ම අපි පැය 48 දක්වා ක්‍රියාත්මක කරනවා.
3: වර්ජනය පසුපස දේශපාලන අරමුණු පවතින බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.
10: එම එකක වෘත්තීය සමිති කියන පරිදි දුම්රිය සාමාජිකව අයින් කරන්න බෑ, ඉවත් කරන්න බෑ. ඒක මොනාර ගැටලු දිනවන අපිට සාකච්ඡා කරන්න බෑ. නම් ස්ට්‍රයික් කරා කියලා එහෙම අයින් කිරීමේ හැකියාවක් නෑ. ඒත් එක්කම වෘත්තීය සමිචාල ප්‍රමාණයක් ඒ වෘත්තීය සමිචාල ගණන් දෙක එකතු වෙන්නේ නෑ. ඒතර කීපයක් තමයි එකතු වෙන්නේ. යම්කිසි අඩාල වීමක් තියෙනවා දුම්රිය ක්ෂේත්‍රයේ. මොකද පොඩි ප්‍රමාණයක් වෘත්තීය සමිචාල ගණන් නියල වුණත් ඒක යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒතර මේ වෘත්තීය සමිචාල ගණන් ගිල හේතු කරන්නේ ඒගොල්ලෝ 22කට විරුද්ධව ඒගොල්ලෝ හිතනවා ජනතාව පිළිගන්නේ කියලා ගොඩක් වෘත්තිකයන් මේ 22කට විරුද්ධයි කියන එක එළිය හංගවන්න. ඒ කියන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පැහැදිලිවම කරන
3: විදෙස් සමාගම්වල ඉන්ධන බෙදා හරින පෙරවුම්හල් වැසියාමේ අවදානමක් පවතින බව කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
11: විදේශීය සමාගම් තුනම මීට සතියකට ඉස්සෙල්ලා අපි වෙත දැනුම් දුන්නා. මේ අපි මිලදීගෙන එන තෙල් ප්‍රමාණය තෙල් වල වටිනාකමට අඩුවෙන් තමයි දැන් අපිට විකුණන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට තෙල් සීමා කරන්න වෙලා තියෙනවා කියලා. ඒගොල්ලෝ පළමුවෙන්ම ඩීසල් තමයි සීමා කරේ. සතියකට ලෝඩ් 10ක් විතර ආපු තැනකට ලෝඩ් 3ක් විතර දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ආදායම 125කට වැටලා තියෙන්නේ. 125 මේක නඩත්තු කරගෙන යන්න බෑ. විදේශීය සමාගම් වලට බැටල් සෙට් 500ක් තියෙනවා. ඒ 500ෙම වැඩ කටයුතු
3: ඉන්ධන බෙදා හැරීමේ නිරතවන පුද්ගලික සමාගම් නීති විරෝධී ලෙස කටයුතු කරන බවයි ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විධානාරච්චි පැවසුවේ.
12: IOC සමාගමෙන් දැන් මේ වෙනකොට එක ලෝඩ් එකක් අතගෙන 6600ක්වත් සතියකට නොදෙන තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ පිරුම් හොල්වලට. මේක රජයේ දැනුවත් මාපිට තියෙන ගැටලුව තමයි. මේක අත්‍යවශ්‍ය සේවාවක්. අවශ්‍ය කරන පරිමාණය ලංකාවට ගොඩ බාලා තියෙද්දි ඒක නොදී ඉන්නවා නම් නීතිය උල්ලංඝනය කිරීමක්. මේ தත්ත්වය ඒ සමාගම් වලට කරන්න පුළුවන්කම හැකියාව හයියක් තියෙනවනම් එතන රටේ නීතියක් අවශ්‍ය නැහැ නේ.
3: කණජතෙල් බෙදාහැරීමේ නිරතවන පුද්ගලික සමාගම්වල ඉන්ධන වර්ගවල මිල සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සොයාබැලීමක් සිදු කරන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
13: කල්පනා කරලා බලන්න ඕනේ ඇත්තටම තවත් මිල වැඩිවීමක් කරොත් ඒක රටේ ඉන්ධන පාරිභෝගිකයන්ට දරා ගන්න පුළුවන් වේවිද කියලා. ඒ නිසා අපි මාස අවසානයේ තමයි ඉන්ධන මිල සමාලෝචනය කරන්නේ. අපිට අවස්ථාවක් කීපයක් තියෙයි මිල වැඩි කරන්න. එහෙම නැත්නම් සහනාධාර ලබා දෙන්න. එහෙම නැත්නම් ඉන්ධන බෙදාහරින සමාගම් වලින් තමයි ඩීසල් සඳහා යන ඒගොල්ලන්ගේ පිරිවැය වැඩි නිසා ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කරලා තියෙනවා. ඒක හොයලා බලන්න වෙනවා නීතිමය පැත්ත. ඒ ඇයට එයාලගේ මිලට අනුරූපව ඉන්ධන අලෙවි කිරීම සඳහා කිසියම් ඉහළ සීමාවක් සහ පහළ සීමාවක් ලබා දීලා ඒ අනුව තමන්ගේ පිරිවැය අනුව ඉන්ධන මිල නියම කිරීමේ හැකියාව එයාට ලබා දෙන්න පුළුවන්ද කියන එකත් අපි සලකා බලමු.
3: ඉන්ධන මිල ඉහළ නැංවීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳුම් කරු ආනන්ද පාලිත පැවසුවේ.
14: නිවරදිව ලබා දෙන්නේ නැත්තං ඉන්ධන පිරුම් හලට ගිවිසුම් වල තියෙන ඔහුගේ බලපත්‍රය අහෝසි කරන්න. ඔහුන් කියනවා ගබඩා වල තියෙනවා කියලා නිකුත් කළ යුතුයි. තෙල් සංස්ථාවත් ඇනුම් හතරක් කිල්ලොත් යවලා තියෙන්නේ 1.2. ඒකෙත් ගබඩාවේ තියෙනවා. ගසා කෑමට එරෙහිව නම් ආණ්ඩුව කරන්න ඕනේ ජනතාව විනුවෙන් ඒ සමාගම් පවර ගන්න බලතල තියෙනවා. මේ මොහොතේත් මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ අනීතිකව. එදා වේල ටෝස්ට් එකට ඉන්ධන ගෙනෙමින් ඉන්ධන මිල වැඩි කිරීමට ආණ්ඩුව මේ කසකාරියෝ දාලා තියෙනවා.
3: ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑත කාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝචිය ඇතුළු නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ හත්වන සමාලෝචනයට සහ උපදේශනය සඳහා මෙරටට පැමිණියා. ඔවුන් ලබන 23 වනදා දක්වා මෙරට තුල රැඳී සිටීමට නියමිතයි. ශ්‍රී ලංකාව උදා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියාගේ ඇගීමට ලක් වුණා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, විදේශ ආයෝජන කැඳවා ගැනීම ඇතුළු මූල්‍ය විනය පවත්වා ගැනීමට අදාළව පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග ඊට අයත්. උදාකරගත් මෙම ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත් බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරයා පැවසුවේ මෙම වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 4.2% මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබීමද ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට වූ වැදගත් සංඥාවක් බවයි. පසුගිය වසර දෙක තුළ රජයේ බදු ආදායම් රැස් කිරීමේදී දැක් වූ කාර්ය සාධනයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. රට ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 120 වැනි ගුණසැමරුමට අද කොළඹදී එක්වෙමින්.
15: එකතු වෙනම වාලේ එකතු වීම නෙවෙයි නිවැරදි වැඩ පිළිවෙලකට නිවැරදි ගමනකට විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්න ඕනේ රටේ පොදු හතුර. ලක්ෂ 220කට පොදු හතුර බවට පත් වෙලා තිබෙන මේ යන්නේ. ඒ නිසා බොහොම අවංකව විමුක්තව කියන්න කැමතියි. ගැන හිතල් අපි එකට එකතු කටයුතු කරමු. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ඒ නිර්මල දර්ශන ඉදිරියට මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරගන්න.
3: එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද මෙම සැමරුමට එක් වුණා.
16: සමගි දාලම් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය එක වේදිකාවට අරගන්ට ගත්ත පියවර ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. 78 විවස්ථාවෙන් 3 වෙනි වදන්තියේ පරමාධිපත්‍ය පාලන බලතල මූලික ආචිවාස සම්මා ඡන්ද බලයේද මහජන පරමාධිපත්‍යයට ඇතුල් වෙනවා කියලා කිව්වා. ජනාධිපති විධායක ප්‍රධානියා තෝරන්නට මේ රටේ ඡන්ද දායකින්ට බාර අපි මේකෙන් එදා දුප්පත්කමින් මිදුනේ. අත්ත වශයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුම අරගෙන ගෙනිච්ච මේ විප්ලව අවුරුදු 17ක් ඒ විප්ලව ගෙනිච්ච
3: කිසිදු පාර්ශවයකට ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ.
17: අපි බලාපොරොත්තු වෙච්ච පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දක්වා ක්‍රමානුකූලව රට යනවා. මේ ආණ්ඩුව යන ගමන අනුව දෙවෙනි කාරණේ පේන්න ඕනේ හොඳටම ආයි මේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ කිය. මේක තමයි ආණ්ඩුව.
3: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදර්ගම විසින් නියෝගය නිකුත් කරනු ලැබුවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කියා සිටියේ සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බවයි. එම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මාස 19 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබුණා. එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත් කළ කමිටුවක් කරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර 56 නිකුත් කර ඇති බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ හමුවේ සඳහන් කළේ. වෙනිසුරුවරුන්ගේ වැටුප්පලින් අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඊට අදාළ තීරණයට එරෙහිව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව ගොනු කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, ජනක්ත සිල්වා, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ලබා දුන්නා. රුපියල් කෝටි 2,000,000 ආසන්න හෙරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 50ක් සිය බහරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අත්අඩංගුවටගත් කාන්තාව තලාහේන පාර උඩුමුල්ල මුල් ඒරියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක තැනැත්තියක්. මෙම මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොළොන්නාව ධනුෂ්ක නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයෙකු වන අසාම් නැමැත්තාට අයත් බවට අනාවරණ වුණා. අමරිකාව ඉරානයට එල්ල කළ ඇතැම් ප්‍රහාරවලදී යුද අපරාධ සිදු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය සහිත මානව හිමිකම් විශේෂඥයන් පවසනවා. ඉරානයේ පාසලකට සහ ක්‍රීඩා පහසුකමකට ප්‍රහාර එල්ල වුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. එම ප්‍රහාර පසුපස අමරිකාව සිටින බවට සාධාරණ හේතු හඳුනාගෙන ඇති බවයි විශේෂඥයන් සඳහන් කළේ. ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියගොස් තිබුණා. මෙය යුද අපරාධයක් බවයි විශේෂඥයන් සඳහන් කළේ.
18: ආර්ථික සියත, සියත බිස්නස් රිවියුස්.
3: ශක්ති සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපාරික පියවරක් ලෙස බික්සි නව ප්‍රදර්ශනාගාරය පිළියන්දලදී විවෘත කර තිබෙනවා. ඒ අංක 79 මොරටුව පාර පිළියන්දල යන ස්ථානයේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ගුණාත්මක නිෂ්පාදන, දැරිය හැකි මිල ගණන් සහ පුළුල් භාණ්ඩ විවිධත්වයක් ලබා දීමේ අරමුණින් බික්සි නව ප්‍රදර්ශනාගාරය විවෘත කරනු ලැබුවා. ගෘහ උපකරණ, තෑගි භාණ්ඩ, විලාසිතා සහ එදිනෙදා අවශ්‍යතා සඳහා පුළුල් නිෂ්පාදන එකතුවක් මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි ශක්ති සමූහ ව්‍යාපාරය සඳහන් කළේ.
18: ක්‍රීඩා සියත, සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
3: 2028 ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාව අභිබවා යාම සිය අරමුණ බව හෙල්ලවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති රුමේෂ් තරංගගේ ජීවිත කතාව ඇසුරින් රචිත රුමේෂ් අධිෂ්ඨානයේ රන් සලකුණ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.
19: 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ, මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
3: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස සොනල් දිනුෂ නම් කර තිබෙනවා. ඔහුට මෙම ඇගීම හිමි වුණේ පළමු වරටයි. සොනල් දිනූෂ ඉන්දියාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 420ක්. ඊට ශතක 3ක් ඇතුළත්. තම ක්‍රීඩා දිවියේ ආරම්භක අවධියේදී ලැබුණු මෙම අගය කිරීමට කෘතඥ වන බවයි සොනල් දිනූෂ සඳහන් කළේ. යලි සිරස්තල සියත ටීවී 17 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. කළුපාල මසලදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි. තුන් දිනෙකට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්. පුද්ගලික සමාගම්වල පිරවුම්හල් වැසියාමේ අවදානමක්. රුමේෂ් සැලසුම හෙළි කරයි. සොනල්ට ICCN සම්මාන. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
18: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ඔල හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් තමයි මායාබෝංචි.
2: ඩිරෙක්ටර් පාලිත පෙරේරා ඒ ගැන අපිට මෙහෙම කිව්වා.
3: මේක තාලවලින් පස්සේ මම කරන චිත්‍රපටිය තමයි මායාබෝංචි කියන්නේ ඊළඟ කොටස වගේ තමයි ඇත්තටම කිව්වොත්. මගේ ළමා කාලේ කියන්නේ හරිම දඟකාර යාළුවෝ මගේ අයියලා ඔක්කොම හරිම දඟයෝ සහ හරිම හිතුවක්කාර ළමයි. මේ ළමංගේ තියෙන එක්සස් එනර්ජි එක නිර්මාණශීලීව කොහොමද යොදාගන්නේ වැඩකට කියන එක පිළිබඳව ළමයින්ට පොඩි මොරාල් එකක් එන චිත්‍රපටයක් තමයි මායාබෝංචි කියලා කියන්නේ.
1: කාලෙට ගැලපෙන ස්ටෝරි එකක් නේද ෆිල්ම් එකේ තියෙන්නේ.
3: මිනිසුත් එක්ක ගැටෙන අලි ඉන්න තැන් ටික හොයන්න පුළුවන් විදිහේ ඇප් එකක් හදන එක තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ. ඊට එහා ගිය තව පොඩි කෝට ප්‍රාප්තියක් තියෙනකද මම කියන්නේ නෑ. ෆිල්ම් එක ආවම බලන්න පුළුවන්. තව විවිධ ස්කිල්ස් තියෙන ළමයි හතර දෙනෙක් තමයි ඉන්නේ. මේ හැබැයි පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙන ළමයි නෙමෙයි.
2: කවුද දැන් ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ?
3: හේමල්, බිමල් ජයකොඩි, කෞශල්‍යා, ප්‍රියන්ද්‍ර සිරිකුමාර්, තිලක්ෂණී රත්න, මයුර මේ වගේ චාලා ආටිස්ලා පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තව ළමයි ගොඩකුත් ඉන්නවා. ඊටත් වඩා විශේෂයි ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් ඉන්නවා කැලේ අලි.
1: කවද්ද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
3: මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි දිවෙන පුරාම තිරගත වීමට නියමිත. ඉතින් මම ළමයින්ට දෙමව්පියන්ට සියලු දෙනාට මේක වෙන අත්දැකීමක් වෙන චිත්‍රපටයක් වෙයි.
1: අවුරුදු 80ක් හැබැයි තාමත් එයාගේ වැඩ නවත්තන්න කිසිම අදහසක් නැහැ.
2: බොලිවුඩ් ලෙජන්ඩ් අමිතාබ් බච්චන් රිටයර් වෙන්න යනවා කියලා පහුගිය දවස්වල කටකතා පැතිරුණානේ.
1: හැබැයි ඒ හැම කතාවක්ම බොරුයි කියලා ඔප්පු කරලා තමන් තවමත් රිටයර් වෙන්න සූදානමක් නැහැ කියලා අමිතාබ් බච්චන් ඔෆිෂියලි කියලා තියෙනවා.
2: ඒ කියන්නේ බොලිවුඩ් වල බිග් බීගේ ඇක්ටින් එකත් ඒ අයිකොනික් වොයිස් එකත් අපිට තවදුරටත් බලන්න අහන්න පුළුවන්.
0: Talk of the Town.
4: ඔබ නොදන්න මෙඩිසින්.
5: වයසට යද්දි අමතර විටමින් වර්ග ගන්න ඕනද?
4: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්දු උඩකමගේ සමග.
5: බොහෝ වෙලාවට තරුණ විය ඉක්මවා ගිහිල්ලා මැදි වයසට පත් වුණ බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියාම නිතර අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් අපි දැන් විටමින් එකක් ගන්න ඕනද කියලා. බොහෝ වෙලාවට කොණ්ඩේ සුදු වෙනකොට ඒ වගේම සම රැලි වැටෙනකොට ඊට අමතරව ඇඟපත වේදනාව, උදාසීන බව, ඒ වගේම ඇඟේ ශක්තිමත්භාවය වගේම ලිංගික බෙලහීනතාවය වැනි ගැටලු නිසා තමයි මේ විදිහට බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය අහන්නේ. මෙවැනි ගැටලු ඇති වෙන්න හේතු කීපයක් බලපානවා. විශේෂයෙන්ම වයසට යාමේදී පිරිමි සහ කාන්තා පාර්ශ්වයන් දෙකේ ඇති වෙන හෝමෝන උනතාවය නිසාත් මේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම යම් යම් පෝෂණ උනතත් ඊට අමතර ව්‍යායාම වදිකමත් මේ සඳහා බලපානවා. ඒ වගේම තමයි ඔබගේ මානසික සෞඛ්‍යයත් මේ සඳහා විශාල බලපෑමක් ඇති කරනවා. සාමාන්‍ය යම් පුද්ගලෙක් වයස 30 පසුගලාට පසුවත් හොඳ පෝෂදායි ආහාර ලබා ගැනීමත්, ඒ වගේම අධික සීනි සහිත ආහාර, පිටි සහිත ආහාර අඩුවෙන් ගැනීමත්, දිනපතාම ව්‍යායාම කිරීමත්, හොඳ මානසික සෞඛ්‍යකින් පසුවීමත්, ඒ වගේම හොඳට දියර වර්ග පානී කිරීමත්, නිතර නිතර හොඳින් පළතුරු එළවලු ආහාරයට ගැනීමත්, හොඳ සුවදායි නින්දක් ලබා ගැනීමත් මගින් ඔබට මේ තත්ත්වයන් මගහැර ගන්න පුළුවන්. නමුත් සමහර විට ඔබට මෙවැනි දේවල් ප්‍රායෝගිකව කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි සමහර විට යම් යම් ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී විටමින් එකක් හෝ සප්ලිමන්ට් එකක් භාවිත කිරීමේ වැරැද්දක් නැහැ. හැබැයි ඔබ මෙවැනි දෙයක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
4: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ඊට පිරෙන සියත
1: නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
0: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනූ හිතවත්කම
2: ස්ටාර්ස් මිලන් පැස්ටාස් ස්ටාර්ස් මිලන් පැස්ටාස් ඕෂදායි දියුරම් පිටවල ගුණේ පෙරි මිලන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලන්
0: පැස්ටා ශ්‍රීලංකා බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
3: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: ඇයි මට ඉතින් හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ලංගින්ම ඉන්න අය වට පේන්නේ නිකන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ
8: After levels psychology biomedical science and nursing study කරන්න LTR සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
9: සරණ මහල් රන් සමරුව සරණ මහල් නුගේගොඩ සහ කලුතරු ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනෙහිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක් සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
10: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
10: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් එල්එම්ජි ආ තේක්ක බඩුවල ලස්සන
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
10: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 7155 අමතන්න

0: සියත දෙවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 4යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

රාත්‍රි 7යි විනාඩි 11යි. ඔන්නේ ඉතින් කතාවක් කියන්නයි යන්නේ. කතාවකට කලින් මතක් කරන්න ඕනේ, මේ සතියට සීත ආදර රේඛා අහන අන්තිම දවසනේ නේද? ඉතින් මං කැමති ඔය මේ මුළු සතියම මේ පැත්තට මැසේජ් එකක්වත් එව්වේ නැති. හැබැයි සීත ආදර රේඛා අහපු, ඊයෙත් අහගෙන හිටපු කවුරුම හරි අලුත් කෙනෙක් මට මැසේජ් එකක් එවනවා නම් මං කැමතියි. එහෙම හොඳයි නේද? දන්නවද, අපිට සැනසීමෙන් ඉන්න, සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕනේ නෑ. මගේ විදිහට නම් මං විශ්වාස කරන්නේ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනා ඉන්නේ මොන වගේ සිටුවේෂන් එකකද, ඒ කෙනාට අපි කොහොමද ළඟින් ඉන්න ඕනේ, කරදර කරන්න ඕනේද නැද්ද පොඩ්ඩක් යව රීඩ් කරන්න පුළුවන් නම් අන්න එතන දිවසීම තියෙනවා නම් ඔය ඔක්කොම ඇතුළත් වෙන්නේ, ඔය ඔක්කොම වැටෙන්නේ ආදරය කියන ලස්සනම ලස්සන මල් පිරිච්ච ඒ තැනටම තමයි. ඉතින් ආදරය කියන්නේ එක වෙලාවක් එක මොහොතක් සතුටින් හිනා වෙලා ඉඳලා ඊළඟ මොහොත ඊළඟ වෙලාවේ තනි වෙලා කඳුළු හංගගෙන ඔහේ ජීවත් වෙන එක නෙවෙයි නේද? ඔයාට ආදරේ කියලා දහස් වාරයක් කියන කෙනෙක්ට වඩා ඔයාගේ ඇස්වලට ඔයාගේ හිතට දැනෙන දුකක් කඳුලක් එන්න කලින්ම ඇයි ඔයාගේ ඇස්වලට කඳුළු වෙන්නේ කියලා හේතුව හොයන කෙනෙක් තමයි ඇත්තටම ඔයාට ආදරය කරන්නේ. ඔයා ප්‍රශ්නෙක නම් ඉන්නේ ඔයාටත් කලින් එයාට දැනෙන්න පටන් ගන්නවා. මොකද සැබෑ ආදරේ තියෙන සුරංගනා කතාවල විතරක් නෙමෙයි, අපේ මේ ඇත්ත ජීවිතෙත්

සමහර කාදර කතා මුලින් ආතරේ පිරුණත් කාලයක් යද්දි ඇත්තටම අපිව තනි කරන. හැබැයි සමහරක් ආදර කතා තියෙනවා, සමහරක් ආදරේ තියෙනවා. කවදම හරි ලැබෙයි නේද? බලාපොරොත්තු තියාගෙන මග බලාගෙන ඉන්න. ඉතින් ඒ බලාපොරොත්තු තියාගෙන මග බලාගෙන ඉන්න හැම ආදරණීය ප්‍රාර්ථනයක්ම ඉෂ්ට වෙන්න ඕනේ, හැබෑ වෙන්නත් ඕනේ. ඒක තමයි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම විශ්මිත ඔයාට කියන්න තියෙන එකම දේ. ඉතින් ඉන්න රණවේ වෙනකන් සියත ආදර රේඛා අහස යටම.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීම

0: ඇති වෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
1: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. හරියට දුන්නට මෙයාට දුන්නට කියලා.
2: එහෙම කතා කරන්න එපා. බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
3: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටටත් සුබ නෑ, යාලටත් සුබ නෑ.
5: මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
6: එයාට මයික් එක දුනම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
1: අර මන්ත්‍රී වර්ගයෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
2: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
1: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
3: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක් LB Premier Savings ඉතුරු කරන පුදුමහත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
8: Finishing වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
10: 2005

0: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0718 427 777.
2: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. Then Dampatin ACL Fireguard Wire. Flame retardant pramitiye purogamiya.
3: Rasa kalpana bavela payala rapura.
4: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
5: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කම නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිංහාරේ චාප්තාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවෙලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සොපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1, 20, 2, 24.
7: පොකට් මනී අම්බලාගෙන් අහන්න ප්‍රශ්නවලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිරිණි නිසංසලා.
9: දරුවන්ට පොකට් මනී රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනී රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 දැන්ම වට්ස්ඇප් කරන්න.
10: Pocket Money.
7: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
10: අනුග්‍රහය.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයි.
13: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: සඳුදා
13: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
15: සියත ටීවී තුලින්.

රාත්‍රී 7යි විනාඩි 34ක් වෙද්දී මම ලෑස්ති වෙන්නේ අපේ FB post එක අද කතා කරන point එක ඔයත් එක්ක බෙදා ගන්න. හැබැයි ඊට කලින් යන්න ඕනේ WhatsApp එක පැත්තට. කවියක් එවලා තියෙනවා අපේ කවියෙක්. ඈත නොපෙනෙන අහස් තලයෙන් ආවාදෝ මේ සුරංගන මලක් වාගේ සුවඳ විහිදයි ගොඩක් කල් අපි දැනගෙන මිහිරි වදනින් ලොවම සනසයි ඉන්නේ විශ්මිවාහගෙන හරි සිහින ලෝකෙක පාවී යනවා සිටින විට ඇස්වාගෙන බොහොම හොඳයි මේ පෑ දෙකේ හරි ඔයාට පුළුවන් නම් හැම දේම අමතක කරලා ජීවිතේ ඇත්තම රහ ආදරේ ඇත්තම රහ චුට්ටක් කල්පනා කරන්න හිතන්න ආදරේ නම් කියන්න ඔව් මේක තමයි වෙලාව වෙන්නේ ඉතින් ජගත් thank you so much වාට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අනිත් අයට messages මතක් කරනවා ඊට කලින් මට මේ ගැන කතා කරන්නම ඕනේ. දන්නවද සමහර දේවල් තේරුම් ගන්න නෙවෙයි. නිහඬව දැනෙන්නයි ලැපෙන්නේ. හැමෝම හැමදාම මේක මෙහෙමයි මේ විදිහට තමයි වෙන්නේ. මෙහෙම කළොත් හරි වැරදි. මෙහෙම කළොත් හොඳයි. ඔයා මෙහෙම කියනවට මං කැමතියි. අපිට කවමදාකවත් කෙනෙක්ව හදන්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් අපිට වෙන්න අකමැති දෙයක් කෙනෙක්ට කරන්න කියන්නේ නැතුව ඉන්න. ඔව්. එතකොට ඔයාගේ හිතරේ දෙන්නෙත් නැහැ. ඔයාට ආදරය කරන එයාගේ හිතරේ දෙන්නෙත් නැහැ. මං විශ්වාස කරන්නේ අන්න ඒක. ඔයාට වෙන්න අහන්න අකමැති දෙයක් ඔයා ආදරය කරන ඔයාට ආදරය කරන කෙනෙක්ට කවදාවත් කරන්නත් එපා කියන්නත් එපා. අපි හැමෝගෙම අතින් වැරදි අඩුපාඩු වචනකින් හරි වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සුනි නේද? අපිට දේවල් අමතක වෙන්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්. හැබැයි ඒ දේ තේරුම් අරගෙන ආයෙත් එක නොවෙන්න වග බලා ගන්නව නම් ජීවිතය අපි ජීවත් වෙන පුංචි කාලේ ආදරෙන් ජීවත් වෙනවා වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. රිදෙන්න රිදෙන්න හිතට දැනෙන දේවල් අඩු වෙනවා. මුලින්ම හැමදේම හිතට කොටක් දැනුණා. කෙනෙක් වෙනස් වුණත්, වචනයක් අඩු වුණත්, ඔව් සමහරක් විට හිත රිදෙන්න ඇති. ඒත් කාලයක් යද්දී රිදෙන දේවල් පුරුදු වෙලා හිතත් ටිකෙන් ටික නිහඬ වෙන්න පටන් ගන්නවා. දැන් දුක නැති නිසා නෙවෙයි හිත ඒ දේවල් දරාගෙන ඉන්න පුරුදු වෙන හින්දා. ඒකයි අද කලින් වගේම හැමදේම හිතට ගැඹුරට දැනෙන්න පටන් ගන්නේ නැත්තේ සමහරක් අයට. වැඩියෙන් රිදුණු හිතක් අන්තිමට දැනෙන දේවල් ටිකෙන් ටික අඩු කරගන්නවා. හැබැයි සමහර දේවල් තේරුම් ගන්න නෙවෙයි නිහඬව දැනෙන්නයි ලැබෙන්නේ. ඔයාටත් මේ ගැන ලියන්න කියන්න දේවල් ඇති. විශ්මියගේ විශ්වාස කරනවා. ඉතින් ලියන්න 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි. ආදර රේකාන් සියත FM අපේ Facebook page එකට ඇවිත් ඕනම දෙයක් ලියන්න. මං ඉන්නවා රෑ 9 වෙනකන්.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනි නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බත
19: experience එකකට නැල්වත් බට.
7: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
13: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
20: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's Vietjet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
24: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
25: Avan Second Phone Deyak, Adage Vanna Ganna.
26: Avan Stick and Tick Up Pay.
27: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
30: Stars Milan Fashion Eye Europe පිටවල ගුණේ පෙරී Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
0: Stars Milan Pasta. කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමී.
31: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී. 2. පොළොන්නරුව යුගයේදී.
3: හය වසර ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

මෙහටව නිසලව ඉන්න රාත්‍රියක ඔන්න ලව්ලි කපල් එක ඇන්ජි ඇන්ජලෝ නාවල පිටියට යන ගම සීත අදරෙක් අහන් ඉන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. එහෙම තමයි නේද? මෙහෙට චුට්ටක් වැස්ස ඔයාලා යනවා කූල් පැත්තකට. සතුටින් පරිස්සමින් ගිහින් එන්න ඕනි තින්.

0: Piren sieta. Sieta pattere with hasa.
1: ඊරෑ මැදියමේ සිට දුම්රිය වැඩවරයි දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියාවලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩවර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සුද නේද?
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: ඒ
3: ලස්සට කියන හැටේද? නවා කතටම කියන්න වැඩිය ලස්සන කරන්න හදන්න එපා මේ වැඩසටහන.
2: අනේ යන්න මන් නැත්තම් මේක නිකන්
3: මගුල් ගයක් වාගේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
7: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBA. Where innovation earns recognition.
9: Asset-line finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස් මේ ප්‍රමුඛවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset-line finance. අදම එන්න, අදම aran යන්න. අමතන්න 0114700.
10: Aluminium, aluminium මනේ.
11: මහත්මයා, දන්සලේ fried rice වෙනයි, හෝටලේ fried rice වෙනයි. දෙකම fried rice උනාට quality වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තර.
13: ශ්‍රීලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රීලංකා බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
14: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියාව අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සාමූහික ශක්තිය.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
17: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
18: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
19: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත pocket money.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 8යි විනාඩි 8යි. සියත ආදරේ කහන දෙවනි පෑ වගේම තමයි ඔන්න මං ආයෙත් මතක් කරනවා. මේ සතියට අහන අන්තිම දවස. එතර චුට්ටක් නෑ ඕනි නෑ ඕනි නෑ ඕනි නෑ. අපිට හැමදාම කතා කරන්න පුළුවන් නේද? හරියට හැමදාම ආදරය කරනවා වගේ. සමහර දේවල් තේරුම් ගන්න නෙවෙයි නිහඬව දැනෙන්නයි ලැබෙන්නේ. ඔයාට මොකද හිතෙන්නේ අද මන් ලියපු කියපු ඒ දේ ගැන? සමහර කයට ඒ අය හිතින් මෙන්න මේ විදියට හිතලා ඇති. ඔයාව දැක්කම මගේ හිත වෙනස් වෙනවා. ඇයි කියලා අහන්න එපා. මටත් හරියටම තේරෙන්නේ නැහැ. ඔයා හිනා වෙනකොට මටත් හිනා වෙන්න හිතෙනවා. ඔයා කතා කරනකොට තව ටිකක් අහගෙන ඉන්න හිතෙනවා. ඒත් ඔයා ගියාම ඒ හැමදේම මතක් කර කර ඔව් මං තනියම හිනා වෙනවා. ආදරේ කියලා ලොකු වචනයක් කියන්න මං ඉක්මන් වෙන්නේ නැහැ. ඒත් ඔයා ගැන හිතන හැම වෙලාවකම හිත ඇතුලේ මොකක්ද ලස්සන දෙයක් වෙනවා. කෙනෙක් ගැන හිතනකොට හිතට හේතුවක් නැතුව අනේ එයා ළඟ හිටියානම් කියලා හිතන එක අනේක තමයි ආදරේ. එහෙම මට ලියලා එව්වේ අපේ KTH. ලස්සනයි නේද මැසේජ් එක? Thank you so much KTH. අද මැසේජස් දෙකකින් තමයි ආදරේකා දෙවනි පැය පටන් ගන්නෙ. සමහර දේවල් කියන්න බෑ. ඒත් හිතට හොඳටම දැනෙනවා. සමහර හැඟීම් වලට නමක් නැහැ. ඒත් ඒවා හිතේ ගැඹුරින්ම රැඳෙනවා. සමහර නිහඬකම් හිස් නැහැ. ඒව ඇතුලේ නොකියූ කතා ගොඩක් තියෙනවා. සමහර මතක අමතක කරන්න බෑ. කාලය ගෙවුනත් ඒවත් තවත් ලස්සන වෙනවා. ඉතින් හැමදේම තේරුම් ගන්න ඕනේ නැහැ. සමහර දේවල් නිහඬව දැනුනම ඇති. ඒ මැසේජ් කෙරුවේ අපේ සමන් මලි. Facebook ප්‍රශ්න ගොඩකුත් තියෙනවනේ. ඉතින් කට්ටියකට ඉන්නවා මං ඉන්නවා. තව කෙනෙක් කියනවා යාට නම් අද ටිකක් මල පැනලා හිටියේ. ඊයේත් මතක් කරේ නෑලු, මැසේජස් බැලුවේ නෑලු. චුට්ටක් ඉතින් මැසේජස් ටික පහලට ගිහින් අද කිව්වනේ නේද? හැබැයි ඔයා තරහ වුණාට මං යාළුයි. බොරුවට එවන්නලු. කමක් නෑ ඉතින්. මේ හැමදේම ඉතින් සියත ආදරයක අහන ඔයාට තියෙන ලස්සන හිතක් හින්දනේ නේද? ඉන්නවා ඉන්නවා ගිහින් බලන්නකෝ. ඒත් එක්කම අපේ නිගම්බවල ඉන්න නිගම්බෝ චතුර කියලා කියන්නලු. ඔන්න මම මතක් කරා. එයා කියනවා අද වයිබ් එක නම් සින්දු ටිකයි මේ ඔක්කොම හරිම ලස්සනයිලු. ආදරෙයිලු. Thank you so much. ඉතින් ඔයත් තහගෙන නම් ඉන්නේ මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මේ අපේ දෙවනි පැය 0711982947 අපේ WhatsApp නම්බරයකට හරි ආදරේ account සියත FM අපේ Facebook page එකට comment එකක් දාලා තියන්න. මං විශ්මී.

0: ಇತಪಿರೆನ್ನ ಸಿಯತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ವಲಟ ಎಹಾಕಿಯ ಪ್ರವೃತ್ತಿ
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වගේ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
7: ඔබ A level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
8: මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1 20යි 2 24යි.
9: සියත සි පොකට් මනේ අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිලිනි නිසංසලා.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
11: සියත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
12: අනුග්‍රහය
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකී.
14: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන. මන්නම් හිතන්නේ නැහැ.
14: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට. සියත TV තුලින්.

කාලෙකට පස්සේ කට්ටියක් ඉල්ලපු සින්දුවක් අපි අහුවා නේද? ඉතින් එබැවින් නවතිමි, හදින් පිටවන් නොකරමි. නෑ දැම්ම යන්නේ නැහැ. යම් මැසේජස් වලට දැම්මන් ගොඩාක් වෙලා කතා කරන්නේ මගේ විදිහට. දැම්මන් කතා කරන්න යන්නේ ඔයා ලියපු එවපු මැසේජස් කමෙන්ට්ස්. අද මම කිව්වේ සමහර දේවල් තේරුම් ගන්න නෙවෙයි, නිහඬව දැනෙන්නයි ලැබෙන්නේ කියලා. නුගේ කොටින් ෂා ඉන්නවා අපේ ශලිනි. හයි විශ්මී, මගේ විශ්වාසය නම් ආදරය කරන්න ඕනි. අපිට අපි කරන ආදරයම අපිට ලැබෙයි කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන නෙවෙයි. අපේ හිතට දැනෙන ඒ හැඟීම උප්පරමයෙන්ම අපිටම විඳින්න පුළුවන් විදිහකට. නිකන් හිතලා බලන්න, අපි කොච්චරනම් අජීවි දේවල් වලටත් ආදරය කරනවද? ඒ සමහර දේවල් වලින් අපිට ලැබෙන්නේ අපි කරන ආදරයම නෙවෙයිනේ. ඉතින් ඇයි අපි මොහොතක් පාසා වෙනස් වෙන හිත් ඇති කෙනෙක්ෙන් අපි කරන ආදරයම අපිට ලබන්න බලාපොරොත්තු වෙන්නේ? ආදරය කරනවා කියන හැඟීම උපරිමයෙන් විඳින්න පුරුදු වෙමු. නෑ නෑ නෑ, තේරුම එච්චරම ඔයා හිතන තරම් බර නැහැ. හැබැයි ලස්සන මැසේජ් එකක්. Thank you so much, Shalini. චුට්ටක් එළියට යන්න ඕනේ මට. ලංකාවෙන් එළියට? ඔව්, එහෙට තමයි යන්නම ඕනේ. මං හරි ආසයි ට්‍රැවල් කරන්න. ඉතින් අපි යනවා පේසරෝ වලට, ඉතාලියට. රුමේෂ් ඉන්න අපි වහගෙන. ඉතින් වැඩ කරන ගමන් මං හිතන්නේ හැමදාම වගේ සීත ආදර රේඛ අහන කෙනෙක්, සීතට ආදරය කරන කෙනෙක්. ඔන්න අද තමයි මැසේජ් එකක් සීත ආදර රේඛා වලට එව්වේ. මට මතක විදිහට මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම කිව්වනේ නේද? මං හරි කැමති හැමදාම වගේ ආදර රේඛා අහන, හැබැයි මැසේජ් එකක් තාමත් එවලා නැති කෙනෙක් අද මැසේජ් එකක් එවනවනะ. Thank you, Rumesh. Thank you so much. Varitika parisaming karaganna. Grazie. Et ekka mape Malini kiyana menna me vidihata. Sitkat bindunu banduna visi nokara pilisakara karagannawa nan lankaragat aadaraya at noharinne hadawatin mai kiyala. Sahathika atta. මෙහෙමම යන්න ඕනේ අපේ ආදර රේඛාවන් සියත FM Facebook page එකට. සමහර දේවල් තේරුම් ගන්න නෙවෙයි, නිහඬව දැනෙන්නයි ලැපෙන්නේ. එහෙම කියද්දී ඉසුරු කියනවා, නිහඬවම ඉවසපු තරමක් තිබ්බේම අහිමි වීම විතරක්. කවදානම් හිතන තරමක් ඉටු වේවිද පැතුමක්. ඉතින් මං ආදරෙයි මහා මෙරක්. හරිම ලස්සනට රයිම් වෙන වචන ටිකක්. තැන්කිය විසුරු. සඳ නොමැති හස්සේ තනිවී නිදා නොනිදා බලා හිඳිමි. වචනයකින් නොකියූ දෑ හිත් පත්ල සිතුරු කරන පව දැනි දැනි. එහෙම ලියන්නේ අපේ නුවන්ත පැතුම්. ඉතින් එන්න විනාඩි 20ක් වගේ කාලයක් තියෙනවා අපිට ආදරය ගැන විතරක් කතා කරන්න.

0: ඉති හැමදේම මගින් ඈත් වෙන්නේ.
1: ඈත්ුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
0: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7013 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
3: Brand new unat registered dunat free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
4: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
5: හය වසර ඉගෙන ගන්න රත්නපුරේ හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 50යි. දන්නවද? සමහර පොරොන්දු මුළු ජීවිත කාලයටම වළංගුයි කියලා. හැබැයි ඒ පොරොන්දු දුන්නේ කවදද? කොහොමද කියන එකට වටා මං හිතන්නේ ඒ වචනය දුන්න මොහොතේ ඒ හිතේ තිබුණු අවංකකම තමයි වැදගත්. ඔව්, පැයෙන් පැය දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද කාලය කෙවිලා යයි. සමහරක් මිනිස්සු ඔව් අනිවාර්යෙන්ම වෙනස් වෙයි. සමහරක් අය අපෙන් ඈත් වෙයි. තවත් සමහර සම්බන්ධකම් නිහඬවම අවසන් වෙයි. එතනද හදවතින් දුන්න පොරොන්දුවක් එහෙම කවදාවත් අවසන් වෙන්නේ නැහැ, ඉවර වෙන්නෙත් නැහැ. ඔය ආදරය කරන කෙනා එයා හැමදාම ඉන්නවා කියලා කිව්ව කෙනෙක් අත සමහරක් විට අපි ළඟ නැති වුණත් ඒ වචන මතකයෙන් මකන්න කාටවත්ම බෑ. සමහර පොරොන්දු ඉටු කරගන්න බැරි වුණත් ඒවල තියෙන වටිනාකම නැති වෙන්නෙත් නැහැ. මොකද සමහර වචන කියන්නේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න නෙවෙයි, ඒකෙනාගේ මතකයත් එක්ක ජීවිතේ ඉතුරු කාලය ගෙවන එක වෙන්නත් පුළුවන්නේ. හැබැයි තව සමහර තේරුම් ගන්න නෙවෙයි, තම සමහර දේවල් නිහඬව දැනෙන්නයි අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී ලැපෙන්නේ. සීතාදරේක අහන ඔයාට හැමදාම මම ප්‍රාර්ථනා කරන්නේ මේතේ තියෙන ආදරේ ඒ විදිහට නෙවෙයි, ඊටත් වඩා වැඩියෙන් ලස්සනට එළියක් වෙලා ඔයාගේ මූණට හිනාවක් වෙලා මැජික් එකක් වෙලා ලැබෙන්න කියලයි. එහෙනම් ඉතින් අපි ආය හම්බ වෙමු ඉදවුදේ 8ට වගේම සීතාදර රේඛාත් එක්ක ලපන සඳුදා රෑ 7 වෙද්දී. රුක්ෂාන් වගේ මැසේජ් එකටත් තැන්කියු. ගෙයින් එන්නම්.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියා වලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ටවීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තු කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යන්නේ මිනිස්සු දෙරේ
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
2: City Vote සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune Cooking Oil ඉතිරි රුපියල් 620යි. Kills Chicken Sausages ඉතිරි රුපියල් 290යි. Sprite ඉතිරි රුපියල් 130යි. Eva Dry Tex Wings රුපියල් 135යි. Cargill's Food City
0: Ceylon Bankota Euro Money සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස Ceylon Bankuwa 2026 Euro Money සම්මානයෙන් පෙරුම් ලබයි.
3: ඒ ලස්සට කියන හැටේද
4: නැවා
3: කතටම කියන්නේ ලස්සන කරන්න හදන්න එපා මේ වැඩසටහන.
4: අනේ යන්න මන් නැත්තම් මේක නිකන්
3: මගුල් ගයක් වාගේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ತಪ್ಪಿರೆನ್ನ ಸೇತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ವಲಟ ಎಹಾಕಿಯ ಪ್ರವೃತ್ತಿ
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති මිස් හොඳ කුල්ද
2: කුල් මොකද මම හොට්නේ
3: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ දැකලා පුරුදු නෙවේ සමහරට අහලා පුරුදු ඇති
4: Oh my god
3: ඔඩි මිස් සුදු කොච්චි
5: hot and spicy with sudu kochi kochi
0: මොනි සියතම හවස දෙකට sudu kochi ට
3: මිස් මිස් excuse me මිස්
2: no no no උම්මනම් short time එකේද විතරයි
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
7: මෙන්න අපේ ප්‍රශ්නය ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද 1 20යි 2 24යි
8: 20යි
2: සියදසේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිලිමි නිසංසලා
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
2: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
0: සියත පොකට් මනි
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
0: අනුග්‍රහය
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සාකච්ඡා කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
12: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: රාජිරිය ගොබ්බයා.
15: එයි, කටට ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
2: සමදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
0: 98.4න් මෙගාවාට්ෂියට.
16: Sieta FM.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මෙතන තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා.
6: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
11: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට.
14: realm what experience එකකට නැල්වත්ත බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
21: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
22: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
23: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
24: Let's be a jet.
25: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
27: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
28: Avance Ticken Ticka Pay.
29: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
32: වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
33: Stars Milan Parashadai Dura Pituvala Gunay Piri Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
34: Stars Milan Pastas.
35: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Fire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
36: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
37: හය වසරේ ඉගෙන ගන්න රත්නපුරේ හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න.
0: ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ತಪ್ಪಿರೆಯನ್ನು ಸೇತ ಸೇತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියාවලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගෙන් නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එරෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාව වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යන්නේ මිනිස්සු දෙරේ.
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388. Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම ආරං යන්න. අමතන්න
2: 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 සිට සිකුරාදා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
5: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
6: සෙනසුරාදා උදේ 8ට
7: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
8: නෑ.
7: එහෙනම්
8: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ?
7: ඈ?
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
10: 98.1 98.4

0: ගීතයයි.
1: මගේ උපංගම මහනුවර කටුගස්සට. පස්සේ මම ජීවත් වෙන්නේ දිගණ නගරේ. එතකොට මගේ පාසල ශ්‍රී රාහුල මහාවිද්‍යාලය. ඉතින් පොඩි කාලේ ඉඳලා මට තිබ්බ දෙයක් තමයි මගේ යාළුවත් අහන දෙයක්. මොකද මගේ පවුල් පසුබිම සංගීත පසුබිමක්. මොකද මගේ අප්පච්චි මියුසික් කරනවා. ඉතින් මගේ බාපලා මියුසික් කරනවා. ඕක තමයි පොඩි කාලේ ඉඳලා බලන්න අහන්න දකින්න තිබ්බ දේ. ඉතින් පොඩි කාලේ මගේ යාළුවා කියන දෙයක් කවදා හරි මියුසිෂන් කෙනෙක් වෙයි කියන එක නිකන් කියනවා. කියන්නේ පාසලේ අපි ගීත ගායනා කරන කාලේ ඉඳලම නිකන් මටත් තිබුණා අනිවාර්යයෙන්ම මම ගායකයෙක් සංගීතඥයෙක් වෙනවා කියන එක. ඉතින් මේ වෙනකොට ඉතින් ඒ සීනේ හඹාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට මම මගේම ගීත මම නිර්මාණය කරනවා, ප්‍රදර්ශනය කරනවා ගීත. ඉතින් ඔතම මං ගැන, මගේ නම අර්ජුන රෝකා. මගේ 10 වෙනි ගීතය තමයි මේ දිගන්තයේ ගීතය. මේ දිගන්තයේ ගීතය නමත් අර්ජුන රෝගාන්ත. අර්ජුන රෝගාන්ත නම වැටෙන්න හේතුවත් රෝගාන්ත ගුණතිලක. ඉතින් මං හිතන්නේ මම ඉපදුනේ 87. එතකොට 87 80 දශකයේ වගේ 90 දශකයේ තමයි රෝගාන්ත ගුණතිලක ඒ මගේ ඉන්ස්පිරේෂන් එක මිනිසුන්ගේ අතරට එන යුගය. ඉතින් මම දන්නේ මගේ අප්පච්චි කොම්මකක් හිතලා මට රෝගාන්ත කියන නම දැම්මද කියලා. නමුත් මේ දිගන්තයේ ගීතේ තමයි මම පළවෙනියටම මයික් එකක් අරගෙන ගායනා කරපු ගීතය. ඉතින් ඒ මෙමරි එක මම හැමතැනම මම මගේ විශේෂයෙන් මගේ දැන් ස්ටුඩන්ට්ස්ලත් එක්කත් මම ෂෙයා කරනවා. මම හැමතැනම ෂෙයා කරනවා. මොකද ඒ ගීතය ගායනා කරන්න හරි ලැජ්ජා වුණා මම. නමුත් ඒ මයික් එකක් අරගෙන කාමරයක් ඇතුළට ඒ ගිහිල්ලා ඒ ගායනා කරපු ඒ මෙමරි එක මම හිතන්නේ සෑහෙන පොඩි කාලයක්. මම හිතන්නේ මට ඇත්තේ මම හිතන්නේ හරියටම මට මතක නෑ. 90 ගණන් වල මගේ අප්පච්චි 95 කොන්සර්ට් එකක් තිබ්බා. ඒකට ප්‍රැක්ටිස් කරන අතරතුරේ මට මතකයි ඔය දිගන්තයේ සින්දු මයික් එක දුන්නම මං ගිලක් කියනවා. ඉතින් මේ ගීතයත් එක්ක මට සෑහෙන කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ගීතේ මං

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම නවවෙනියට තෝරගන්න ගීතය එකත් ඉතාම මගේ ජීවිතයට සෑහන කනෙක්ට් වෙච්ච ගීතයක්. මේ ගීතය අතරම මම මුලින් කිව්වාගේ මම හැදෙන්නේ දිගන නගරයේ. දිගන නගරය කියන්නේ දෙඹල මුස්ලිම් මිනිස්සු ගොඩක් ජීවත් වෙන නගරයක්. මම පොඩි කාලේ සෙල්ලම් කරන්නේ දෙඹල මුස්ලිම් ළමයි එක්ක. එතකොට මේලා ආදරේ මතක් කරන්න ඕනේ මේ කතාව. ඉතින් මම හිතන්නේ දෙඹල ගීතයක් ගායනය කරනවා කියන ගීතය. මේ ගීතය ඇත්තම ගීතේ නම උයිරේ ගීතය. උයිරේ ගීතය ගායනා කරනකොට අපි යුද්ධේ තියෙන කාලේ LTT එකේ හිටපු ළමෙක් අපේ ගෙදර තමයි විල්ල නතර වෙලා ඉන්නේ. අපි නමක් දැම්මා යාට ඇත්තටම ලලී කියලා. ඉතින් අපිට අම්මා තාත්තා පුතා බාර දීලා ගියාම අපි අපේ බෑන්ඩ් එකේ විදිහට තමයි පියාව තියාගත්තේ. ඉතින් අදටත් එයා ලස්සන ජීවත් වෙනවා, ලස්සනට ළමෙක් හදාගෙන ලස්සන ජීවත් වෙනවා. ඉතින් එයා මට මගේ අප්පච්චිටත් හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. ඉතින් මේ උච්චාරණය කියන ප්‍රොනන්සියේෂන්ස් කියන එක මට කියලා දුන්නේ ලලී. ඉතින් මේ ගීතය තමයි මම හැදෙන තැන දෙමළ ගීත ස්ටාර්ට් කරන්න පටන් ගන්න. එතකොට මේක කැසට් සමයි කාලේ තිබුණේ. ඒ කියන්නේ දැන් වගේ ටෙක්නොලොජි එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ කැසට් එකේ කන තියාගෙන ඒ උච්චාරණය හදාගෙන ඒ ගීතයේ ආදරය ගීතය කියන එක, ආදරය කියන එක මං හිතන්නේ ඒ ගීතයේ භාෂාවක් තේරෙන්නේ නැති කෙනෙක්ට වුණත් මං හිතන්නේ ඒ සංගීතය අරහමන් මගේ ඉන්ස්පිරේෂන් එක ලෙජන්. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ හරිහර. ඉතින් ආදරය කියන එක මට දැනෙන විදිහට මේ ගීතය මං ගායනා කරන හැම වෙලාවෙම අලුත් වෙන ගීතයක් මේ ගීතය. ඉතින් මං හිතනවා මේ ගීතය ගොඩක් සිංහලටත් කනෙක්ට් වෙන්න හේතු වුණේ භාෂාවක් තේරෙන්නේ නැති විශ්ව භාෂාවක් විදිහට මේ ගීතය ගොඩක් කනෙක්ට් වුණු හින්දා මට මේ ගීතය මම තෝරගන්නවා. උයිරේ සහ තුයිරේ කියන වර්ෂන්ස් දෙකම.
1: අංක නවය

0: හිත පිරෙන්න සියත රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත
2: මම තෝරගන්න අටවෙනි ගීතයට නන්දාමාලිනී මහත්මියගේ පෙරදා මහර කියන ගීතය. මේ ගීතයත් මට ඇත්තටම ඇහෙන්නේ පොඩි කාලේ තමයි. ඒ කියන්නේ විදිගන ඉන්න කාලේ මම මියුසික් කරන කාලේ මම බෑන්ඩ් එකක් ප්ලේ කරන කාලේ මේ සින්දු තමයි අතර අපි සිං කරේ. එතකොට මට මේ ගීතය ඇත්තට නන්දාමාලිනී මහත්මියගේ මම හිතන්නේ ඒ යුනික් හඬ මම හිතන්නේ මම ලංකාවටම එකයි. ඉතින් ඒ හඬෙන් මට මේ ගීතේ විශේෂයෙන් ගායනා කරන්න පුළුවන් වෙන්නත් හේතුව ෆීමේල් මේල් කියලා හඬවල් දෙක ගත්තම අපිට ගායනා කරන්න ටිකක් උඩ ස්වරෙන්. හැබැයි මේ ගීතේ මට මෙලඩි එක එහෙම නැත්නම් මේ ගීතය ඇතුලේ අර්ථ රසය සහ නාද රසය කියලා දෙකකට කැඩෙනකොට මේක ඇතුලේ මට එහෙම නැත්නම් රිග්‍රෙට් එක අපි පසුතැවෙන තැන එහෙම නැත්නම් පසුතැවිල්ල කියන එක අපිට අපේ ජීවිතයේ අපේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ගත්තම අපේ සමහර දේවල් ඒ පසුතැවිල්ල ඒ නාදයෙන් ඒ නාද රටාවෙන් මට ගොඩක් කනෙක්ට් වෙනවා පෙරදාමාරා ගීතය. ඉතින් අර්ථ රසයට වැඩිය මම මේකේ නාද රසයත් එක්ක අතරමං වෙන ගීතයක්. ඉතින් මම මේ ගීතය ඉතාම ආශාවෙන් ගායනා කරන ගීතයක්. ඉතින් මේ ගීතේ නන්දාමාලිනී මහත්මියගේ මේ ගීතයට ආස වෙන්න හේතුවත් මම හිතන්නේ ඒ රිග්‍රෙට් එක එහෙම නැත්නම් ඒ පසුතැවිල්ල ඒ මට මේ ගීතය ඇතුලේ ටිකක් ළඟින් දැනෙනවා. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගන්නවා පෙරදාමහර කියන ගීතය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම 7 වෙනි ගීතයේ විදිහට තෝරගන්නවා රුක්මණී දේවි මහත්මියගේ ආදරේ නිසා කියන ගීතය. මේ ගීතේ ඇත්තටම මට පෙන්වන්නේ මගේ අපච්චි මේ ගීතේ අරන් එනවා. ඉස්සර තිබුණා කැන්ඩිවෙල රෙකෝඩ් බාර් කියලා කියන්නේ ඒවට. අපි දැන් වගේ නෙමෙයි කැසට් රෙකෝඩ් කරන ඔරිජිනල් රෙකෝඩ් කරන රෙකෝඩ් බාර් කියලා බාර් එකක් තිබුණා මේ කැන්ඩිවෙල ටොරින්ටන් එකේ. ඉතින් මේ ගීතය යා ඔරිජිනල්ස් විතරයි මට අහන්න දුන්නේ පොඩි කාලේ. ඉතින් මේ ගීතය ඇහෙනකොටම මට දැනෙච්ච දෙයක් තමයි මේ ගීතය ඇතුලේ රුක්මණී දේවි කියන ගායිකාවගේ ඒ තියෙන ශෝකය, එහෙම නැත්නම් විලාපය, එහෙම නැත්නම් හරි අමුතු හඬ, අමුතු කියලා කියන ගැතුලේ ඒ වෙනස් කියන හඬ ඇතුලේ ආදරය ගැන එහෙම කතා කරන ගීතයක් මට ඇහිලා නැති තරම්. ඒ කියන්නේ ආදරය නිසා හෘදේ බැඳෙන අපරාධේ ජීවිත හානි වේ කියන එක. එතකොට ආදරය කියන්නේ හරි සුන්දර වගේම අනිත් පැත්තක් තියෙනවා. මේකේ ඒ මර ලස්සන ආදරය කියන එක නිසා මිනිසුන්ගේ ජීවිත හානි වෙනවා. ඇත්තට මමත් දැකලා තියෙනවා. එතකොට ආදරය මුලාවක්, එහෙම නැත්නම් ආදරය අන්දයි, ආදරය කියන එක ඇතුලේ මෙතන මුල එහෙම කතා කරලා හොඳ ජීවිත මල්මෙන් පරවි වැටෙයි කියලා. එතකොට මේක ඇතුලේ මම ඔක හැමදාම මමත් විශ්වාස කරන දෙයක් කුලේ ભેදය, ಜಾති ભેදය, එහෙම නැත්නම් වර්ණ ભેදය. අර මම මුලින් කිව්වා වගේ මේ අපේ රටේ ඔය ಜಾතින් අතරම සමගියෙන් ඉන්න රටක් විදිහට මේක ඇතුලේ ඔය කිසිම දෙයක් තේරුමක් නැහැ ආදරේ ඉස්සරහා කියන එක ඇතුලේ. මේ ගීතය මම ගායනා කරන තැනටත් එන්නේ මම ආදරය නිසා. කියන්නේ මේ ගීතේ කනෙක්ට් වෙන තැන් ගොඩක් මට තිබුණා. මේකේ කියන අන්තිමේට මේ ජීවිතේ සැප නෑනේ කියලා. එතකොට බැඳි ප්‍රේම හෘදේ වෙන්නෝ කලේ වෙන්නෝ කලකින්. ආදරේ නැත්තම් මේ ජීවිතේ සැපක්, සතුටක්, සැනසීමක් එහෙම එකක් නෑ මේ ප්‍රේමය කියලා කියන එක ඇතුලේ. ඉතින් මං හිතන්නේ අපි භෞතික දේවල් වලට එහා ගිය සැප කියලා කියන්නේ අත්‍තර මං හිතන්නේ මේ භෞතිකව අපි විඳින දෙයක්. හැබැයි සතුට කියලා කියන එක එහෙම දෙයක් නෙමෙයි. ආදරේ ප්‍රේමය කියලා කියන එක එහෙම ෆිසිකලි පේන දෙයක් නෙමෙයි. එතකොට ආදරේ නිසා ජීවිත හානි කරගන්න එපා. ඒ නිසා මේ ගීතය මං හිතන්නේ මේක හොඳට ඇහුවොත් මේ ගීතය මං හිතන්නේ හැමෝටම කනෙක්ට් වෙයි. නාද රසයත් ඒ වගේම ලස්සනයි, අර්ථ රසයත් ඒ වගේම. මං හිතන්නේ මේක මට සෑහෙන ළඟ ගීතයක් සමහර මේක තෝරගන්න.

0: ගී දායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මන් දන්න මට පොඩි කාලෙන්දලා මේ තිබුණා ලොකු විශ්වාසයක්. දවසක රෝකාන්ත ගුණතිලක මහත්මයා හම්බ වෙනවා මේ කියන එක මේ පාසල් යන කාලේ අර මුල් කිව්වා වගේ මට මන් දන්නේ ඒක නිකන් දැනුණු දෙයක්. ඒ කියන්නේ එතකොට මම අර්ජුන රෝකාන්ති කියලා ගායකෙක් වෙයිද, මිනිස්සු මට ආදරය කරයිද, මිනිස්සු මාව බාරගයිද කියන එක ගැන අවබෝධයක් තිබුණ නැති වුණත් ඒ වගේ සෙන්ස් එකක් මට තිබුණා. ඒක නිකන් ඔල්රෙඩි හම්බෙලා ඉන්න නිකන් වගේ එකක් තිබුණා. ඉතින් කොහොම හරි යුනිවර්ස් එකෙන් කිව නැත්තම් මේ සබඳහමින් ඒකට පාර පෙන්නලා රෝකාන්ත ගුණදර්ග මහත්මයා මම දැකලා තිබුණත් සුහදව හම්බෙන්න හම්බෙච්ච පළවෙනි අවස්ථාවෙම මට මේ අනාථමාර්තුවේ ගීතේ රෝකාන්ත ගුණතක මහත්මයත් එක්ක ගායන කරන්නත් හම්බෙනවා. මෙතන රෝකාන්තට මතකද දන්නේ අපි සාදේක හම්බෙන ගමන් සින්දුව කියනකොට රෝකාන්ත ගුණතක මහත්මයා මේ ගීතය කියනකොට මම කියන්න හම්බුණා. ඒ වෙලාවේ රෝකාන්තට මං සින්දු යන අතරතුරේ කතාවකුත් කියලා රෝකාන්තය එළ බැල්කනි එකක අපි හිටියේ. අහසේ තරුවක් පේන්න තියෙනවා. ඒ අහසේ තරුව පෙන්නලා ඒ පෙන්නන එක මට වයිෆ් මට මතකයි ෆොටෝ එකක් කරන් තිබුණා. කියන අපි දෙන්නම ඇඟිල්ල දික් කරන් ඉන්නවා තරුවට. ඉතින් ඒ මතකය මං හිතන්නේ අහඹ සිදුවීම සහ වාසනාව කියන වචන දෙක ගත්තොත් මම හිතන්නේ ඒක ගැන ඉවර කරන්න බැරි තරම්. ඒක තමයි ඒ වෙන්න තිබ්බ දේ එදා. ඉතින් ඒ ගීතය මට එදා හම්බෙච්ච පළවෙනි අවස්ථාවෙම මම වයිෆ්ට කියන කොටත් එදාද හම්බුනේ කියලා ඇහුවා. ඒක මට හරි මතකෙ හිටින දවසක් ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා මම මේ ගීතය මොකද ඒ වර්ස් එකක් තියෙනවා ඒකේ. ඒ වර්ස් එක තමයි අතීතයට වඩා පැරණි අපේ ආදරේ කියලා කිව්වම අතීතය කියන එක කොච්චර පැරණිද කියලා ගත්තම අපිට ඒක කොච්චර කාලකට යන්න පුළුවන්ද කියන එක මම දන්නේ යන්න පුළුවන්ද කියලා කාට හරි ඊටත් වැඩි පැරණි කියලා කිව්වම ඒ ආදරේ කොච්චරද කියලා හිතාගන්න අමාරු වෙනේ. ඒක සංසාරයක් වෙන්නත් පුළුවන්, නැත්නම් මේ ඉවරයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ආදරේ යා එච්චරකට ඒ ගීතයට යා ඒ ගීතය ඇතුලේ මිනිසුන්ව සහ විශේෂයෙන් මාව මම හිතනවා ටච් කරන්න ගායකෙක් විදිහට සංගීතඥෙක් විදිහට හරි ආසාවෙන් මම මේ ගීතය හැම වෙලේම මම ගායනා කරන වෙලාවෙ. ඉතින් මට ඒ මෙමරි එක මතක් වුණ නිසා මම මේ ගීතය තෝරගත්තා. අනාථ මාර්ස ගීතය 6 වෙනි ගීතයට
1: අංක 6.

0: ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
1: අද රෑ 10 ගීදායට එකතුන මම අර්ජුන රෝකාන්ත. අපි සින්දු පහක් ඇහුව මං හිතන්නේ අපි ඊළඟ සින්දු හමු. මගේ පස්වෙනි ගීතයට මම තෝරගන්නේ හින්දි ගීතයක්. කේසේ මුජේ තුම් මිල් ගයි කියන ගීතය ගජනි ෆිල්ම් එකේ එයා රහමන් මියුසික් කරපු බෙනි ඩයල් සිං කරන මේ ගීතය. අතරම භාෂාව තේරෙන්නේ නැති කෙනෙක්ට වුණත් මේ ගීතය ඇතුලේ තේරෙන සැක්‍රිෆයිස් එක තමයි මම නම් හිතන්නේ මේ ගීතේ හරියටම එයා රහමන් මේ ගීතේ දක්ෂ වෙලා තියෙන්නේ. මේ ගීතේ මේ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඒ පරිත්‍යාගය කියලා කියන්නේ කේසේ මුජේ තුම් මිල් ගයි කියන එක තේරුම කොහොමද මට ඔයාව හම්බ වුණේ කියන එක. ඉතින් ඇත්තට මේ ගීතය හම්බ වෙන කාලේ මට ඇහෙන කාලේ මට අහන්න දෙන්නෙත් මගේ වයිෆ් නතාලි. ඉතින් මේ ගීතේ මටත් කනෙක්ට් වුණ විදිහ සමහරලාට අපි කොහොමද හම්බුනේ කියන එක ඇතුලේ ඒ එයාගේ සැක්‍රිෆයිස් එක මම ඇත්තට මේ ගීතය ඇතුලේ දකිනවා. මොකද මම අද මෙතනට අර්ජුන රෝකාන්ත කියන නම හදන්න ඇත්තට එයා ශායන කැපකිරීමක් කරලා තියෙනවා. එයාත් ෆිල්ම් ඩිරෙක්ටර්. එයාට සීන ගොඩක් තියෙනවා. සීන ඇතුලේ මගේ සීන වෙනුවෙන් මහන්සි වෙන එක මේ ගීතය ඇතුලේ මට ඇත්තට ඒ ෆිල්ම් එකේ ඒ අමෙරිකාන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ කරන සැක්‍රිෆයිස් එක මට කනෙක්ට් වෙනවා ඇත්තට මේ ගීතය. ඉතින් මේ ගීතය ඇතුලේ අපි හම්බෙන කාලේ වගේ කියන ආදරේ කරන ඒ කාලේ අපිට තමයි මේක අහන්නත් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගීතේ මට සෑහෙන දැනෙනවා. ඒ කියන්නේ කොච්චර එයාගේ ඒ කැපකිරීමක් මං වෙනුවෙන් කරනවාද කියන එක. ඉතින් ඒක එක තරංග කියනවා ජින්දගි සිතාර හෝ ගයි කියලා. කියන්නේ ජින්දගි කියලා කියන්නේ ජීවිතය. ජීවිතයේ සිතාරයක් වගේ කියලා. ඒ සිතාරය කියන එක අපිට බයන්න පුළුවන්, ආදරෙන් වන්නත් පුළුවන්. ආදරය, ශෝකය, වේදනාව, කුතුහලය වදින හැම ඉමෝෂන් එකක්ම අපිට බයන්න පුළුවන්. ඒක චොයිස් එකක්. ඉතින් ඒක ලයිෆ් එක ඇතුලේ දුක සැප කියන එක දෙකේම ඒ දෙන්නගේ ආදරය එතන දුකේදිත් වගේම සැපේදිත් ඒ ඉන්න ආදරය මට මගේ වයිෆ් එක්ක මට දැනෙන එක ඒ කතාව ඇතුලේ මට ඒක කනෙක්ට් වෙනින්ද මම ඇත්තට මේ ගීතය තෝරගත්තේ. ඉතින් අර සිත, කය, වචනය ওই තුනම දෙන්න පුළුවන් නම් එන්නේ ඒ සැක්‍රිෆයිස් එක තමයි මම මේ ගීතය ඇතුළේ මට දැනෙන්නේ ගොඩක්. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගන්න මගෙත් එක්ක ඇහුවා එනගම මොකද්ද මේකේ කියන්නේ කියලා. නමුත් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ ගීතය මට එච්චරකට කනෙක්ට් වෙනවා කියන වෙලාවෙ මොකද මේ ගීතය හදන තැනත් මම හිතන්නේ බලන්න පුළුවන් එයාර් රහමන්, බෙනි ඩයල්, පදරසිකයා වගේම සංගීතඥ හතර දෙනාම එක තැන ඉඳලා තමයි හදන්නේ මේ ගීතය. ඉතින් ඒ නිසා මේ ගීතය මම තෝරගත්තේ ළඟයි මට මේ ගීතය.

0: 98.4 මෙගාවාට්ෂයට FM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: මම හතරවෙනියට තොරගන්නවා රාත්‍රිය උදා වුණා නින්දැයි නොයන්නේ කියන ගීතය. මහිතන්නේ මේ අපි අහන වෙලාවෙත් රෑවල හිටියත් නින්ද යන්නේ නැති ගොඩක් අය ඉන්නවා. මේ ගීතය අතර ගීත රසණය කරන්න පටන් ගත්තේ මෑත කාලේ. මම හිතාගෙන හිටියේ අතට මට ලියන්න බැරිද කියලාත් හිතාගෙන හිටියා. වයිෆ් තමයි මාවත් පුෂ් කරන්න මේකට. නමුත් මෙතන ඒ පද රචනයට රුකාන්ත අයත් මට මේ කියලා තියෙනවා. මේ කතාව කියන ලියන්න එහෙම නීති කොහෙවත් ලියලා නැහැ කියලා. හැබැයි අපි ගොඩක් වෙලාට ස්ට්‍රගල් කරනවා සමහරලාට වචන එක්ක ලියාගන්න. අපි පේලි හතරක් හොයනවා, පහක් හොයනවා, නැත්නම් මොකක් හරි එහෙම. නමුත් මේක ඇතුලේ තියෙන විශේෂත්වය තමයි රාත්‍රිය උදා වුණා නින්දයි නොයන්නේ. උච්චරය වෙන මුකුත් නැහැ. ඒක දෙපාරක් කියන උච්චරය. ඒක හේතුව එතකොට හිතාගන්න තමයි තියෙන්නේ. ඇයි නින්ද යන්න තියෙන්නේ හේතුව? ඉතින් ඒ මෙලඩි පවයක වගේම ඒ වචනවල තියෙන පවයක තමයි මම හිතන්නේ මේ ගීතය ඇතුලේ තියෙන්නේ. ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලායයි නොවේ නිදි දහන් කියන එක. හම්බ වෙන පළවෙනි දවස තියෙනවනේ. ඒ හම්බ වෙන දවසේ ඒ ආයි කන්ටැක් එකකින් හරි එහෙම නැත්නම් ඒ ආදරේ පටන් ගන්න ඒ එක්සයිට්මන්ට් එක නිසා තමයි මේ ගීල නින්ද යන්නේ නැත්තේ කියන එකනේ. ඒ හම්බ වෙන පළවෙනි දවසේ. ඉතින් මේ ගීතය ඇතුලේ මටත් කනෙක්ට් වෙනවා. ඒ වගේම පස්සේ මම ගානා කරනකොට මගේ වයිෆුත් මේ ගීතයට හරි ආස වුණා. ඉතින් මේ ගීතය ඇතුලේ අර එක පේලිය වුණාට මේ ගීතය ඇතුලේ ඒ හැම වෙලේම සජීවී බව, නිින්ද නොයන්න හේතුව මම හිතන්නේ ඒ ආදරය ඇතුලේ එහෙම එක පේලියකට ගන්න පුළුවන් වුණ ගීතයක් මම දකින ලංකාවේ තියෙන එකම ගීතය වගේ මට නම් මතක එක පේලියයි. එච්චරකට මේ ගීතය පවර්ෆුල්. මම හිතන්නේ මේ වෙලාවේ අහගෙන ඉන්න නිින්ද යන්න තියයට ඒක තමයි ගීතේ හතරෙනි විදියට තෝරගත්ත රාත්‍රියේ උදා වුණා නින්දයින.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: තුන්වෙනි ගීතය විදිහට මම තෝරගන්නවා. මේක ටිකක් වෙනස් ගීතයක්, ආහඹ සිදුවීමක් කියනට වඩා මේක ගීතයක් සාමාන්‍යයෙන් ඔලුවට එන්නේ නැති වෙලාවක ආපු ගීතයක්. මේක මම දන්නේ මොන හේතුවකට මේ ගීතය ආවද කියලා මගේ ඔලුවට. අද මේ ගීතය මට දැනෙන හේතුව මගේ අපච්චි බලාගෙන ඉන්නකොට මාව දාලා යන දවස. කොවිඩ් හැදිලා මගේ අපච්චි නැති වෙනවා. නැති වෙන්නේ ෆෝන් එකේ බලාගෙන ඉන්නකොට වීඩියෝ කෝල් එක. ඉතින් ඒ හැම පොහේටම දැන් මට මේ සිදුවීම මට හැම හඳත් එක්ක මට කොහොමත් දැන් අමුතු කතාවක් තියෙනවා. ඒ කියන්නේ හඳ එක එදා දවසේ අපච්චි මට හදපු ගීතයකුත් තියෙනවා, සඳෙන්න පායා කියලා. ඉතින් මේක ඇතුළෙත් පොහේ දවසේ මගේ අපච්චි නැති වෙන වෙලාවේ, නැති වෙලා පොඩි වෙලාවක් ගියාට පස්සේ, ඒ කියන්නේ මරණය කියන එක සුබවාදීව බලන්න උත්සාහ කරත් නමුත් ඒක කොච්චර අමාරුද කියන එක තේරුම් ගියේ නැති වුණාට පස්සේ. ඉතින් මේ පොඩි වෙලාවක් ගියාට පස්සේ ගීතයක් ඔළුවට එනවා. ඒක මට දැන් විශ්වාස නැහැ. මම සාමාන්‍ය කියන જાති සින්දුවකුත් නෙමෙයි. ඒ කියන්නේ මට තේරුම් ගන්න බෑ ඒක ආවේ කියලා ඔළුවට. ඒ කියන්නේ නැති වෙලා පොඩි වෙලාවකට පස්සේ මම ගෙදර බිම එළියේ ඉන්න වෙලාවක අහසේ හඳ තියෙනවා. ඒ වගේම තරුත් තියෙනවා, ගහකොළත් තියෙනවා. මගේ ඔළුවට එනවා සඳ තරුණි හඬයි, ගහකොළ නිසලයි, මුළු ලොව සැතපෙයි, සිතුවිලි විතරක් අවදි වෙලා කියනකොට මාව ෆ්ලෑෂ්බැක්කට ගියා. කියන්නේ අපි දෙන්න හම්බෙච්ච මුල් කාලේ ඉඳලා, මට මතකේ තියෙන කාලේ ඉඳලා මේ දැන් වෙනකන් රිවර්ස් එකක්. මම දන්නේ මේ පද රසක මේ ගීතේ මොන හේතුවකින් ලියවද කියන එක. මට ඒක ඒ වෙලාවේ වැඩකුත් නැහැ, මට අදාළත් නැහැ. හැබැයි ඒ පද රසකයා සහ සංගීතඥා අමරදේව මාස්ටර් මේ ගීතය මට නිකන් ඇහෙනවා ඇතුළෙන්. පෙළිය හර වචනත් මම මේ සාමාන්‍ය මට පුරුද්දක් විදිහට වචනත් මට පාඩම් හිටින්නේ නැති කෙනෙක් මම. නමුත් මේක හරියට මට නිකන් මෙහෙම ඔලුවට ආවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා මේ ගීතය මට හැම වෙලේම මට මතක් වෙනවා. රෑදාය ගීතහයට මම එන්න කියනකොට මට මේ කතාව, මේ ස්ටෝරි එක කියන්න ඕනේ කියලා හිතුණා. මම මගේ ළඟින් ඉන්න අයට, මගේ ස්ටුඩන්ට්ස්ලට මම කියනවා. මොකද අජන්ත රණසිංහ මහත්මයා කියනවා ගීතයක් ලිව්වට පස්සේ ඒකේ ඇත්ත කතාව කියන එක සාධාරණ නැහැ. මොකද රසිකයාට ඒක අයිතියේදී එන්න ඕනේ, ඒකේ රස විඳින්න තමන්ට අවශ්‍ය විදිහට කියන එක. ඉතින් මේ වගේ වෙලාවක මම හිතන්නේ මේ ගීතය මට සෑහෙන කනෙක්ට් වෙනවා මේ ගීතය. මොකද ඒ මෙමරිස් එහෙම අවසන්න පුළුවන් කියලා කියන්නේ ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙලාවක එහෙම ගීතයක් එහෙම ලොවට එන්න පුළුවන් තරම් පවර්ෆුල් කියලා කියන්නේ මම හිතන්නේ ඒක හරි අමුතු තැනක්. ඒ නිසා මම තෝරගන්නවා තුන්වෙනි ගීතයට සඳ තරුණියඬයි කියන ගීතය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: රෑදහය ගීතයේ දෙවෙනි ගීතයට තමයි දැන් අපි අහන්න යන්නේ. මේ ගීතය චන්ද්‍රලේඛා මහත්මියගේ ලගින් මගේ කියන ගීතය. මේ ගීතය තෝරගන්නත් හේතුව මේ ගීතයට වඩා චන්ද්‍රලේඛා මහත්මියගේ හැම ගීතයකටම මම හරිම ආදරේ හරි ආශාවෙන් ගායනා කරන්න. මොකද ඒකටත් හේතුවක් තියෙනවා. මට පොඩි කාලේ ගැන අපේ පිරිමියාට අවුරුදු 15කට කලින් මදන්න ෆීමේල් වොයිස් එකක් තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. උගුර වෙනස් වෙනකන් තියෙන්නේ ෆීමේල් හඬක්. ඉතින් මම අර කිව්වාගේ මට ගායනා කරන්න ගායනා කරේ මට කිව්වෙත් අතට ලේකා කියලා කිව්වේ පොඩි කාලේ බෑන්ඩිගේ. ඉතින් එතකොට මේ ලේකාගේ හඬ හරි මගේ හදවතට ළඟ වැඩි. ඒ කියන්නේ ඒක හරි එහෙම හඬක්, එහෙම ඉමෝෂන් එකක්, නිකන් ආදරය, ඊඩනය, විඩාව, නැත්තම් ඒ ශෝකය මට දැනෙන විදිහට, මට දැනෙන විදිහට ළඟටම දැනෙන හඬක්. ඉතින් මේ ගීතය මට අවස්ථාවකුත් හම්බුණා අපි දෙන්නටම ගායනා කරන්න. ඉතින් ගීත කීපයක් අපි ගායනා කරලා තියෙනවා. ඉතින් ළඟින් මගේ ගීතය ඇතුලේ මට තෝරගන්න හේතුව විශේෂයෙන්ම මගේ ෆීමේල් ආටිස්ට්ලකින් මම හිතන්නේ නම්බර්1 විදිහට මම දාන්න පුළුවන් චන්ද්‍රලේඛා මහත්මියව. ඉතින් ඒ නිසා මම මේ ගීතය ඉතාම ආදරෙන් තෝරගන්නවා, ළඟින් මගේ කියන ගීතය.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී අර්ජුන රෝකාන්ත.
2: අපි මෙච්චර වෙලා ගීත නමයක් ඇහුවා. මේක තමයි මගේ පළවෙනි ගීතය, සහන්තිම ගීතය. මේ ගීතය එක්ක මට කතාවක් තියෙනවා. ඒක තමයි මේ ගීතය සීතරෑයමේ කියන ගීතය. මේ ගීතය අතරම මම ටිකක් පොඩි කාලේ ඉඳලා වගේ මේ ගීතය මම අහනවා, ගායනා කරනවා. නමුත් මේ ගීතයත් මට අවස්ථාවකුත් හම්බ වෙනවා කේමදාස් මාස්ටර් ඉස්සරහාම ගායනා කරන්නත්. ඉතින් මේ ගීතය ඇතුළේ මම ඇත්තටම රස විඳින තැන තමයි මියුසිෂන් කෙනෙක් විදියට. එහෙම නැත්නම් ගායනයට එහා ගිය ගායනයේ නැතුව මේ ගීයේ නාද රසයත් එක්ක අතරමං වුණාම මේ ගීතයට සංගීතය සපයපු විදිය, එහෙම නැත්නම් මේ ගීතය ඇතුළේ මට කම්පෝසර් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව, මට කේමදාස මාස්ටර් එක්ක වැඩ කරන්න හම් වෙච්ච ඒ පොඩි කාලය ඇතුළේ මට ඇත්තටම ඒ ගීතය මම තෝරගන්න හේතුවත් මේ ගීතය ඇතුළේ ඒ ආදරය අර කිව්වා වගේ අපිට දැනෙන්නේ එක එක අවස්ථාවන් වල එක එක විදියට. ඉතින් මේ ගීතය ඇතුළේ මං සංගීතඥෙක් විදියට මොන මොන තැන්ද ටච් කරන්න පුළුවන් වුණේ කියනකට උදව් වුණා මට. ඇත්තටම කේමදාස මාස්ටර්ගේ මේ සීතරෑමේ කියන රෑයාමේ කියන ගීතය මම හිතන්නේ රෑ 10 ගී 10ට මේ ගීතය අනිවාර්යෙන්ම ඕනේ ගීතයක් කියලා මම විශ්වාස කරපු නිසා මගේ පළවෙනි ගීතයට සීතරෑමේ කියන ගීතය තෝරගත්තා. බොහොම ස්තුතියි. සුභ රාත්‍රිය.

0: Это Пиренна Сета.
1: Hi, mama Shenya, foreign campus එකක ඉඳගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 7 1 2 3 4 2 7
3: Miss, hot or cool?
4: Cool. මොකද මම හොට් නේ.
3: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
4: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරවිට අහලා පුරුදු ඇති.
5: Oh my god.
3: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with sudu kochi. Kochi.
0: Moni siyatama havas dekata sudu kochita.
3: Miss, excuse me, miss.
4: No.

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
4: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සොපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: සෙනසුරාදා උදේ 8ට
5: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
6: නෑ.
5: එහෙනම්
6: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ?
5: ඈ?
7: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ.
2: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
4: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රත්නපුරේ හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ඊයේ රෑ මැදියමේ සිට දුම්රිය වැඩ වරයි. දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මීඩියාවලට දුන්න ස්ටේට්මන්ට් එකක් හින්දා ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔහුගේ නිදහසට කරුණු විමසීමක් කරලා තිබුණා. ඒ නිදහසට කරුණු විමසීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙසද සාමාන්‍ය අධිකාරීවරයාට ඉල්ලා අස්වන ලෙසද තමයි මේ වැඩ වර්ජනයෙන් ඒගොල්ලෝ ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැට්ට වීමට එනෙහිව සිදු කරන වර්ජනයක් කියලා. එතකොට දුම්රිය පාර්තමේන්තුව කඩා වට්ටවලා තියෙන්නේ උදේ හවස කොච්චි යනේන මිනිස්සුද නේද?
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය
2: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117388388.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4 රුපියල් 5000.
5: සියත පොකට් මනී.
2: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ.
7: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
8: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත TV තුලින්.
10: මේ වලෝ විකහෙන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

එකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිබයිනපුරා
1: සියතහගෙනන්න වෙලාව අලියුම එකයි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොක්කේ
2: හෝ ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං.

0: දෙකෙන් 98.4
1: පාන් නෑවගේ
2: කමුකුකේ
1: ඕ ප්‍රේක් නෑවගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩ් මචං අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කලෙහි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

අරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

Sutherland Theatre. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේ.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩැ

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Good morning. උදේ 5යි විනාඩි 24යි දැන් වෙලාව.
1: Good morning, Nishan.
0: සමහර වෙලාවට මාෂි සමහර දේවල් අපිට අත්‍යවශ්‍ය වෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: හැබැයි එහෙම අත්‍යවශ්‍ය වෙන සමහර දේවල් සමහර තැන්වලදී අත්‍යවශ්‍ය නොවන දේවල් වෙනවා. මේ හිතන්නකො ඔයාට මම මේ වෙලාවේ දෙනවා රත්තරම් බාර් එකකුයි ලොකු ලී කෑල්ලකුයි. අනිවාර්යයෙන්ම ඔයා කිසිම පැකිලීමකින් තොරව ගන්නෙ
1: රත්තරම් බාර් එක.
0: හැබැයි මොකක් හරි හේතුවකට ඔයා වතුරකට වැටෙනවා. අන් ඒ වෙලාවෙත් ඔයාට ඒ දෙකම දෙනවා. එතකොට ඔයා මොකද තෝරගන්නේ?
1: ඒ වෙලාවට නම් බාරගන්නේ රත්තරම් බාර් එක නෙවෙයි.
0: ඒ වෙලාවට ලී කෑල්ල අරගෙන ඔයා ජීවිතේ බේරගන්න උත්සාහ කරනවා.
1: අනිවාර්යයෙන්ම.
0: වෙලාවකට අපි විසික් කරන දෙයක් තව වෙලාවකට අපි ජීවිතේ වෙනවා. ඔන්න ඔහොම තමයි ජීවිතේ. ඉතින් හරි දේ හරි වෙලාවෙ තෝරගත්තේ නැත්තම් අපි අමාරුවේ වැටෙනවා. ඉතින් අද සිකුරාදා. සතියේ දවස් පහේම පොකට් මනි බෙදන අන්තිම දවස අද.
1: ඉතින් අදත් සුපුරුදු විදිහටම පුළුවන් මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එකට.
0: අදත් පොකට් මනි අභියෝගයට අභියෝග කරන්න හතර දෙනෙක් ලැස්තිලා ඉන්න පොඩ්ඩු. ඒ වගේම අම්ම කෙනෙකුත් ඉන්නවා. බලමු ඒ කොහොමද දිනන්නේ කියලා. මම නිශාන්.
1: මම ආශි.